බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කටුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
1: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වන
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
4: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
0: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
3: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
0: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
5: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
7: Oya try karanna ganna vijaya aapapiti.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
11: Net FM Algo Town.
12: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
13: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
13: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
12: 1 2 3 let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
13: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය. DJ Volume, DJ Madhu J and DJ Lucky. කළුතර දිස්ත්‍රික්කය. DJ K1S with DJ Miza.
5: Brought to you by
11: Ceylon Green Caps. Your city, your ride.
14: Rasa nahara pina yanu my cola vetin my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satosa supiri velanda salvalin. My cola, ape rate, ape madeyak.
15: Kavadat alut kage.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අප සමිධානන් වහන්සේ පිළිබඳ තවත් අපූරු සිද්ධියකට මං ඔබව අරගෙන යනවා. මෙනුන් වහන්සේ යෙරිකෝවට ලංවෙද්දී යෙරිකෝවේ තාප්පේ ගාව ඉන්න බාතිමියුස් කෑමර දෙනවා, දාවිද්ගේ පුත්‍රයාණනි මට මාගේ පෙනීම දෙන්න. මේ සිද්ධිය හරි බරපතල සිද්ධියක්. බා දාවිද් හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ දාවිද්ගේ පුතා. ඒ අන්වර්ථ නාමයක්. අන්වර්ථ නාමය මෂියා. තැනන් වහන්සේට මෂියා කියන්නේ දෙවියන් වහන්සේ ගැලුම් කරවානන් වහන්සේ යැයි තේරුම් දෙන නාම පදේ. නොහොත් ගැලුම් කරවානන් වහන්සේට අන්ද බාතිමියුස් අදහනවා තමන් සිඟා කන තැනින් නැගිට උතුරු සළුව විසිකොට සමිධානන් වහන්සේව මුළුමනින් අයිති කරගෙන සුවය තමන්ට ලැබූ බව අදහා සුවයේ ලබනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු සමිධානන් වහන්සේව අනුගමනය කිරීමයි. මගේ ආදරණීය දරුවෙනි, there is no magic in Christianity. ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නෑ. ඔබට සුවය වෙන්න ලබන්න ඕන නම් ඔබ කරන්න ඕන එක දෙයයි, මහා මනස්ථාපනයෙන් උන්වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම පමණයි. අපි හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා හමෂියාහ යේෂුහ නසාර නාසරෙද්ධි ජේසුන් වහන්සේ මාගේ ස්වාමියානෝය. බාතිමියුස් කිව්ව පරිද්දෙන්ම ඔබටත් ආරාධනා කරනවා උන්වහන්සේව ඔබේ ජීවිතයේ ස්වාමියාණන් ලෙස බාරගන්න, පිළිගන්න. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරියනි, අද උදේ වරුවේ ඉඳලා රාත්‍රි නිින්දට යනකොට අපි සෑම කෙනෙක්ම කල්පනා කළ යුතුයි මම අද කළේ මොකද්ද කියලා. උමර් රලියල්ලාහ් අන්තුමානම් වන වියතානන් පැවසුවා, ඔබ ඔබවම විමසා ගන්න, ඔබව දෙවියන් විමසන්නට පෙර ඔබම ඔබ විමසා ගන්න. මම අද මොකද්ද කළේ? එක්කෙනෙක් උදව් කළාද? දෙමව්පියන්ට මොනාහරි උදව් උපකාරයක් කළාද? මම අද කළපු වැරද්ද මොකද්ද? මගේ මොනාහරි පවක් සිද්ධ වෙලා තියෙනවද? මගේ සේවා කාලය තුලදී මම රැකී රක්ෂා කරන ස්ථානයේ හැම දෙයක්ම සාර්ථකව කළාද? නැත්නම් කාවහරි රැවට්ටුවාද? බොරුවක් කිව්වද? මේ කියන සෑම දෙයක්ම කල්පනා කළ යුතුයි. රැට නිින්දට යන්නට පෙර මේ දේ අපි කළොත්, ඉටුකළොත් අනිත් දවස යහපත් දවසක් කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. හේතුව මම අද දිනයේදී කරපු වැරදි මට දන්නවා. ඒ වැරදි මට හෙට නිවැරදි කර ගැනීමට මට හැකියාවක් තිබෙනවා. මම යම් පාපයක් අද කළා නම් ඒ පාපයෙන් බැහැරවන්නට මට පුළුවන්කමක් තිබෙනවා. මම අද යහපත් දෙයක් කළා නම් තවත් යහපත් දේවල් කීපයක් අනිත් දවසට කරන්නට මට හැකියාව ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම තමන් ගැන විමසිය යුතුයි. මම කවුද? මම කළේ මොකද්ද? කරපු පින මොකද්ද? කරපු පව මොකද්ද කියන එක අපි විමසා ගත යුතුයි. එමගින් අපිට අපගේ සෑම දිනයක්ම සාර්ථක දිනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෙවියන් වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Good morning. උදේහය විනාඩි 5යි වෙලාව. අපි ලෑස්ති අදත් වෙනත විදිහටම සිකුරාදාව බොහොම ලස්සනට සතුටින් ආදරෙන් ආරම්භ කරන්න. 2026 ජූනි 12 වෙනිදා. ඉතින් අලුත් දවසක් අලුත් ආරම්භයක් ඔයාගේ බලාපොරොත්තු හැම දෙම ඒආකාරයෙන්ම ඉටු වෙන්න කියලායි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. අද විශේෂ වැඩසටහන කල්ෆා ස්ටුඩියෝ විශේෂ වැඩසටහන කදවා වෙනුවෙන් අරගෙන එන්නේ. ඒකට ලොකු හේතු ගොඩාක් තියෙනවා. මෙහෙමයි අපි හැමතිස්සම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් කතා කරනවා දරුවන්ගේ හැකියාවන් පිළිබඳව, දරුවන්ගේ අනාගතය පිළිබඳව. අපි ජෙනිසේට ඇල්ෆා ජෙනරේෂන් එක ගැන අපි කතා කරනවා. ඉතින් මේ පරම්පරාවේ මේ කොහොමද ඒගොල්ලන්ගේ හැකියාවන්, ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් හෙටට අරගෙන යන්නේ, අනාගතයට අරගෙන යන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම අද දවසේ අපි හිතුවා සතියන්තය තවත් ලස්සන කරගන්න සිකුරාද දවස වලට හොඳම මෝර්නින් වයිබ් එකක් දෙන්න ඕනේ කියලා. මොකද කියන්නේ, ලෑස්තිද? රයිට්, මම නම් ලෑස්ති මේ පැත්තේ. ඒ නිසා අපි අද විශේෂයෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ අපේ වැඩසටහනට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරා ජනශක්ති පදනම නියෝජනය කරමින් සොහාන් කොළඹගේ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ උපසභාපති අලවිකරණ ඔබතුමාව බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම පී ආර් ප්‍රසාද් පෙරේරා මහත්මයා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජනාධිපති අරමුදල ඔබතුමාවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ගුඩ් මෝර්නින් දෙන්නටම.
1: ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්.
0: රයිට්, අපි දැන් මෙහෙම කියමුකෝ, හෙට දිනනා ලොවකට අද සෝය සදමු. හරි, ඉතින් හෙට දිනන ලෝකයේ ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අර මම කිව්ව පරම්පරා දෙකම, ජෙනිසෙට් ඒ වගේම ඇල්ෆා පරම්පරාව. මේ පරම්පරාව ගැන අපි දකින විදිය, හිතන විදිහත් ටිකක් වෙනස්, අපිට පේන විදිහත් ටිකක් වෙනස්. ඔය කොහොම වුණත් මම කැමතියි මුලින් වහන්න, දැන් මේ කන්සෙප්ට් එක මේ විදිහට අරගෙන හෙට පරම්පරාවට මේ වගේ ලස්සන දේවල් දායාද කරන්න මෑතකදී ජනාධිපති අරමුදලය වගේම ජනශක්ති පදනම සමග සහයෝගිතාවෙන් එළඹිලා තියෙන මේ ඔබතුමාලගේ දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ කොයි වගේද කියලා?
1: ඇත්තටම ජනාධිපති අරමුදල කියන්නේ විවිධ සේවාන් සපයන ආයතනයක්. විශේෂයෙන්ම ඒකෙන් අපි මහජනතාවට ගොඩක් ප්‍රචලිත එක තමයි වෛද්‍ය ආධාර ලබා දීම. ඇත්තටම අපි මේ මාසේ 15 වෙනිදා ජනශක්ති සමූහ ව්‍යාපාරයත් එක්ක අත්වල බැඳගත්තා අපේ වෛද්‍ය ආධාරංශයේදී දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ පුළුල් කරන. විශේෂයෙන් මම සඳහන් කරනවා නම් වයස අවුරුදු 18 අඩු දරුවන්ට වෛද්‍ය ආධාරයක් සඳහා ජනාධිපති අරමුදලෙන් අනුමත ඉල්ලුම් කරාට පස්සේ ඒ වෛද්‍ය ආධාර මුදල් ජනශක්ති අරමුදල ජනාධිපති අරමුදල විසින් අනුමත කරනවා නම් ඒ හා සමාන මුදලක් හෝ නැත්නම් එහෙම නැත්නම් යම් මුදලක් දෙන ජනශක්ති සමූහ ව්‍යාපාරය අපිත් එක්ක අත්වල බැඳගත්තා. විශේෂයෙන්ම මේක අපි අවුරුදු 18 අඩු දරුවන්ට අපි හැමෝම සලකනවා දුවදරුවෝ කියන අපේ අනාගතය කියලා. ඉතින් අපි දන්නවා ලෙඩක් තුකක් හැදුනහම දෙමාපිය අසරණ වෙනවා. ඒ දෙමාපිය අසරණ වුණාම ජනාධිපති අරමුදලෙන් යම් සහයෝගයක් ලබා දෙනවා වෛද්‍ය ආධාර සඳහා. අපිත් එක්ක අත්වල බැඳගත්තා ජනශක්ති අරමුදල ඒ වෛද්‍ය ආධාර තවත් අත්වලක් වෙන. ඒ අනුව ඇත්තටම රාජ්‍ය සහ පෞද්ගලික අහුල්කාරීත්වයක් යටතේ අපි දෙගොල්ලම එකතු වෙලා අපේ දරුවෝ බලාගන්න තමයි මේ අනුව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
0: ඉතින් මේක ලොකු වැඩක්. ඒක ලේසි වැඩකුත් නෙමෙයි, පොඩි වැඩකුත් නෙමෙයි. දැන් ලොකු වැඩ කරන්න අපි දරුවන්ට කියලා දෙනවනේ කොහොමත්. මොකද ඒගොල්ලෝ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආලෝකයත් එකතු කරගෙන ඉස්සරහට ලස්සනට හැමදේම කරගනී කියලා. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති ජනශක්ති පදනම මේ වගේ ලස්සන වැඩකට, ලස්සන කන්සෙප්ට් එකකට අත තියන්න හිතුවේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්න ඕනේ කියලා. සොහන් මහත්මයා, දැන් මෙහෙම හිතමු, ජනශක්ති පදනමේ නියෝජිතයෙකු විදිහට ඔබතුමාට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ වෙලාවේ, මේ වගේ ලොකු වැඩක් කරනකොට. ඉතින් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අරමුණ මොන වගේද කියලා කිව්වොත්, මේ සම්බන්ධව කටයුතු කරනකොට ඔබතුමාලගේ වැඩපිළිවෙල කොයි වගේද කියලා කිව්වොත්?
2: ජනශක්ති සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණ තමයි බ්‍රේකින් බැරියර්ස් ෆෝජින් ෆියුචර්ස් කියන එක. මෙයින් අපි අදහස් කරන්නේ යම් කෙනෙකුට තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගන්න මොනවා හරි බාධකයක් තියෙනවා නම් ඒ බාධකය අභිභවලා ඒ හරහා තමන්ගේ අනාගතය සරුසාර කර ගැනීම තමයි බ්‍රේකින් බැරියර්ස් ෆෝජින් ෆියුචර්ස් හරහා අපි අදහස් කරන්නේ. වැඩිපුරම මූල්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමාගමක් විදිහට ඒ මූල්‍ය බාධකයක් තියෙනවා නම් ඒක බිඳ දාන එක ගැන තමයි අපි බ්‍රේකින් බැරියර්ස් ෆෝජින් ෆියුචර්ස් කියලා අදහස් කරන්නේ. ඒ හරහා අපි රට අනාගතයටත් රටේ අනාගතයටත් හයියක් වෙනවා. දැන් දරුවෙක් කියන්නේ රටේ අනාගතය. ඒ දරුවට තමන්ගේ අනාගතය බලාපොරොත්තු ඉටු කර ගන්න බාධකයක් තියෙනවා නම් ඒ බාධකය අමතරව තව මූල්‍යමය බාධාවකුත් තියෙනවා නම් ඒ බාධකය තවත් වැඩි වෙනවා. ඒ අවශ්‍ය මොහොතේදී ජනශක්ති සමූහ ව්‍යාපාරය අපි ඒ දරුවන් සමග ඉන්නවා කියන අරමුණ ඇතිව තමයි අපි ජනාධිපති අරමුදලත් එක්ක මේ සහයෝගීතාවයට එළඹුණේ.
0: ඉතින් මේක ලස්සන වැඩක්. ඇත්තටම ලස්සන වැඩකට හැමදාමත් නෙතෙෆෙම අපි අත තියනවාමයි, උදව් කරනවාමයි, අපි අත්වල් බැඳගන්නවාමයි. ඉතින් නෙතෙෆෙම ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ දරුවන්ට හැකියාවන් රටට ලෝකෙට අරගෙන යන තැන. ඒ නිසා අපි ෆේස්බුක් ලයිව් එකනොත් ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ. ඉතින් ඔගොල්ලෝ ඇවිල්ලා බලන්න කවුද මේ කතා කරන්නේ, රටට කතා කරන්නේ කවුද, රටට අනාගතයට කතා කරන්නේ කවුද, දරුවන්ට මේ විදිහට ලස්සන දේවල් අනාගතයට අරගෙන යන්න උදව් කරන්නේ කවුද. ඉතින් අපිත් මේ හැම දෙයක්ම අත්වල් බැඳගෙනම එකතු කරගෙනම ආඩම්බරෙම් ලෝකෙටම දෙන්න ඕනි නේද? එහෙම වයිබ් එකක් නේද ඔයාලඟ තියෙන්නේ?

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: ජනශක්ති සමූහ ව්‍යාපාරය හැමෝම මේ ගැන අහලා තියෙනවා. ඒගම් ඒ වගේම ජනාධිපති අරමුදල ගැන හැමෝම අහලා තියෙනවා. ඉතින් ජනාධිපති අරමුදලත් එක්ක ජනශක්ති ව්‍යාපාරය එකතු වෙලා මේ කරන වැඩේ ගැන රටට කියන්නයි අපිට ඕන වුණේ. ඒ වගේම ඇල්ෆා ජෙනරේෂන් එකට මේ ගැන දැනුවත් කරන්න අපි හිතුවා. මොකද ඒක අපේ වගකීම, ඒක අපේ ආදරය, ඒක තමයි අපේ සෙනෙහස. ඉතින් මම හැම තිස්සෙම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් කියන දෙයක් තමයි මහත්මයා, අපි ආදරය, සෙනෙහස, දයාව, කරුණාව මේ හැම දෙයක් එක්කමනේ අපිට හැම වැඩක්ම ලස්සනට කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ හොඳම මෝර්නින් වයිබ් එක දෙන්නේ අපි. ඉතින් හොඳම මෝර්නින් වයිබ් එක දෙනා වගේම දවස තිස්සෙම ඒ වයිබ් එක අරගෙන යන එක අපේ වැඩක් තමයි. දවස ලස්සන කරගන්න එක අපේ වැඩක්. ලස්සන දේවල් ගොඩාක් අපේ වටේ තියෙනවා. ඒවා අපි වැළඳ ගන්න, දැනගන්න ඕන. ඉතින් ඒ නිසා මට විශ්වාසයි ඔබ දෙපළම ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ජනාධිපති අරමුදල මේ ජෙනරේෂන් එකට අරගෙන යන්නේ ඇත්තටම මාර වැඩක්. ඉතින් ඒ නිසාම මම සොහන් මහත්මයාගෙන් අහන්න ඕන කියලා හිතුව අපේ ශ්‍රාවකයන්ට FM 95.4 අහගෙන ඉන්න, ඒ වගේම Facebook ලයිව් එක හරහා බලාගෙන ඉන්න අයට මේ අරමුදල් ගණනය වෙන විදිහ පැහැදිලි කරොත් කොහොමද?
2: අපි ජනශක්ති සමූහ ව්‍යාපාර විදිහට, ජනශක්ති පන්දරම විදිහට අපි දෙන්නේ ජනාධිපති අරමුදලෙන් දෙන මුදලට සමාන මුදලක් හෝ මුළු ප්‍රතිකාරය කරන්න අවශ්‍ය වෙන ඉතුරු ශේෂය. උදාහරණයක් විදිහට මම ගත්තොත් හිතමු ළමයෙක්ගේ මුළු සෞඛ්‍ය සත්කමක් වෙන්න පුළුවන් සෞඛ්‍ය අවශ්‍යතාවය 6,00,000 කියලා ජනාධිපති අරමුදලෙන් 3,00,000 දුන්නොත් අපිත් 3,00,000 දෙනවා. හිතමු 6,00,000 අවශ්‍යතාවයට ජනාධිපති අරමුදලෙන් 4,00,000 දුන්නා කියලා, එතකොට අපි දෙන්නේ ඒ ඉතිරි 2,00,000. සෝ කොහොම හරි මුළු සත්කම කරගන්න අවශ්‍ය ප්‍රමාණය අපි දෙනවා ඒ සමාන මුදල හෝ ඉතිරි ශේෂයෙන් අඩු මුදල තමයි අපි ලබා
1: දෙන්නේ. ඊළඟට මට ඇතිවෙච්ච දේ තමයි දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවානේ දරුවන්ට මේක කොයි විදිහටද ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ, දෙමව්පියෝ කොයි විදිහටද මේ ගැන හිතන්නේ. දරුවන්ගේ තීරණවලදී අංක එක වෙන්නේ දෙමව්පියනේ. ඉතින් එතකොට දෙමව්පියෝ කල්පනා කරනවා මේ වගේ වැඩක් වෙනවා, කොහොමද මගේ දරුවාට මේ අවස්ථාව මම සලසලා දෙන්නේ. ඉතින් ජනාධිපති අරමුදලේ නියෝජිතතුමනි මේකට අයදුම් කරන්නේ කොහොමද, සුදුසුකම් මොනවද? අපි කතා කරමු දෙමව්පියන්ට දරුවන්ට.
3: ඇත්තටම මම හිතන්නේ ඒක තමයි වැදගත්ම කොටස. විශේෂයෙන්ම අපි මෙතනදී ආවරණය වෙන සත්කම් ප්‍රතිකාර, බරපතල සත්කම් ප්‍රතිකාර 90ක් විතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපේ දරුවෙකුට ඒ බරපතල රෝගාබාධයක් වගේ සත්කමක් පැළඳුණොත් දෙමාපියන්ට පුළුවන් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ සඳහා යොදුම් කරන්න. එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ අපි වයස අවුරුදු 18 දරුවෙක්ගේ සත්කම් ප්‍රතිකාර සඳහා අපි උදව් කරනවා. ඒ වගේම ඒ සත්කම් ප්‍රතිකාරයේදී අවශ්‍ය වෛද්‍ය වාර්තා මේ අධි විස්තරත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බයදුම් කරන්න ඕනේ. ඒ වගේම ඔබට අයදුම් පත්‍රය www.presidentsfund.gov.lk වෙබ් ලිපිනයෙන් භාගත කරගන්න පුළුවන්. ඒ විස්තරත් එක්ක ඇත්තන වෛද්‍ය නිර්දේශය, ඒ වගේම දරුවාගේ වයස සහ මේ යම් තොරතුරු කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම මේ සඳහා අපි දැන් ඇත්තරම දෙමාපියෝ පළමුවෙන් අයදුම් කරන්නේ ජනාධිපති අරමුදලෙන්. එතෙන්දී දෙමාපියෝ අපිට එකඟතාවයක් දෙන්න ඕනේ මේ ලබා දෙන තොරතුරු ජනශක්ති අරමුදල ලබා දෙන එකඟතාවය දුන්නාට පස්සේ ජනාධිපති අරමුදලෙන් මුදල් අනුමත වුණාට පස්සේ ඒ මුදල් අපි ඔවුන්ට ඒ හරහා ලබා දෙනවා අපි හරහා. ඒ වගේම තමයි අපි තොරතුරු ජනශක්ති අරමුදල් ජනශක්ති පදනමට යවුවට පස්සේ ජනශක්ති පදනමෙන් කෙලින්ම දෙමාපියන්ට ඉතිරි මුදල් ලබා දෙනවා අපේ සෝහන් මහත්මයා කිව්වා වගේ.
1: ඉතින් හොඳ ඕක තමයි කතාව. මේ කතාව අපි ලෝකෙටම අරගෙන යමු. ඒක තමයි මම හැමතිස්සෙම කියනවා වගේ අපේ වගකීම වෙන්නේ. දිනන්න කැමතිද මැනික? දිනන්න කැමතිද? දිනන්න ඕනේමයි ඔයා. දිනන්නම තමයි මේ හැම දෙම ඔයාට හැමදාකම අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ වයිබ්‍රේෂන් එක ඔයාගෙම කරගන්න. මේ හැම දෙම ඔයාගෙම කරගන්න. මේ පණිවිඩය ඉස්කෝලෙට අරගෙන යන්න. මම දන්නවා මේ වෙලාවේ දෙමෝපියෝ උදේ දඩි බිඩියේ කඩි මොඩියේ වැඩට යන ලෑස්ති වෙන ගමන්, දරුවෝ ලෑස්ති කරන ගමන්, ස්කූල් වෑන් එකට දරුවෝ දාන ගමන්, ස්කූල් බස් එකට දරුවෝ දාන ගමන් අපි වහගෙන තමයි මේ හැම දෙම කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටයි මේ අපි කියන්නේ.

දැන් ඔයා කල්පනා කරනවා ඇති අද මොකද මේ ඇල්ෆා ස්ටුඩියෝ ගොඩක් වෙනස් වෙලා කියලා. එහෙම තමයි ඉතින්. හැමදාම එකම විදිහට ඉන්න ඕනේ නැහනේ නේද? හැමදාම එකම දේ කරන්න ඕනෙත් නැහනේ. ඒකාකාරී ගතිය චුට්ටක් වෙනස් කරගන්නත් ඕනේ. වයිබ් එක චුට්ටක් වෙනස් කරගන්නත් ඕනේ. ඉතින් අද ඔයා හොයනවා නේද කෝයාගේ ලෙහන්ස කියලා? ලෙහන්සට චූටි නිවාඩුවක් දුන්නා. මොකද ලෙහන්සත් මේ ගැන හොඳට අහගෙන ඉන්න ඕනේ නිසා.

0: ජීවිතේ පොතක්. මේ පොත අපි ලස්සනට අරගෙන යන්න ඕනේ. ජීවිතේ පොත් පෙරලනකොට හරි කල්පනාකාරීව පෙරලන්න ඕන. පරිස්සමින් පෙරලන්න ඕනේ නේද? ඉතින් ජීවිතේ පොත පෙරලන්න අපිට ගොඩ පොත් කියවන්න වෙනවා. මොනවද ඔයා කියවන්න අස පොත්? මොනවද බල්ල තියෙන පොත්? මොනවද ඔයාගේ විෂය නිර්දේශයට එකතු වෙලා තියෙන පොත්? ගොඩාක් තියෙනවානේ. මාටින් වික්‍රමසිංහයන්ගේ, කුමාරතුංග මුනිදාසයන්ගේ, ස්මහින්ද හිමියන්ගේ, ටීබී ලංගරත්න සූරීන්ගේ, අපේ ගත්තොත් කේ ජයතිලක මහත්මයාගේ ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ පොත් සමහර විට ඔයා මේ දවස්වල හොයනවා ඇති. මෙන්න මේ පොත මට ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා ඇති. එහෙනම් යමුද මහනුවර පොත් දැක්මට? යන්න අසයිනේ. ඔන්න පටන් ගන්නවා. වැඩි දවසක් නෑ, ජූනි 29. ඒ කියන්නේ මේ මාසේ අන්තිම සතිය වෙනකොට වැඩි පටන් ගන්නවා. අපිත් ඉන්නවා ඉතින් ඒ පැත්තේ. නිසා මතක ඇතුව ඒ පැත්තට එන්න ඕන. ජූනි 29 ඉඳලා ජූලි මාසේ 15 වෙනකම්. තව පොඩි මම ටිකක් වැඩිපුරක් දෙනවා. 5 වෙනකම්ම වැඩි තියෙනවා. ඔන්න අමතක කරන්න එපා. ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනකම් මහනුවර කැන්ටි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී තමයි මේ පාරත් මහනුවර පොත් දැක්ම 19 වරටත් සංවිධානය කරන්නේ. අවුරුදු 19ක්. හම්මෝ, ඉතින් අවුරුදු 19 කියලා කියන්නේ ටිකක් ලොකු වයසක්. එයා දැන් ඉන්නේ තරුණ කාලේ. ඒ නිසා මේ පාර පොත් ටිකක් වැඩිපුරක් තියෙනවා. ඒ වගේම විශේෂාංග ඔයා වෙනුවෙන් ගොඩාක් ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් අපි එදාට හම්බ වෙමු මහනුවර පොත් දැක්මේදී.
1: FM 95, FM 94.8, Net FM.
0: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
0: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකෝ.
3: අර ස්ටබ්ලිව් තරංගා කුමාරි චර්ම රෝගයක් කළා. අවුරුදු 10ක් විතර මං දුක්ින්න හැම තැනින්ම බේත් ගත්තා. සනීප වුණා. ඩොක්ටර් ගැන ආරංචි කරා පිටින්ට ගිහී එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ. ඩොක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේනේ ඩොක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
4: මුදලාලි
5: අලෝනා,
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
5: විජය දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහු වෙමු.
7: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
1: FM 95, FM 94.8, Net FM.
10: Net FM Alpha Studio with Kasuni and Lehansa.

0: නැතෙම් ඇල්ෆා ස්ටුඩියෝ උදේ 6යි විනාඩි 26යි වෙලාව. ඉතින් අපි අද විශේෂ වැඩසටහනක් අරගෙන ඉන්නේ හෙට දිනන ලොවකට අද සෝය සතමු. හෙට දිනන්න නම් අද අපි සුවසේ සැපසේ ජීවත් වෙන්න ඕන. සැනසීමෙන් ඉන්න ඕන. ඒ නිසා හෙට දිනන ලොවකට අද සුවේ හදා ගන්න නම් මොකක්ද අපි කරන්න ඕන? ජනශක්ති පදනම ජනාධිපති අරමුදල ඒකාබද්ධ ජාතික වැඩසටහන ගැන තමයි මේ විදිහට දැනුවත් කරන්නේ. ජනශක්ති පදනම නියෝජනය කරමින් අද ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක. ඒ වගේම ජනාධිපති අරමුදල නියෝජනය කරමින් අද ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක ඉන්නවා. ඉතින් මේක මං හිතනවා ගුරුවරුන්ට දෙමාපියන්ට මේ හැම කෙනෙකුටම අද දවසේදී වැදගත් වෙයි. ගොඩක් අය අපේ වට්ස්ඇප් අංකයෙන් අපේගේ තොරතුරු අහලා තියෙනවා මේක කොහොමද කරන්නේ එහෙම කියලා. ඉතින් අපි ඒ ගැන තමයි දැනුවත් කරමින් ඉන්නේ. ජනාධිපති අරමුදලේ නියෝජිතතුමාගෙන් මං අහන්න ඕනි කියලා හිතුණා. මේ සත්කාරය ගැන මහජනතාව දැනුවත් වීම කොයි තරම් දුරට වැදගත් වෙනවද? මේ විශේෂයෙන්ම අපි ගත්තොත් පාසල් ගුරුවරු, වැඩිහිටියෝ, දෙමාපියෝ අපි කතා කරමු.
1: ඇත්තටම මහජනතාව දැනුවත් කරන්න අපි මේ වෙනුවටත් යම් යම් ක්‍රියාමාර්ග කරන් තියෙනවා. විශේෂයෙන්ම අපි මොකද අපි අයදුම්පත් බාරගනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී කාර්යාලය දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගුරු බවුරුන්ටත් මේ පණිවිඩය අපිට යවන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද දරුවෝගේ ළඟම බාරකාරීත්වය හැටියට අපි දකින් දෙමාපියන්ට පස්සේ ගුරුවරු. ඒතර තමන්ගේ පන්ති හරි නැත්නම් තමන්ගේ ඉස්කෝලේ හරි දරුවගේ කසනීප වුණාම ඒක ගුරුවරු දැනගන්නවා. ඉතින් ගුරුවරුන්ට පුළුවන් මේ දෙමාපියන්ට මේ පණිවිඩය දෙන්න. ඕගොල්ලන්ගේ දරුවගේ යම් අසනීපයක් නැත්නම් සත්කම ප්‍රතිකාරයක් આવුත් මේකට යම් උදව්වක් ගන්න ජනාධිපති අරමුදල ඒ වගේම ජනශක්ති පදනම ඉන්නවා කියන එක. ඒ හරහා ගුරු දෙමාපියන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබේ පන්ති එහෙම නැත්නම් ඔබේ පාසලේ දරුවෙකුට යම් අර මං කිව්වා වගේ බරපතල රෝගාබාධයක් එහෙම නැත්නම් සත්කමක් හෝ ප්‍රතිකාරයක් ගන්න අවස්ථාවක් આવුත් ඔවුන්ව දෙමාපියන්ව දැනුවත් කරන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ජනාධිපති අරමුදල හරහා මේ ඉල්ලීම කරන්න. එතකොට අපිට පුළුවන් ජනාධිපති අරමුදලෙන් වගේම ජනශක්ති පදනමෙත් එකතු වෙලා ඔබගේ දරුවා බලා ගන්න. මේක තමයි අපිට සමාජයට එවන් තියෙන පණිවිඩය.
0: හොඳයි. සහන් මහත්මයාගේ මට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නය ජනශක්ති පදනම අවසාන වශයෙන් අපි කතා කරොත් මේ සුවිශේෂී සහයෝගිතාව කෙටියෙන් පැහැදිලි කරොත්, දැක්ම කෙටියෙන් පැහැදිලි කරොත්.
2: මම ඉස්සලම් කියනෝනේ ජනශක්ති පදනම විදිහට අපි ජනාධිපති අරමුදල සමග අත්වැල් බැඳ ගැනීම අපිට ඉමහත් සතුටක්. පදනම විදිහට අපි සහයෝගීතාවයකට, මේ වගේ සහයෝගීතාවයකට එළඹුණ පළවෙනි වතාව මේක. මම කලින් කිව්වා වගේ ඉදිරියටත් අපේ රටේ ජනතාවට අවශ්‍යම මොහොතේද මේ සහයෝගීතාවය හරහා අපි රටේ ළමයින්ට අවශ්‍ය මොහොතේදී අපි ඒගොල්ලන් එක්ක ඉන්නා වගේ රටේ ජනතාවට අවශ්‍යම මොහොතේදී අපි කොහොමද ඔවුන්ට සහයෝගයක් දෙන්නේ, අපි කොහොමද ඔවුන්ට හයියක් වෙන්නේ, ඒ හරහා රටට හයියක්, රටේ අනාගතයට හයියක් වෙන්නේ විදිහේ සහයෝගීතාවයන්ට එළඹීම තමයි අපේ ඉදිරි අරමුණ.
0: හොඳයි, බොහොම ස්තුතියි. දැන් මම නිතරම ඔබට ඇහෙන්නේ කියපු වචනය තමයි ලස්සන කියන වචනය. අපි හැමෝම කැමති ජීවිතේ ලස්සන කරගන්න, ලස්සනට ජීවත් වෙන්න, ඉන්න ටික කාලේ සතුටින් ජීවත් වෙන්න, සැනසීමෙන් ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා තමයි හැම දාකම සතිය දවස් පහේම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හොඳම දැක්ම අපි එළියට අරගෙන යන්නේ. ඒ වගේම හොඳම මෝර්නින් වයිබ් එක අරගෙන එන්නේ. ඉතින් මං හිතනවා අද මේ ලැබුණු පණිවිඩය හෙට දිනන දරුවන්ට, ඒ වගේම ලෝකය දකින දරුවන්ට ඒක වෙනුවෙන් කැපවීම මහන්සි වෙන අපේ දෙමාපියන්ට ලොකු කැපවීමක් ඒගොල්ලෝ මේ වෙලාවේ කරනවා. ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයකදීම මේ වගේ දෙයක් කරන එක මං හිතන්නේ ලොකු හයියක් අපි හැමෝටම, සමාජයටම. ඒ නිසා බොහොම ස්තුතියි ජනශක්ති පදනම නියෝජනය කරමින් සොහන් කොළඹගේ මහත්මයා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජනශක්ති සමූහ ව්‍යාපාරී උපසභාපති අලෙවිකරන, ඒ වගේම ජනාධිපති අරමුදල නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් PR ප්‍රසාද් පෙරේරා මහත්මයා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළගේ පැමිණීම අපිට ගෞරවයක්, රටට ගෞරවයක්. ඉතින් අහගෙන ඉන්න ඔයාට, ගෞරවයෙන් ජීවත් වෙන්න කැමති ඔයාට මේ වගේ ගෞරවනීය දේවල් එක්ක එකතු වෙන්න. එතකොට කමෝන් කමෝන් තමයි.

වට්සප් එකට ගොඩක් මැසේජ එනවා. මොකක් කියලද දන්නවද? මොකදානේ මේ අද ඔයදිනට වෙලා තියෙන්නේ? මොකද මේ අද ඔයදින වෙනස්සලා කියලා? එහෙම තමයි ඉතින්. අපි අලුත් දේවල් ලෝකෙට හඳුන්වල දෙන්න ඕනේනේ. ඒක අපේ වගකීමනේ. අපි ඕගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේනේ. ඉතින් ඒකනේ මේ විදිහට වෙනස් දේවල් දැනුවත් කරමින් අපි යන්නේ. අපි අද දවස් එහෙම අරගෙන යමු. වැඩිය ලොකුවට හිතන්න ඕන නෑ. අපි ඒ දේට උදව් කරමුනේ.

0: Mit Anne Hansa.
1: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
2: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within Sri Lanka විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
8: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
9: FM 95 FM 94.8 net FM

මේ අහන්නකෝ, හැම වෙනසක්ම දරාගන්න ඕනේ නැද්ද අපි? ඕනි නේද? මම්මේ කල්පනා කරේ ඒක. හැම උදේකම, හැම දවල්කම, හැම රැකම හැම වෙනසක්ම අපි දරාගන්න ඕනි නේද? ඉස්කෝලෙදී වුණත්, අපි වැඩ කරන තැනදී වුණත්, මගතට යනකොට, හමෝ ඉතින් ඩ්‍රයිව් කරනකොට, හැම කොච්චර දේවල් තරාගන්න ඕනේද? මේ කාලගුණයත් එක්ක කොච්චර දේවල් තරාගන්න ඕනේ දන්නේ? එහෙම තමයි, අදත් ඒ වගේ දවසක් කියලා මට හිතෙනවා. මේ හැමදේම දරාගන්න ඕනි වස්තුව. ඒ නිසා අපි හැමදේම දරාගමු. මම මේ කිව්වේ මට WhatsApp එකට ගොඩාක් අය කියනවා මොකද මේ උනේ කියලා. ඒකට උත්තරයක් දුන්නේ ජීවිතේ හැමදේම දරාගන්න වෙනවා. ඉතින් ඒ නිසා නයනී, තාරකා, හොරණ ප්‍රියන්ත, රොහන් මහතා, මේ හැමෝටම කියන්නේ නම් දෙක තුනයි කිව්වේ. ඔගොල්ලෝ හැමෝම ආදරෙන් අපි මතක් කරනවා මේ වෙලාවේ. මන් දන්නවා අපි ඔය බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් සමහර වෙලාවට බලාපොරොත්තු නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඒව හැමදේම දරාගෙන යන දවස හරිම සුබයි.

සතයන්තය සුභ වෙන්න මූන්. අද ඩීජේ නයිට් එක හෙමත් තියෙන දවස සිකුරා අමතක කරන්න එපා ඒක. ඉතින් අද උපන්දිනේ සමර නායගේ නම් ඔක්කෝම කියන්න බැරි වෙන දවසක්. කමක් නෑනේ. ඒ හැමෝටම මම කියනවා අද ජූනි 12 වෙනිදා උපන්දිනේ සමරන ඔයාට සුභ වෙන්න මූනි, ජය වෙන්න මූනි. උපන්දිනේට ආසිරි. ආදරේ හැමදාකම සතටින් ඉන්නකෝ. පරිස්සමින් ඉන්නකෝ. සඳදහම යමු. මම කසමි.

0: paha. FM aluha tarai tashuma ada. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: ඔදස්සන 6 විනාඩි 45

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 076 76 3672.
0: Net News.
2: අයිබුවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමග මම සමීර බණ්ඩාර වේරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: පාපන්දුවේ මහා මංගල්‍ය අරමේ පළමු ජය මෙක්සිකෝවට. සිංහ කොදෙව් පළමු T20 ගැටුමේ කාසියේ වාසය ශ්‍රී ලංකාව දිනයි. T20 කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයත් අද එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පිටියට. ඉරානයට එරෙහි සැලසුම් කළ ප්‍රහාර ට්‍රම්ප් අවසන් මොහොතේ අවලංගු කරයි. බලය අල්ලන්න රනිල්ගෙන් අලුත් සැලසුමක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
2: 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට උණුසුම් ආරම්භයක් සටහන් කරමින් දකුණු අප්‍රිකාව සමග පැවති සමාරම්භක තරගය ගෝල 2-0 ලෙස ජය ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. තරගය පැවැත්වුණේ මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ ස්ටාඩියෝ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදී. තරගයේ 9 මිනිත්තුවේදීම පළමු ගෝලය ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. මෙම ගෝලය ලබාගත්තේ ජුලියන් කිනෝනස් විසින්. එනතුරුව තරගේ 67 මිනිත්තුවේදී රාහුල් ජිමිනෙස් හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් මෙක්සිකෝ වෙනුවෙන් දෙවන ගෝලය ලබා ගත්තා. ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා රීති පවා උල්ලංඝනය කරමින් වඩාත් උද්වේගකාරී ලෙස ක්‍රීඩා කිරීමද මෙම තරගේ කැපී පෙනුණු තත්ත්වයක්. මේ නිසාම ක්‍රීඩකයන් 3 රතුකාට්පත් ලබා දීමට විනිසුරුවරුන් ක්‍රියා කළා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් 2 සහ මෙක්සිකෝ කණ්ඩායමේ 1

0: ක්‍රීඩකයෙකුටයි. මේ අතර 2026 ෆිෆා ලෝක කුසලාන පපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවය ඉතා විචිත්‍ර සහ ආකර්ෂණීය එකක් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණේ තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණු මෙක්සිකෝ සිටිහි ස්ටාඩියෝ ඇස්ටිකා ක්‍රීඩාංගණයේදී. වර්ණවත් නර්තනාංග සහ ලෝක පූජිත ගායන ශිල්පිනී ෂකීරා ඇතුළු ජාත්‍යන්තර තරු රැසකගේ සංගීතමය ඉදිරිපත් කිරීම ඊට ඇතුළත් වුණා. ඔපෙරාතරුවක් වන ඇන්ඩ්‍රියා බොසේලි, කේපොප් ගායක එජේ බෙල්වින් සහ බර්නා බෝය් මෙහිදී දක්ෂතා දැක්වූ ශිල්පීන් කිහිප දෙනෙක්. දකුණු අප්‍රිකානු සුපිරිතරුවක් වන ටයිලා සහ මෙක්සිකානු ගායක ඇලෙක්සැන්ඩ්‍රෝ ෆර්නැන්ඩස් විසින් දෙරටේ ජාතික ගීත ගායනා කරනු ලැබුවා. මෙම සමාරම්භක උත්සවය නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ෂක පිරිස 80,000කට වැඩි. මේ අතර සමාරම්භක උත්සවයේ කතරම් විචිත්‍රවත් ක්‍රීඩාංගණයෙන් පිටතදී විරෝධතාකරුවන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය සමග යම් යම් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වුණා. මෙවර ෆිෆා ලෝකසලන පපන් තරඟාවලිය පැවැත්වෙන්නේ මෙක්සිකෝව, අමෙරිකාව සහ කැනඩාව යන රටවල් තුනෙහි ඒකාබද්ධ සත්කාරකත්වයෙන්. මේ අතර මෙවර ෆිෆා පපන්දු කුසලානය අන් කවරදාටත් වඩා වෙනස්කම් රසකින් යුක්තයි. මෙවර ලෝක කුසලානය ගැන ඔබ දැනගත යුතුම රසවත් හා වැදගත් කරුණු ඇතුළත් කරමින් නෙත් නිවුස් සැකසූ විශේෂාංගයක් දැන්.
1: පාපන්දුවේ මහා මංගල්‍යය
2: FIFA World Cup 2026.
1: මුළු මහත් ලෝකයක් එකම තැනකට එකතු කරන ලෝකයේ විශිෂ්ටතම සහ විශාලතම ක්‍රීඩා මංගල්‍යය FIFA පාපන්දු ලෝක කුසලානය. මෙවර ලෝක කුසලානය කියන්නේ සාමාන්‍ය තරඟාවලියක් නෙවෙයි, පාපන්දු ඉතිහාසයේ උඩු යටිකුරු කරන සුවිශේෂී සහ දැවැන්තම තරඟාවලියක්. අද අපේ වැඩසටහනෙන් අපි කතා කරන්නේ මේ පාර ලෝක කුසලානේ ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු රසවත්ම සහ ආකර්ෂණීයම තොරතුරු ටිකක්. මුලින්ම බලමු මෙවර තරඟාවලියේ සත්කාරකත්වය ගැන. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට රටවල් තුනක් එකතු වෙලා තමයි මෙවර සත්කාරකත්වය සපයන්නේ. ඒ කියන්නේ අමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව. මේ කියන උතුරු අමරිකානු කලාපයේ රටවල් තුනම මෙවර තරඟාවලියේ සත්කාරකෙන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම පාපන්දු ඉතිහාසයේ සුවිශේෂීම වෙනසක් මෙවර සිද්ධ වෙනවා. ඒ තමයි මෙතෙක් කල් කණ්ඩායම් 32කට සීමා වෙලා තිබිච්ච ලෝක කුසලානේ මෙවර කණ්ඩායම් 48ක් දක්වා වැඩි කර තිබෙනවා. මේ අවුරුද්දින් දිගටම කණ්ඩායම් 48ක් තරඟ වැදීමටයි නියමිතව තිබෙන්නේ. වැඩි වෙන කණ්ඩායම් සංඛ්‍යාවත් එක්ක සමස්ත තරඟාවලිය පුරා පැවැත්වෙන මුළු තරඟ සංඛ්‍යාව 104ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. දවස් 39ක් පුරා මුළු ලෝකයේම පාපන්දු උන්මාදයෙන් පිනවන්න මේ දැවැන්ත සැණකෙළිය මේ වෙදෙත් ආරම්භ වෙලා ඉවරයි. ඊට පස්සේ බලමු අපි තරඟ ආකෘතිය සහ මූලික වටය පිළිබඳව. මෙවර කණ්ඩායම් 48ක් ක්‍රීඩා කරන නිසා මෙවර තරඟාවලියේ මූලික වටයත් සම්පූර්ණයෙන්ම වෙනස්. මූලික වටයේදී සියලුම කණ්ඩායම් කාණ්ඩ 12කට බෙදා වෙන් කරනවා. ඒ කියන්නේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින්. ඊට පස්සේ සුපිරි 32 දෙනාගේ වටය. මීට පෙර කෙලින්ම 16 දෙනාගේ වටය පැවැත්වුණත් මෙවර අලුතෙන්ම සුපිරි 32 දෙනාගේ වටයත් එකතු වෙනවා. සෑම කාණ්ඩයකම මුල් තැන ගන්නා කණ්ඩායම් 2 බැගින්, කණ්ඩායම් 24ක් සහ හොඳම තුන්වන ස්ථානයේ දිනා ගන්නා කණ්ඩායම් 8ක් මේ වටේට සුදුසුකම් ලබනවා. එතැන් සිට තමයි ආරම්භ වන්නේ පිළිමලුන් පිටු දැකීමේ වටය. ඒ කියන්නේ කණ්ඩායම් 16 දෙනාගේ වටය. ඊට පස්සේ අර දවසන් පූර්ව වටේ, අවසන් පූර්ව වටේ වගේම ජූලි 19 වෙනිදා නිව්යෝර්ක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී මහ පිරිසක් මැද පැවැත්වෙන අවසන් මහා තරඟය දක්වා තරඟාවලිය කලාගෙන යන්නේ එහෙමයි. දැන් අපි බලමු මේ පාර ශූරතාවයට ඇස ගසාගෙන සිටින සහ වඩාත්ම කතාබහට ලක්වන කණ්ඩායම් මොනවද කියලා. දැන් අපි හැරෙමු හැමෝම බලාගෙන ඉන්න ඒ පැත්තට. මෙවර ලෝක කුසලානේ අරන් යන්නේ කවුද? ලෝකේ වැඩිම අවධානයක් සහ කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ වත්මන් ලෝක ශූර ආජෙන්ටිනාව, ප්‍රබල ප්‍රංශය සහ පාපන්දු ලෝකයේ රජවරුන් වන බ්‍රසීලය වටා. විශේෂඥයින් පවසන විදිහට මෙවර ශූරතාවය දිනා ගන්නා වැඩිම ඉඩක් තියෙන්නේ මේ කණ්ඩායම් වලට කියලායි කියන්නේ. හැබැයි තවත් කණ්ඩායම් කිහිපයක් ගැනත් ඉඟිපල වෙලා තිබෙනවා. අපි මුලින්ම යන්කෝ ආජෙන්ටිනාවට. ආජෙන්ටිනාව වත්මන් චූරයෙන් විදිහට තමන්ගේ කිරුළ රකගැනීමේ දැඩි බලාපොරොත්තුකින් තමයි ක්‍රීඩා පිටියට එන්නේ. ප්‍රංශයත් එහෙමමයි. කිලියන් අම්බපේගේ නායකත්වයෙන් යුත් ප්‍රංශයේ ඕනෑම ප්‍රබල කණ්ඩායමක් පරාජය කරලා පෙරලිකාර ජයග්‍රහණ ලැබී හැකි සුපිරි බලකායක්. එංගලන්තේ වගේම ස්පාඤ්ඤයත් මෑත කාලීන යුරෝපා තරඟාවලියන් වලදී දැක්වූ සුපිරි දක්ෂතාව හින්දා මෙම කණ්ඩායම් දෙක කෙරෙහිත් ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා. අනිත් තමයි පෙරලිකාර කණ්ඩායම්. එක සත්කාරක ඇමරිකාව වගේම නෙදලන්තය. මෙවර ප්‍රබල කණ්ඩායම් වලට ලොකු තර්ජනයක් එල්ල කරනු ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. අපි දැන් බලමු ලෝකයේ අවදානෙ දිනු සුපිරිතරු වගේම නැගියෙන නවක ක්‍රීඩකයන් කවුද කියලා. පාපන්දු කියන්නේ ක්‍රීඩකයන්ගේ ආකර්ෂණය මත දිවෙන ක්‍රීඩාවක්. මෙවර ලෝකුසලානේදී ලෝකයේ මැස් යොමු වෙලා තියෙන්නේ කා දිහාටද? ලියනල් මෙසි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලෝකයේ සදාකාලික රජවරුන් දෙපළ වෙන ලියනල් මෙසි ආජන්ටිනාවෙනුත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලෙනුත් තමන්ගේ අවසන් ලෝකුසලාන සටන සඳහා උපරිම චවයෙන් සූදානම් වෙමින් ඉන්නේ. මේ ඔවුන්ගේ රසිකයින්ට ඉතා හැඟුම්බර තරගාවලියක් වනු නොඅනුමානයි. කිලියන් එම්බාපේ ප්‍රංශයේ මේ සුපිරිතරුව මෙවරත් රන් සපතු සම්මානය වෙත ඇස ගසාගෙන සිටින ප්‍රධානම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. එවගේම ජූඩ් බෙලින්හැම් සහ විනිෂිය ජූනියර් තරුණ චවයෙන් ලෝකයේම තමන් සතු කරගත් මෙම ක්‍රීඩකයන් මෙවර ලෝකුසලානේ තමන්ගේ කරගන්නා ලකුණු පෙන්නට ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම මෙවර ලෝකුසලාන වේදිකාවට අලුතෙන්ම පාතබන මුළු ලෝකයේම අවධානය දිනාගත්තු නවක සුපිරිතරු කවුද කියලා අපි දැන් ඔබට කියන්නම්. 1. ලැමීන් යමාල්, ඔහු නියෝජනය කරන්නේ ඉස්පාඤ්ඤය. 2. මයිකල් ඔලිසේ, ඔහු නියෝජනය කරන්නේ ප්‍රංශය. නිකෝ පාස්, ඔහු නියෝජනය කරන්නේ ආජන්ටිනාව. එසේනම් මේ සුපිරිතරු එක්ක කණ්ඩායම් 48ක්, තරඟ 104ක්, සුපිරිතරු රැසක් සහ අලුත් මුහුණු රැසක් එක්ක මෙවර 2026 ෆිෆා ලෝකකුසලානය ඉතිහාසයේ ලස්සනම සහ උද්‍යෝගිමත්ම පාපන්දු අත්දැකීම අපිට තිළිණ කරනු නොඅනුමානයි. ඔබ හිතන විදිහට මෙවර ලෝකුසලානේ රන් කිරුළු දිනාගන්නේ කවුද? ඔබ සහයෝගය දක්වන කණ්ඩායම් වගේම ඔබ කැමැතිම ක්‍රීඩකයා කවුද කියලා අපිට ෆේස්බුක් එකට කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ලෝකුසලානේ උණුසුම එක්ක දිගටම net news එක ඉන්න.
0: පාපන්දු ලෝකුසලානය පිළිබඳ සැකසූ විශේෂ වීඩියෝවක් net news YouTube නාලිකාවේ ඇතුළත්. මේ අතර පාපන්දු ලෝකුසලානය අද පැවැත්වෙන දෙවන තරගය පෙරවරු 7:30ට ආරම්භ වීමට නියමිතයි. එෙහිදී තරගවත් ලබන්නේ දකුණු කොරියාව සහ චෙක් ජනරජ කණ්ඩායම් දෙකයි.
3: සිංහ ක්‍රිකට් ආක්‍රමණය,
4: ශ්‍රී ලංකා vs West Indies ක්‍රිකට් සාගා 2026.
0: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටරින්ද කොදේව කණ්ඩායම අතර පළමු පන්දු වාර 20-20 තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසිවාසයේ තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමු පන්දුවට පහර දෙීමටයි. එය අනුව පිටේදී පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබ වේලාවකට පෙර පන්දු වාර 10ක් අවසානයේ කඩලු 4ක් දැවි රැස්කරගෙන සිට ලකුණු සංඛ්‍යාව 75ක්, පැතුම් නිශාංක ලකුණු 18කට දැවී ගියා. නායක කුසල් මෙන්ඩිස්ට රැස්කිරීමට හැකිවේ ලකුණු 36ක් පමණයි. ලසිත් ක්‍රුස්පුල්ලේ කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර පවන් රත්නායකට රැස්කිරීමට හැකිවේ ලකුණු 4ක් පමණයි.
3: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය, කාන්තා ආක්‍රමණය.
5: ICC Women's T20 World Cup 2026.
0: දෙදහස් විසිහය පන්දුවර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වෙනවා. එංගලන්තයේ බර්මින්හැම්හිදී කාණ්ඩ දෙකක් යටතේ තරගවදන කණ්ඩායම් ගණන 12ක් අනුව පළමු කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගවදිනු ඇති. දෙවන කාණ්ඩයේ තරගවදින්නේ සත්කාරක එංගලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම්. තරගාවලියේ පළමු තරගයේ පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතරයි. තරගය අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි. ඉරානයට එළකිරීමට සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාරය අවලංගු කළ බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පැවසුවේ දවල මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඒ රාත්‍රී ඉරානයට දරුණු ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා සිටියා. ඒත් ඉරානයේ ඉහළම නායකත්වයේද අනුමැතිය ඇතිව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා සැලසුම් කළ ප්‍රහාරය අවලංගු කළ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් කියා සිටින්නේ. මේ වන විට දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවන්ට පැමිණ ඇති අතර ඊශ්‍රායලය සහ සෞදි අරාබිය ඇතුළු සෙසු පාර්ශ්වද ඊට කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එකඟතාවන්ට අදාළ නිල ලේඛන සකස් කර අවසන් වන වෙතේද ඉන්පසුව යුරෝපයේදී මේ සඳහා නිල වශයෙන් අත්සන්තැබීමට නියමිත බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. මෙම එකඟතාවන්ට අනුව කිසිසේත්ම නිෂ්ඨකවියක් නිෂ්පාදනය නොකරන බවට ඉරානය පොරොන්දු වී තිබෙන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ. ආරම්භයේ සිටම සිය ප්‍රධාන අරමුණ වූයේද එහෙම බව ඔහු කියා සිටියා. එමෙන්ම ගිවිසුමට අත්සන් තැබුවාම මෙවැනි රසදම ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසයෙන් පවසන්නේ. මේ පිළිබඳ තමන් කලාපීය නායකයන් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සමග සාකච්ඡා කළ බවද සමස්ත මැද පෙරදිග කලාපයම මේ පිළිබඳ සතුටින් පසුවන බවද ඔහු පැවසුවා. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ. නමුත් මීට පෙර ඉරානය ඇමරිකාවට අනුතරගුවමින් කියා සිටියේ ඇමරිකාව ඉරානය සමග ගැටුමකට පැමිණිය හොත් වසර ගණනාවක් තිස්සේ ගැලවිය නොහැකි මඩ ගොහරුවක එරීමට ඇමරිකාවට සිදුවනු ඇති බවයි. ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘද රෝග, පිළිකා, හෝමෝන අසමතුලිත සහ ඇතුළු ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා. එහි පරිසර වෘත්තීය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පැවසුවේ දීර්ඝකාලීනව ප්ලාස්ටික් මෙවලම් භාවිතය තුළින් මෙම රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
6: උදෑසන තේ පිළියෙල කිරීමේදී අපි නටන උණු වතුර තේ කොළවලට දාලා තේ ජොග්ගුවක් හදනවා නේද? ප්ලාස්ටික් ජොග්ගුවේ ප්ලාස්ටික් තේ පෙරණයක් භාවිතා කරලා තේ හදනවා. ප්ලාස්ටික් පිඟන්, ළමයට ඉස්කෝලේ ගෙනියන්න භාවිතා කරන ප්ලාස්ටික් පෙට්ටි, ප්ලාස්ටික් වීදුරු බෝතල්, මේවා සමහර වෙලාවට ප්‍රමිතිකරණයක් නැති බෝතල් සහ පෙට්ටි. ඊට පස්සේ අපි ගමනක් යනකොට ගෙදරින් වතුර බෝතලයක් ගෙනියන්නේ නැතුව කඩෙන් ප්ලාස්ටික් වතුර බෝතලයක් අරගන්නවා. මේ හැම දෙයකම අපිට පේන්නේ නැති සියුම් අංශු ක්‍රියාත්මක වෙනවා. මේවට තමයි අපි කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා. ඒ වගේම BPA වැනි තවත් විෂ රසායනික මේ ප්ලාස්ටික් වල අඩංගු වෙනවා. සමහර වෙලාවට අපි පොදි ටිකක් ගෙනියන්නේ පොලිතීන් ආවරණයකින්. කෑම පැකට් එකේ තියෙන පොලිතීන් වල බැඳපු කෑම එකක්. මේ හැම දෙයකින්ම තව විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් මේ විෂ කාලයක් තිස්සේ ඇතුල් වුණාම මේවා අපේ රුධිර වාහිනිය හරහා ගමන් කරලා මොළය, වකුගඩු, අක්මා වගේ අවයව වල තැන්පත් වෙනවා. කාලයක් තැන්පත් වුණාම මේ අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්.
0: එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පසුරුවේ පවත්වා තිබෙනවා. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ප්‍රතිචාරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ. එමෙන්න පක්ෂයේ යළි ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැදගත් යෝජනා සහ අදහස් රැසක් එහිදී ඉදිරිපත්ව තිබෙනවා. තනිතනව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එකතු කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දිය යුතු බවයි පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ. මේ අතර පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පළත්පාල නායතන නියෝජිතයන් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ මහලේකම් නීතිඥ තලතාතු කොරළ මහත්මිය එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා. Net News නිමාව දවස මැද වාර්තා කරණය 10:12ට එතෙක් පෑන් පෑය මේ පෑයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
7: Net News ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලින්.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112863 0776 716 3672.
7: FM 95.8 Net FM Divaina Pura
10: Savodasana Kavala Vodasana Hatai Vinadi Tonai

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න prime group 1322.
8: රුපියල් 3000කට වැඩියෙන් kills එක shopping කරන්න. nexus app එකේ QR එක scan කරන්න. spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. kills එන්න. spin කරන්න. win කරන්න.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
12: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200
13: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: රේහතයි විනාඩී 10යි අල්ගටෝන් තමයි පටන් ගන්නේ. ගුඩ් මෝර්නින් හැමෝටම, නුවාචි දෙනටම ගුඩ් මෝර්නින්, සුබදාසනක්.
1: සුබදාසනක් ඩායි ඩායි ඩායි ඩායි. අපේ ශංකර නංගි දැන් පැය 3කට කලින් ප්‍රොෆෝම් කරලා පෙන්නුවා ලෝකෙටම දෙවතාවක් ලෝක පාපන් දුක් කුසලානේදී ගීතවත් වෙච්ච ගායිකාව විදිහට ඉතිහාසගත වෙනවා අය. ඉතින් ඩායි ඩායි කියන ඉතාලි වචනේ තේරුම තමයි යමු ඉදිරියට අපි සූදානම් කියන එක. ඒක ස්පාඤ්ඤෙන්, ඒක ඒ කලාපෙටම පොදු හින්දා මම හිතන්නේ යොදාගෙන තියෙන්නේ. දැන් මේ ලතින් ඇමරිකාවේ ගොඩක් ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා, ඉතාලි භාෂාව කතා කරන කට්ටිය ඉන්නවා, ප්‍රංශ, ඔය ඔක්කොගෙම හැදිච්ච මේ ග්‍රාමීය වචනයක් තමයි ඩායි ඩායි කියන්නේ. ඉතින් ඒක තමයි මේ වකා වකා වෙනුවට යොදාගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ සින්දුව අහන්න ඉස්සෙල්ලා වෙනම සින්දුවක් ගැන කියන්න හිතුණා. දැන් මේ ක්‍රීඩාවට සම්බන්ධ මේ අර අපි ගරිල්ලා මාකටින් කියලා ජයන්තන්ද සිනමාත්තගේ චිත්‍රපටයක් බැලුවානේ. ඉතින් ඇත්තටම මේ අචි පහුගේ දවස්වල ඔය ලෝක කුසලාන පාපන්දු මේ අපේ මේ ඉස්සරහ තියෙන මේ ලයිට් බෝල් එකත් නිකන්
0: ඒ වගේ
1: නේ. හැබැයි ඔකට පහින් ගන්න බා බිඳ ඉන්නේ.
2: වීදුරු
1: බෝලයක්. මේ කොහොම හරි දැන් අනුග්‍රහය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ආවනේ. දැන් පිටියේ ක්‍රීඩක සෙල්ලම් කරනවා තමයි, අපි බලනවා තමයි. ඇත්තටම මේක ඇතුළේ තියෙන ලොකු බිස්නස් එකක්. ඒක ඉතින් එහෙම තමයි. දැන් හිතන්න අනුග්‍රහයකට ඇතුණා නම් ওই වගේ ග්ලැමරයිස්, ඒ කියන්නේ දොන්ත සයිස් ඉවෙන්ට් එකක් කරන්න පුළුවන්ද කියන්නකො, රටවල් තුනක
0: ඈ
1: කරන්න පුළුවන්. නිය එල්ල මැච්චක්වත් ගහන්න බෑනේ. දැන් එල්ල මැච්චක්වත් ගහන්න පුළුවන්ද අනුග්‍රාහකෙක් නැතුව?
0: ඈ
1: අයිස්ක්‍රීම් මෑන් එකක් කරගෙන ස්පොන්සර්ෂිප් එකක් ගන්න ඕනේ.
0: ඒ කියන්නේ දැන්
1: ගත්ත කියනවානේ.
0: දැන් ඕම
1: දැක්ස මේ ඩේවිඩ් සින්නෝ හතවන හක් නුන්නෝ මේ පින් අරගන්නෝ දරන නියන් පුරට යන්නෝ කියලා හරි කියනවානේ.
0: ඒ කියන්නේ දැන් ඕනම දෙයක් සංවිධානය වෙන්න කලින් මුලින්ම හිතන්නේ අනුග්‍රාහකෙක් ගන්නනේ.
2: සල්පලක්වත් කරන්න
1: බෑ. ඒකනේ ඒකනේ ඒකනේ. ඉතින් කෙසේ හෝ මේ කතාව සිද්ධ වෙන්නේ මේ ඔය අනුග්‍රහක සමාගමකට වෙච්ච වැඩක් ගැන. දැන් මේ බ්‍රෑන්ඩ් නේම්ස් කිව්වම ඒකල අමනාප වෙන්න එපා. මේක මේ ලෝකේ මාකටිං වල මේ උගන්වන කතාවක් හින්දා මේක කියන්න වෙනවා. දැන් මේ මාකටිං පාඩමක් කරන්න යනවා නෙමෙයි. හැබැයි ඉතින් අපි ලංකාවේ හැටියට මාකටිං හැම කෙනාම දැනන් ඉන්න
0: ඕනේ.
1: මේ අපි අර මොනවාද මන්නම් කියන්නේ මේ ත්‍රිකෝණමිතිය උගන්වන්නට වැඩිය අපේ රටේ මිනිස්සුන්ට පීනන් උගන්වන්න දෙපෑනේ. ඒක උගන්වන්නේ නැහනේ අපි.
0: නැහනේ.
1: නේද?
2: ඒකනේ ගිලෙන්නේ.
1: ඔව්. අපිට මෙහෙමයි ත්‍රිකෝණමිතිය උගන්වන්න දෙක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ජීවිතයේදී ත්‍රිකෝණමිතිය අපේ කීයෙන් කී දෙනාටද උමනා වෙන්නේ? නෑ වෙන මොකුත් ඕනේ නැහැ. දැන් අපේ සිංහල භාෂාවේ JB සර් එහෙම හැමදාම බයිනවන මේකට. ඇයි මේ ඕලෙවල් ළමයින්ට විභක්ති සමාස උගන්වන්න මන් දන්නේ නැහැ තාම උගන්වනවද කියලා. ඒවා මේ සිංහල ව්‍යාකරණ විශාරදින්ට ඕන දේවල්නේ. ඈ විභක්ති සමාසය අපේ ජීවිතේ මේ එදිනෙදා කන්න බොන්නේ කොමනා වෙන්නේ නැහැ. අපිට හරියට සිංහල සරල ග්‍රැමර් එකයි ගන්නවා නම් ඉංග්‍රීසිත් එහෙමනේ පාවලා දින ග්‍රැමර් හින්දානේ. දැන් ග්‍රැමර් බල බල අපි කතා කරන්නේ ඉංග්‍රීසි. සුද්ධව කතා කරනවාද ග්‍රැමර් වලින්? ඈ මම කියන්නේ විනයනේ. ඒ විනය විවරණේ හරියට තියාගත්තා නම් මේ හරියට හරි මේ ඉතින් මං කියන්නේ පීනන්ඩු ගන්නවා වගේම අපේ රටේ ජනතාවට මාකටිං ගන්නටත් ඕනේ. මොකද අපි අපේ රට මාකට් කරොත් තමයි අපේ රටේ හැටියට පැවැත්මක් තියෙන්නේ.
2: රට කෙසේ වෙතත් තමන්ව
1: විකුණනවා කියන එක නෙමෙයි මාකටිං කියන්නේ. සේල්ස් නෙමෙයි. ඉතින් කෙසේ හෝ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උල්ලේ මේ ප්‍රධාන අනුග්‍රාහකයා වුණේ රීබොක් සමාගම. එයා ඩොලර් මිලියන 40ක් ඩොලර් මිලියන 40ක් මේන් ස්පොන්සර්ෂිප් එක විදිහට ඇට්ලන්ටා ඔලිම්පික් උල්ලට දුන්නා. අනිත් කිසි එකෙක්ට මේ පැත්ත පලාත එන්න දෙන්න බෑ කියලා කිව්වා. රීබොක් විතරයි. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් වුණා. දැන් හරි රීබොක්ලා ඇට්ලන්ටා ඔලිම්පික් සංවිධායකයෝ ඒක මේවා කරන්න මෙහෙමයි මේක කියනකොට තව කියාගෙන යන්න කාරණයක් තියෙනවා. 2008 බීජිං ඔලිම්පික් උළෙල අවුරුදු ගානකින්, ඒ කියන්නේ ඇතැන්සල දිවිච් ඔලිම්පික් නෙමෙයි, ඒවටත් ඉතින් අනුග්‍රහය දක්වන්න ඇතින මේ රෝමේ ආණ්ඩුව මේ ග්‍රීසි ආණ්ඩුව මේ ඒ කාලේ තිබිච්ච කට්ටිය මේ සීසර්ලා එහෙම ජුලිය සීසර්ලාම මේ රාජ්‍යනුග්‍රහය දෙන්නදිනේ මේ හැබැයි 2008 ඔලිම්පික් කුලල තමයි ලෝකයේ එතෙක් මෙතෙක් කිසිම අනුග්‍රහකෙක් නැතුව ස්පොන්සර්ෂිප් එකක් නැතුව කරපු ඔලිම්පික් කුලල එගනියන් ඒ ඔලිම්පික් කුලල ඇවිල්ලා ඔලිම්පික්ම නෙමෙයිනේ ඈ එතන වෙන කතන්දර ගොඩක්
2: තිබ්බා
1: ඔව් නිකන් ආයේ චීනය එක පාට නිකන් මොකද්ද එක පාටව බූස්ට් වුණානේ
2: අපි කවුද කියලා ලෝකෙට වෙන්න
1: ඔව් අර මේ ලන්ඩන් නගරාධිපතිතුමා ට කියන්න ඕන නැති කතාවක් කියුණානේ මේ ඔලිම්පික් කුල්ලේදී ඒ කියන්නේ මොකද ඊළඟට 2008 න් පස්සේ ආයේ 2012 ඔලිම්පික් කුල්ලේදී මොන ලන්ඩන් වල ඒතකොට නගරාධිපතිවරයාටනේ දෙන්නේ අර මේ පන්දම දුන්නා නගරාධිපතිතුමා කිව්වා අර ක්ලෝසින් සෙරමොනි එක දැකලා හනේ ලන්ඩන් වලින්ද නම් මේ වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. හරි ඒගොල්ලන්ට කරන්න බැරි එක වෙනම එකක් එහෙම කියනවද?
2: කියන්න ඕද නැහැ.
1: ඕනොට යමක් වෙන්න කියන්නේ. මේ I think බල්ලකට ඉංගලන්තෙත් ඉන්නවා මේ ඕන් නැති දැන්වල ඕන් නැති දේවල් කියන දේශපාලන
0: නේද?
1: හැමතැනම ඉන්නවා. මේ හරි දැන් ආයි රීබොක් කතාවට එමු. දැන් ඩොලර් මිලියන 40ක් වියදම් කළා. කිව්වා මේ ආයේ මොනවද කිසිම කෙනෙක්ට මේ මෙහෙම මේ
2: මොනවාද
1: කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රචාරය කරන්න බෑ මේ තනිකර රීබොක් විතරයි කියලා දැන් තව සපත්තු කම්පැනි තියෙනවානේ දැන් Nike ඉන්නවා Puma ඉන්නවා දැන් මේගොල්ලෝ අර දුවන කට්ටියගේ සෙල්ලම් කරන කට්ටියගේ පර්සනල් ස්පොන්සර්ෂිප් සහ බ්‍රෑන්ඩ් එම්බසඩර්ස්ලා වෙලා තිබ්බා. දැන් මේවටත් අහංචි ලැබුණා. හරිද? එතකොට පූම සමාගම හතරහතේ කල්පනා කරා දැන් කොහොමද මැච් එකක් ගහන්නේ මේ කාස්ති කියලා. මොකද ඒගොල්ලෝ කරන්නේ මේ ක්‍රීඩා පාවාන්නේ. දැන් ඔලිම්පික් උල්ලක් එන්නේ අවුරුදු 4කට සැරයක්
2: නේ.
1: දැන් මොකද කරන්න කියලා කල්පනා කරගෙන ඉන්නකොට ඒගොල්ලෝ මරු වැඩක් කළා. දැන් ලින්ෆෝඩ් ක්‍රිස්ටි තමයි ඒ කාලේ හිටපු දාවන ශූරයා. ක්‍රිස්ටිට මේ පූම සමාගම තමයි ස්පොන්සර්ෂිප් එක දීලා තිබුණේ. දැන් පූමා බ්‍රෑන්ඩින් කරන්න බෑනේ මේ ඔලිම්පික් කුල්ලේ මේ කතන්දරේ හින්දා. ඒ කියන්නේ ලෝගෝස් පේන්න බෑ ටීවී එකේ සපත්තු වලවත් කොහෙවත්. අන්තිමට මේ පූම සමාගම ක්‍රිස්ටිව දාලා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් කළා. හරිද? ප්‍රෙස් කන්ෆරන්ස් එකේ කොහෙවත් පූමා බ්‍රෑන්ඩ් වෙලා තිබුණ නැහැ. මේ අර ක්‍රිස්ටිගේ ඇඟේවත් කොහෙවත් කියන්නේ ටී-ෂර්ට් එකේවත් කොහෙවත් වෙන්ද ගහන විදියට තිබුණ නැහැ. ඒ වෙනුවට ක්‍රිස්ටි කතා කර කර ඉන්නකොට කැමරමන්ස් ලගෙන් ඉල්ලුවා ඕගොල්ලෝ මගේ ටයිට් ක්ලෝස් අප් එකක් ගන්න කියලා. හරිද? ඒ කියන්නේ සමීප ඉතාමත් සමීප රූපයක්. මගේ මූණ ඔහොම හොඳට මගේ මූණ ටයිට් ක්ලෝස් එකක් කියන්නේ හරියට ඇස් දෙක විතරක් පේන රූපයක් ගන්න කියලා කිව්වා. මේ යෝධයා ඇස් දෙක හොඳට අරගෙන හිටියා. මෙන්න දාගෙන ඉන්න පූම ලෝගෝ එක තියෙන කන්ටැක්ට් ලෙන්ස් එක. ඒකට ටයිට් ලෝකේ පුරා මේක ආයි ගින්නක් වගේ හැම තැනම පුවත්පත්වල ප්‍රධාන චාරූපේ බවට පත් වුණා. ටෙලිවිෂන් වල හැම තැනම යන්න ගත්තා. මේක මිනිස්සු කතා වෙන්න ගත්තා. මාර වැඩක්නේ කලේ කියලා. මේ I think අවසානයේදී අර ඩොලර් මිලියන 40 නිකන් ඩොලර් මිලියනයක් නෙමෙයි නිකන් ඩොලර් ලක්ෂයක්වත් වියදම් කරන්න නැතුව අර ලොකු කැම්පේන් එක සම්පූර්ණයෙන්ම හාන්සි වුණා එක පැත්තකින්. එතකොට නයි සමාගමත් මේක ඇරියේ නැහැ. නයිකි සමාගම මොකද දන්නවද කරේ? ඒ කාලේ හිටිය නයිකි සමාගමේ දාවන ශූරෙක්ට ඒ ඔලිම්පික් එන දැන් ඔලිම්පික් ගම්මානේ තිනවනේ. ගම්මානේ අසල ගත්තා ඒගොල්ලෝ ලොකු ගොඩනැගිල්ලක්. අරගෙන ඒක සම්පූර්ණයෙන් රත්තරන් පාටින් පාට කරා. පාට කළා නයිකි ලෝගෝ එක මොකක්වත් නැතුව අරයට ස්පයිස් දෙකක් දුන්නා තනි කර රත්තරන් පාට
0: බලන්න වැඩි.
1: දැන් එතකොට මිනිස්සු දන්නවා මේක දුන්නේ නයිකි සමාගම කියලා. අර ඔක්කොම මේ වාසේ අර මිනිස්සුන් වෙනම නිකන් ලුමිනස් වගේ දිලිසෙන සපත්තු දෙකක් දාලා දුවනකොට මිනිස්සුන් දැනගත්තා මේක නයිකි සමාගමේ වැඩක් තමයි කියලා. ඊට පස්සේ දැන් ඔක්කොම ඉවර වෙලා දැන් හැබැයි එතන හිටිය මිනිස්සු කාර්යෝ සහ අනිත් අය ඔක්කොම සරසලා හිටියේ රීබොක් මේ වැළඳ දැන්වීම් තියෙන මේවයන් නිල ඇඳුම් වලින් තමයි සරසලා හිටියේ. ඔක්කොම ඉවර වෙලා අවසානයේදී වැළඳ සමීක්ෂණයක් කරනවානේ. වැළඳ සමීක්ෂණයක් කරලා ලෝකේ පුරාම ලොකු නියදියකින් ඇහුවා 1996 ඇට්ලාන්ට ඔලිම්පික් උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයෝ කවුද කියලා. ලෝකෙ පුරා 70%ක් කිව්වා නයිකි කියලා.
2: මතක තිබ්බේ නයිකිනේ.
1: ඔළුවට ගිහින් තිබුණේ නයිකි. දෙවැනියට කිව්වා පූමා කියලා.
2: පූමා කියලා.
1: තුන්වැනියට කිව්වා රීබොක් කියලා. ඒකෙන් හින්දා සමහර දේවල් මාකට් කරනකොට හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. නැත්නම් අනිත් පැත්තට කරකලා යන්න පුළුවන්. මේ ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කරපු අමතුම මාකටිං ගේම් එකක් ගැන තමයි අද අපේ අල්ගෝ ටවුන් එකේ ආරම්භ කරනකොටම කිව්වේ. කොහොම වුණත් හොඳ තරඟ, හොඳ වැඩ කෑලි, ශකිර්ලා තවත් තව සින්දු කියන දේවලුත් එක්ක අපි අල්ගෝ ටවුන් ආරම්භ කරනවා වගේම කාට හරි මං අනිවාර්යෙන් කියනවා කාට හරි මෙවර පාපන්දු කුසලානේ හම්බ වෙනවා බොරුද බලන්නකො.
0: ඔව්. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකොට සංචාරය යෙදෙනවා බටහිර ඉන්දියා කොදේ දූපත්වල. දැන් එක් දින තරඟාවලිය නිමාවට පත් වුණානේ. ඒක වැස්ස තමයි දින්නේ. තරඟ තුනක් තිබ්බා, දෙකක් වැස්ස දින්නා, එකක් අපි දින්නා. ඒ හින්දා තරඟාවලිය ජයග්‍රහණය අපිට හම්බුණා. දැන් T20 තරඟාවලිය වුණා අද ආරම්භ වෙලා තිනවා. අද පළවෙනි තරඟය මේ වෙනකොට ශ්‍රී ලංකාව කඩලු පහක් දැවි කියලා තිනවා. 124 ලබාගෙන තිනේ තාමත් ක්‍රියාත්මක වෙන්නේ තරඟේ 16 වෙනි පන්දුවාරේ. ඒ විතරකුත් නෙමෙයි.
1: ඔව්.
0: ඒ විතරකුත් නෙවෙයි. කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය අද ආරම්භ වෙනවා. ආරම්භ වෙන්නේ ලංකාවයි එංගලන්තයි. අපේ වෙලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වෙනවා. අපි බලමු අපේ කෙල්ලෝ කොහොමද මේ තරඟාවලිය T20 තරඟාවලිය.
1: මේ දවස්වල තනිකර ස්පෝට් මීට් ලෝකයක්.
0: අනේ හරි.
1: කොහොමද ශක්‍රගේ අලුත්ම සින්දුවට අයිඩායි අහන්නේ නැතුව ඇල්ගෝ ටවුන් නරඹන්නේ?

0: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
1: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7118 WhatsApp කරන්න
2: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
3: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයට.
4: නෑනි, එයා ලොකු ළමෙක්.
3: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
4: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදු?
3: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 අමතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: FM Algo Town Nagari Katabaha.
1: අද හතයි වෙනාඩි 32යි ඇල්ගෝ ටවුන් එකේ වෙලාව. අද සිකුරාදා. සිකුරාදා ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. මෙහි සිද්ධ වෙන විශේෂම දේ අපි තව ටිකකින් කියන්නම්. ඒක වාගේ කළා කියන්න ඕන දෙයක්.
2: මේක පාර කියන්නේ නැහැ නේ.
1: ඒක තමයි. අපි ඒක පාර කියන්නේ නැහැ. හැබැයි ඉතින් අද අපේ මේ නගරේ විතරක් නෙමෙයි හැම නගරයකම වගේ කතා වෙන මාතෘකාවෙන් තමයි අපි වැඩේ පටන්
2: ගත්තේ.
1: ෆලෝක කුසලානේ. ඒ වගේම තමයි ඔබ නගරේ හිටියත්, ඔබ ගමේ හිටියත්, ඔබ කොහේ හිටියත් හිතේ සනසීමෙන් ඉන්න පුළුවන්. අර අපිට ඕන විදිහට වේදම් කරන්න අපි ගාව මේ මොඩල් තියෙනවනේ.
2: මොඩල් තියෙනවනේ.
1: නේ.
2: ආයෝජන.
1: ආයෝජන කළා. අපි හරිතර ආයෝජනය කළා තියෙනවනේ. දැන් අපිට කියන්න පුළුවන් මේ මට සාපේක්ෂව තව කෙනෙක්ට නෑ. නැත්තම් මට වඩා යා ගාව තියෙනවා. නේද? ඕනම කෙනෙක්ට එහෙම තමයි. මොකද හැමෝටම එක ගාව එක විදිහට සල්ලි නෑනේ. හැබැයි ඉතින් වැදගත් වෙන දේ තමයි අර අපි ගාව තියෙන දේ හරි තැනක ආයෝජනය කළා ටිකක් අමතර ආදායමක් අපිට එනවා නම් ඒක අමතර සතුටක්.
2: අමතර සතුටක්. ඒ කියන්නේ මෙහෙමයි සචිනී, සාමාන්‍යයෙන් දැන් ওই ආයෝජන අවස්ථාව කිව්වට පස්සේ ආයෝජන කරන විදි කිහිපයක් තියෙනවා. හරිද? ඒවයි තියෙනවානේ අර රිස්ක් එක අනුව. රිස්ක් එක අඩු එක ඉඳලා වැඩි එක වෙනකන් එහෙම තියෙනවා. අපි ওই ආර්ථික විද්‍යාවේ කියන දෙයක් තමයි රිස්ක් එක වැඩි වෙන්න ඒ ආයෝජනයේ තියෙන ප්‍රතිලාභත් වැඩි වෙනවා කියලා. ප්‍රොෆිට් එක වැඩි වෙනවා කියලා. ඒ කොහොම වුණත් අපි හැමෝම සාමාන්‍යයෙන් රිස්ක් එක අඩු. අවදානම අඩු. හැබැයි අපිට තව අවුරුදු 5කින් නැත්නම් අවුරුදු 10කින් ජීවිතේ එන්න පුළුවන් අපි කියන්නේ අර future unforeseen events කියලා. ඒ කියන්නේ අපි සූදානම් නැති. හැබැයි ඒව එන්න පුළුවන්. කොයි වෙලේ හරි වෙලාවක අපි අධ්‍යාපන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. හදිස්සි රෝගාබාධයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ මොනවා හරි ඉලක්කයක් වෙනුවෙන් අපිට හදිස්සි මූල්‍යමය අවශ්‍යතාවයක් එන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි සාමාන්‍යයෙන් FD එකක් දාලා
1: තියාගන්නවා.
2: ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් දාලා තියාගන්නවා. හැබැයි එහෙම ස්ථාවර තැන්පතු ආවට ගියාට දාන්න බෑ. හරිද සජිනී? ඒ කියන්නේ අපි හැම වෙලේම මේ interest rate ගැන අපිට ලැබෙන පොලි අනුපාතය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ මේ ස්ථාවර තැන්පතුව දාන ආයතනය මොකද්ද? ඒකේ වගකීම. ඒක කොච්චර කාලයක් මූල්‍ය ශේෂ්ත්‍රය ඉඳලා තියෙනවද? සමහර වෙලාවට අපි තැන්පත් කරපු මුදලත් එක්ක ආයතනය අතුරුදහන් වෙන්න පුළුවන්ද?
1: එහෙම
2: සම්භාවිතාවන තරම්
1: තියෙනවා. පුළුවන්.
2: ඒ වෙච්ච දේවල් ලංකාවේ ඇතුලේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ එහෙම රැවටෙන්න එපා. FD එකක් කියලා කියන්නේ ජීවිතේ අනිවාර්යයෙන්ම කොච්චර ආයෝජන තිබ්බත් අපි හැමෝම දාන එකක්. අපි හැමෝටම FD එකක් තියෙනවා. ඉතින් එහෙම FD එකක් දාද්දී ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. මොකද අවුරුදු 55ක දශක 5කටත් එහා විශ්වාසයත් එක්ක තමයි LB Finance අපිත් එක්ක ඉන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට රුපියල් බිලියන 400ක වත්කම් සමුදායක් තියෙනවා, assets ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි රුපියල් බිලියන 150ක තැන්පතු සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේමයි පාරිභෝගිකයන් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියන්නේ. ජාත්‍යන්තර Fitch Ratings අගරාව අනුව ඒ ශ්‍රේණිගත කිරීම ලැබලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම පෙන්වන්නේ අර ස්ථාවරත්වය, අඛණ්ඩත්වය, නොසැලී ඉන්න පුළුවන් හැකියාව. ඉතින් ඒ වගේ තැනක ඔන්න දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ FD එක දාන්න.
1: ඒ විතරක් නෙවෙයි, දැන් කාර්යබහුලයි නම් ශාඛාවකට ඉන්නේ නැතුව LB SIM app එකේ මේ FD එකක් ඕපන් කරන්න පුළුවන්, කල්පිරම සල්ලි ගන්න පුළුවන්. ඕනම දෙයක් ඔන්න ඔබට මේ ශාඛාවකට ඉන්නේ නැතුව කරගැනීමේ අවස්ථාවක් තියෙනවා.
2: ඉන්න තැනක ඉඳන් ඔයාලට ඕපන් කරගන්න පුළුවන්, මැනේජ් කරන්න පුළුවන් වගේ FD එක.
1: දැන් අද සිකුරාදානේ. දැන් සිකුරාදා වුණාම අපි කියවන ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා. සමහරලාට ඔබ හදන කෑම වෙනස් වෙන පුළුවන් දවසක් තමයි අද.
3: ඔව්, අද ටිකක් පොඩි වෙනස් එක්ක නේද?
1: ඔව්, එහෙම කරනවා. ඉතින් අද දවසේ දවල් කෑමකට බත්ම කන්න ඕනේ කියලා එකක් නෑනේ.
3: නෑනේ.
1: දැන් ගොඩක් ලාට හිතනවානේ නූඩල්ස් තියෙන්නේ රෑට කන්න.
3: අපේ ආහාර රටාව ඇත්තටම වෙනස් වෙලා තියෙනවානේ. ඉස්සර අපි පුංචි කාලේ උදේට කාපු ඒවා තමයි දැන් අපි රැට කන්නේ. දැන් අපි ওই ඉදියාප්ප, ආප්ප වගේ දේවල්, පිට්ටු වගේ දේවල් අපි ඉස්සර කෑයි උදේට. අපි ඔයාලට කඩේ අප්පන් කියලා කිව්වා. දෙමළ නම. මේ ඉතින් හැබැයි දැන් වැඩි හරියක් කන්නේ අපි රැට. ඒ විතරක් නෙමේ. ඔය පුරාවිද්‍යාත්මකව සහ ඉතිහාසත්මකව ඔප්පු කරලා තියෙනවා. නෑ, ඊයේ අපි තුන්දෙනාම රාජ් සෝමදේවසගේ ලස්සන දේශනයක් අහගෙන හිටියන්නේ මේ මොනවද අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අපේ ඉතිහාසය නේද?
2: ජාත්‍යන්තර වෙළඳාම.
3: ඔව්, ජාත්‍යන්තර වෙළඳාම ගැන. මේ එතෙන්දිත් අපි තුන්දෙනාටම හිතුනේ ඇයි මේවා අපි මේම හරි මාකටුනේ අර unlimited district වැඩසටහන ඉදන් මේ කෙසේ හෝ මේ ඒක වෙනම ෆෝරම් එකක නේ එතුමා කරේ. දැන් එතුමාත් කියන විදිහට මේ අපේ රටේ මේ තුන් වේලට බත් කන්න ඕනේ කියන කතාව ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුදු 100ක් වගේ ඇතුළත. අපි එහෙම මේ තුන් වෙලට බත්ම ගිලපු જાතියක් නෙමෙයි. අපිට වෙන ධාන්‍ය වර්ග
1: ඕන තරම්
3: තිබුණා. රහන්ද, මෙනේරිද, නානක් ප්‍රකාරයව තිබ්බා. සමහර වෙලාවට බත් කාලා තින්න සෙරමෝනියල් මේ මීල් එකක් විදියට
2: විශේෂ අවස්ථාවල.
3: මගුල් ගෙවල් වල ඒ වගේ විශේෂ අවස්ථා. ඔව්. එහෙනම් බතක් අපි හදමු. එහෙම කියලා තමයි මේ වැඩේට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ තමයි මේ අපි මේ සෑහෙන්න ඔය බත් කන්න පටන් ගත්තේ. ඉතින් එහෙම ඔච්චර බත් ගිනින ගත්ත ඇත්තටම හොඳ නෑ
2: අපිට.
3: ඔව් ඊට වැඩිය මේ අපේ රටේ කන්න කොච්චර දේවල් තියෙනවද?
1: හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි අපි කන්නේ හරි දේවල්ද හොඳ දේවල්ද
3: කියන්නේ.
1: ඉතින් විජය නිෂ්පාදන ඔබ ගත්තතින් ඔන්න බය වෙන දෙයක් නැහැ. මේකේ ගල් වැලි තියෙනවද? ඩයි තියෙනවද? ඔය කිසි දෙයක් නැහැ. දැන් හිතන්නකෝ ඔන්න අද හිතන් ඉන්නවා නම් ඉදියාප්ප හදන.
2: රෑට.
1: දැන් මේගොල්ලෝ කන්නේ සුදු, මේගොල්ලෝ කන්නේ රතු. ප්‍රශ්නයක්. හරි, ඉතින් ඉදියාප්ප රතුද සුදුද ඕන පාටකින් කියන්නේ මේ රතු හරි සුදු හරි. හරිද? ඔන්න තෝරගන්න පුළුවන් විජය ඉදියාප්ප පිටි තියෙනවා. රතු ඉදියාප්ප පිටි නම් සුදු ඉදියාප්ප පිටි නම් ඕන විදිහකට තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් කුළුබඩු ශේෂ්ත්‍රයත් එහෙමයි. වසර 30ක ප්‍රමුඛයා තමයි විජය ප්‍රොඩක්ට්ස්. ඒක හොඳින් මතක තියාගන්න. ඔබ වෙළඳපොළට ගිහිලා මිලදී ගන්නකොට විජය නිෂ්පාදනම මිලදී ගන්න. ඊට පස්සේ ආයේ හොයන්න දෙයක් නැහැ මේක හොඳද නැද්ද කියලා. අන්න ඒ වගේම තමයි ඔබ ගියොතින් දම්රෝ එකට තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ මිලදී ගන්න. මේක අය ඇන ඇන ඔබ ලීය මොකද්ද? ඔහොම බලන්න දෙයක් නැහැ ඉතින්.
2: අනිවාර්යයෙන්ම ඉතින් දම්රෝ කියලා කියන්නේ අවුරුදු 40ක් පුරාවට අපි දන්න නමක්. මේ වෙනකොට 40 වන සංවත්සරයේ සමරනවා මේ 2026 අවුරුද්දේ. ඉතින් සුභපතනෝ අපිත් එක දිගටම ඉන්න බ්‍රෑන්ඩ් එකක් දම්රෝ කියලා කියන්නේ අපේ ටවුන් එකේ, ඇල්ගෝ ටවුන් එකේ. විශේෂයෙන්ම ඉතින් ලංකාවේ අපි හැමෝම දන්න නමක් සහ අපිට ආය අලුතෙන් දම්රෝ ගැන කියලා දෙන්න දෙයක් නැහැ. මොකද සචිනේ දම්රෝ කියන්නේ මේ වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවෙන් එහා අපි ගත්තොත් ඉන්දියාව වගේ රටවලත් ඔය ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රය ගත්තට පස්සේ දම්රෝ කියන්නේ ඉතින් ඒගොල්ලොත් දන්න නමක්. ඉතින් ලංකා පුරාම මේ වෙනකොට තියෙනවා ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක්. ඊට පස්සේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා, අර වර්ගඩි 50,000 දැවැන්ත සුවිසල් ප්‍රදර්ශනාගාර. ඉතින් මේවට ගොඩුණාට පස්සේ වාට තෝරා ගැනීම තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. අපි අර කියනවානේ මේ වචනයක් කන්සියුමර් සොවරනිටි කියලා. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ස්වෛරීත්වය කියලා. ඒ කියන්නේ යාට තෝරා ගැනීමේ හැකියාවන් ගොඩාක් තියෙනවා. එහෙම වුණොත් තමයි මේ බ්‍රෑන්ඩ් එක සාර්ථක වෙන්නේ. ඉතින් ඒ වගේ තැනක් තමයි අපි කියන්නේ දම්රෝ එක. ඔයාට ගියාට පස්සේ ඕනනම් ගෘහ විදුලි උපකරණ, ඊට පස්සේ ගෘහ භාණ්ඩ, මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. දැන් ගෘහ විදුලි උපකරණ ගත්තට පස්සේ වොෂින් මැෂින්, ඊට පස්සේ ෆ්‍රිජ්, මේ ඕන දෙයක් ලොසුපතල බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Panasonic, Samsung, Innovex වගේ බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන දම්රෝ එකට. විශේෂයෙන් මතක් කරන්න ඕනවා මේ ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම්, ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා මාස 60ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන කරන දේවල් දම්රෝ එකෙන් මිලදී ගන්න.
1: එහෙනම් අද සිකුරාදා වෙන විශේෂ වැඩේ ගැනත් අපි මෙහෙම්මම මතක් කරන්න අවශ්‍යයි.
3: අද සටන. සටනමයි තියෙන්නේ නේද?
1: සටන පොඩ්ඩක් දෙවන්තයි. ආ,
2: දෙවන්ත සටන්නේ යන්නේ. ඔව්, අද වැඩේ ලොකුවට වෙනවා.
3: ලොකුවට ගන්නවා
1: නේද? ලොකුවට වෙනවා. අපි හැමදාම පොඩියට ඉන්න නරකයි.
3: නරකයි
1: නේද? එහෙනම් අද DJ night එකට මොකද වෙන්නේ?
2: DJ night එක ඇත්තටම සංග්‍රාමයක්.
1: ඔව්.
2: ඒ කියන්නේ දැන් මේක මෙහෙමයි. දැන් අපි කලින් අවස්ථා දෙකේම දෙපාර්ශවයක් නිහිටියේ.
1: ඔව්.
2: මේ බාර පාර්ශව ගණන වැඩි.
1: බෑනේ, හැමදාම දෙන්නෙක්ට දීලා නිකන් ඉන්න බෑ.
2: දෙන්නෙක් විතරක් එහෙම ඇටෑක් එකක් ගිහිල්ලා හරියන්නේ නැහැ.
1: ඔව්.
2: අද නිකන් වා හිතන්නකෝ 5 දෙනෙක් විතර DJ ඇටෑක් එකක ඉන්නවා කියලා.
1: මොකක් වෙයිද
2: නේද? DJ night එක සුපුරුදු වෙලාවට DJ අසත් එක්ක පටන් ගන්නවා හරියටම රෑ 9ට, 9 ඉඳන් 12 වෙනකන්. 5 දිනක් වැඩේ ප්ලේ කරන්න එනවා. ඒ කට්ටියගේ නම් ඔක්කොම කියන්නම් එකපාර කියන්නේ නැහැ කවුද ඉන්නේ ඒවා මේ ඔක්කොම. ඔයගොල්ලෝ දැනගන්න අද අපේ සංග්‍රාමයේට 5 දිනක් එනවා. ඇටෑක් එක 5 දිනක් එක්ක යන්නේ.
1: ඔව්.
2: ඒක තමයි විශේෂත්වය. ඉතින්
1: රෑ 9ට.
2: ඔව්, රෑ 9ට අපේ ගඩොල් කොළුවත් එනවා DJ අසා.
1: මේ එයා DJ night එක වෙනුවෙන්ම
2: කරගෙන
3: තියෙන්නේ. ගඩොල්ලා දින්නේ.
1: ගඩොල්ලා. ඒ වෙනුවෙන්
2: කැපවලා කරපු වැඩක් ඔය.
1: ඔව්, ඒ හින්දා රෑ 9ට අහන්න, ඒ වගේ බලන්න.
3: ඒකට.
1: දැන් අහන්න.
3: මම හිතුවා ගඩොල්ලාද නැති හින්දා කවුරු හරි හොඳට කන මිරිකලාද කියලා.
1: ඒවත් වෙනවා.
2: මේ එන කට්ටියවත් කියමුනේ නැත්තම් හරි නෑනේ. ඔය කිව්වට පස්සේ කට්ටිය බලනවනේ 5 දිනක් කිව්වට කවුද කියලා. 5 දින තමයි DJ K1 එනවා, DJ volume එනවා, ඊට පස්සේ DJ Madhu එනවා, නැත්නම් මදු ඩීජේ කියලා කිව්ව එක ප්‍රශ්නයක් නැහැ හරිද? ඊට පස්සේ ඩීජේ සීලා කියනවා. ඒ වගේමයි ඩීජේ මීසා. අපිත් එක්ක එනවා. ඉතින් පස් දෙනෙක් මේ පස් දෙනා එක්ක තමයි අද ඩීජේ නයිට් එක යන්නේ.
1: Facebook live එකේ ඉන්නත් පුළුවන්.
2: වෝට් කරන්න පුළුවන් දැන් පස් දෙනෙක්නේ. එතකොට මේ කට්ටිය එක එක ප්‍රදේශ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉන්නේ. ඒකට ඔයාගේ දිස්ත්‍රික්කයට සපෝට් කරලා කමෙන්ට් කරන්න පුළුවන්, රියැක්ට් කරන්න පුළුවන්. අපි දන්නේ වැඩිම කමෙන්ට් රියැක්ෂන් ගන්න කෙනා තමයි වින් කරන්නේ. ඉතින් එතන එතකොට ඔයාලා වෝට් කරන්න තියෙන අපේ මේ Facebook live එකේ. ඊට අමතරව ඔයාලා FM 94.95 අපිව live වහගෙන ඉන්නත් පුළුවන්කම තියෙනවා.
1: මේ තව සංග්‍රාමයක් කියවනේ බටහිර ඉන්දිය කොදේ දූපත ලැනවයි කියලා.
3: මොකක්ද
1: තත්ත්වය? නැද්ද මන් දන්නේ එතන.
2: ලැස්සනම් හොදයි වගේ.
1: අනේ ලැස්සනම් හොදයි වගේ. ඒ කියන්නේ මේක T20 තරගයක්නේ. ලකුණු 143යි, කඩලු 7යි, තව පන්දු 3යි තියෙන්නේ. හොඳටම මදි T20 තරගයක මේක.
2: ඔව්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Wadai Hatai Vinari Hatalis Pahai
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති Life 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළෙඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0176 44 11 600 0111 54
5: Brand new three-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 202 200.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
9: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ
10: ජුනි 13 පල්ලෙබැද්ද. ජුනි 13 උඩවලව
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: FM අනුපහ FM 94.8 net FM

0: ඔදේ හතයි විනාඩි 52යි අල්ගුටවුනිකේ වෙලාව. සදා හරිත මං ඊයේ කිව්වනේ මං ආසයි මේ නමට කියලා.
1: නමට මේ උච්චාරණය කරන්න ආසයි.
0: ඔව්. එනේ ඒකෙම තියෙනවා හරි නිවිච්ච ගතිය. මේ සදා හරිත කියන්නේ මනසට අර අපි දකින්න ආස දේවල් තියෙන වචනයක් ඒක.
2: ඉතින් අර දකින්න ආස හැමදේම එකතු වුණු එක වචනයක්.
0: ඔව්.
2: අපිට ඒක තේරෙනවා නේ. සදා හරිතයි කියලා කියද්දි ඇත්තටම අපිට ඒක හරි දැනෙන වචනයක්. ඒ දැනෙනවා වගේම තමයි සචින අවුරුදු 23ක් පුරාවට ලංකාවේ මේ වනවග ශේෂ්ත්‍රීය දවැන්ත ආයෝජන කටයුතු රසක් කරපු ඒ ආයෝජනවල අපිටත් අවස්ථාව උදා කරලා දීපු ආයතනයක් තමයි සදාහරිත කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාගේ වෘත්තීය ජීවිතේටත් ලොකු චාන්සස් ගොඩක් අවස්ථාවන් ඔපචුනිටීස් ගොඩක් අරගෙන අවිල්ලා තියෙනවා සදාහරිත ප්ලාන්ටේෂන්. සරලවම කියන්නම් වැඩේ මොකද්ද කියලා. මොකද අද ඔයාට තව වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින්ගෙන්. ඒතකොට ඉතින් අපි කියන්න ඕනේ නැහැ නේ ඉතින් වැඩි දේවල්. ඔන්න ඔයාට සරලවම කියන්නම් කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට පුළුවන්කම තියෙනවා සදාහරිත ප්ලාන්ටේෂන් වල ගිහිල්ලා ඔයාගේ මේ පෝස්ට් වලට ඇප්ලයි කරන්න. මේ තනතුරු විශාල දැන් අපි කියවනේ ලොකු රේන්ජ් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ සහකාර සාමාන්‍ය මේ දැන් සහකාර සාමාන්‍ය අධිකාරී වෙනකන් කාර්යාල කාර්ය සහායක ඉදලා. ඒකට ඒක ලොකු රේන්ජ් එකක්. ඒ කියන්නේ මේ වගේ ලොකු රේන්ජ් එක ලොකු අපසරියක වෘත්තීන් රැසකට ඔයාට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා ඉල්ලුම් කරන්න. ඉතින් ඔයාගේ අධ්‍යාපන මට්ටම උපාධියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනකොටත් උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට part time job එකක් ඕන නම් ඒත් ඔන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා A levels කරලා ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාට ඔන්න හැකියාව තියෙනවා සදාහරිත plantation එක එකතු වෙන්න. ඔයාගේ CV එක මෙන්න මේ නම්බරකට යවන්න 076 441 1648 076 441 1648 කියන නම්බරකට. එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන email ලිපිනයටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක කෙලින්ම mail කරලා යවන්න.
0: ඒ වගේම මතක් කරන්නේ නුවර පාරට ඇවිදින දුරේ එතකොට වැවකට වැලකට මූණ දාලා මේ නිස්කලංක ගහකොළවලින් පිරුණ කුරුල්ලන්ගේ සද්ද බද්ද ඇහෙන ඊළඟට අපිට අත්‍යවශ්‍ය දේවල් වලට අතේ දුරින් මේ හැමදේම තියෙන ඒ කියන්නේ කාලිතිතුරි නේද? ඒ ඔක්කොම දේවල් ඔබට මිලියන 31 ඉඳලා මේ අදාහ ගන්න බැරි මිලකට අගනා අපාර්ට්මන්ට් එකක් උන්න කඩවතින් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඔබට ප්‍රයිම් තමයි ලබා දෙන්නේ.
2: ඔව්. ඉතින් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තමයි මේ කඩවත මේ වෙනකොට ඉදිවෙමින් පවතින්නේ. ඉතින් දැනටත් ඉදිවෙමින් පවතිනවා කියලා අපි කිව්වේ අර වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන. හැබැයි මේ ඔයාට රිසර්ව් කරගැනීමේ වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා වගේ අපාර්ට්මන්ට් එක. ඉතින් සචින කිව්වා වගේම රුපියල් මිලියන 31ක් විතරයි වෙන්නේ. මේ රුපියල් මිලියන 31කට ඔයාට අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි. ඔයාට ඊට අමතරව ස්විමින් පූල් තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක තියෙනවා, ඊට පස්සේ මල්ටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා, ස්කයි ගාඩන් එක තියෙනවා, 24/7 CCTV පද්ධති මගින් සිකියුරිටි එක නැත්නම් ආරක්ෂක සේවාව සපයනවා, සියලු ආවේක්ෂණ කටයුතු කරනවා. ඉතින් මේ හැමදේම එක මේ අපාර්ට්මන්ට් එක රුපියල් මිලියන 31කට දැන් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දැන් ප්‍රයිම් ලා කියන කතාව තමයි මේක හදලා ඉවර වෙද්දි මේකේ වටිනාකම කෙලින්ම රුපියල් මිලියන 51ක් දක්වා ඉහළ යයි කියලා. ඉතින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න දැන්ම කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට. ඊට කලින් ඕන නම් මේ අපාර්ට්මන්ට් එක හැදුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න ඕන නම් ඒකට අදාළ animated models 3D models තියෙනවා, ඒ ආකිටෙක්චර් එකට අදාළ models තියෙනවා. යන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට primelands.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇවිල්ලා 13:22 කෝල් එකක් දෙන්න.
0: ඊළඟට මේ ඔබ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගෙන් ඔන්න කඩවත අපාර්ට්මන්ට් එකක් අරගෙන BYD එකකුත් අරගත්තොතින් සම්පූර්ණයි වැඩේ.
2: වැඩේ කම්ප්ලීට් නේ.
0: ඔව් එහෙනම් BYD එකකට මාරු වෙන්න දැන් ඔබ ගාව වාහනයක් තියෙනවා නම් වෙන වාහන තියෙනවා BYD එකට මාරු වෙන්න පුළුවන්.
2: ඒකට හේතුව
0: දැන් හැමෝම ලෝකෙම යන්නේ BYD වගේ වාහනවලට තමයි.
2: තමයි. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා අපේ රාජ්‍ය සේවකයින්ට 011 2125 125 කියන නම්බර් එකෙන් කෝල් එකක් ගන්න BYD එකට. කෝල් එකක් අරගෙන අපොයින්ට්මන්ට් එකක් දාගෙන ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාර ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයා කැමති BYD මාදිලියේ වාහනය ගන්න පුළුවන්කම තියෙනවා රාජ්‍ය සේවකෙක් නම් මාසික වාරිකේ විදිහට රුපියල් 68,000ක් ගෙවලා. අනික තමයි විශේෂත්වය.
0: ආ ඒ වගේම තමයි ස්පින් කරලා වින් කරන්න පුළුවන් කීල්ස් එකට ගියොතින් කීල්ස් නෙක්සස් ඇප් එක භාවිත කරන පාඩි බෝගිකයන්ට ඔන්න රුපියල් 3000කට වඩා වැඩි මිලදී ගැනීමක් සිදු කරාට පස්සේ කීල්ස් වෙළඳ සැලතුල ඔන්න ඔන්ලයින් පර්චේස් වලට මේක වළංගු වෙන්නේ නැහැ. ඒකත් මතක් කරන්න ඕනේ.
2: ආ ඒක මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය අනිවාර්යයෙන්ම කීල්ස් ස්ටෝ එකට යන්න ඕනේ.
0: යන්න ඕනේ යන්න ඕනේ. ඒක ඉතින් කොහොමද ඔන්ලයින්
1: යන්නේ? හැමෝටම දිරලා ආවෝ. උදන්ට පොඩ්ඩක් යන්න බැරිද?
0: බැරිද ඒක තමයි.
1: කීල්ස් කියන්නේ මේ මහා නිකන් කිලෝමීටර් ගණන් යන්න තියෙන
2: කරන්නේ නෙමෙයි නේ හැම ටවුන් එකේම තියෙනවා
1: ටවුන් එකේම කීල්ස් එකක් තියෙනවා
0: ඉතින් ඒක ඇගට යන්න නැතුව අහුවෙන්න එපා බට
2: ඔව් ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් ස්ටෝ එකට ගිහිල්ලා වාගේ බිල් එක රුපියල් 3000 කෝයිට වැඩි නම් ඔයාලට තියෙන වාගේ Nexus app එකේ තියෙන QR code එක ස්කෑන් කරන්න ඊට පස්සේ එනවා ස්පින් වීල් එක ඒක කරකවලා ඔයාලට පුළුවන් තෑගි දිනා ගන්න

0: සින්ඩරෙල්ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්න මව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වදයාටයි විනාඩි එකයි.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
5: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නව ප්‍රකාශන ළඟම පොතලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
8: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4394 කතා කරන්න.
10: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
11: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේස සනියම නදලවේ
15: FM 95 FM 94.8 Net FM
3: වදයාටයි විනාඩි 3යි.

0: FM 98 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබුවන් මේ පැය රටතට සමගින් මම සමීර බටරින්ද කොදේ කණ්ඩායම සමග දැන් පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20ේදී කඩලු 9ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා. නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශාංක එක්ව ලකුණු 43ක වේගවත් ආරම්භයක් ලබා දුන්නත් සෙසු පිටකරුවන් බොහෝ දෙනෙකු අඩු ලකුණු ගන්නකට දැවී යාම නිසා මුලදී අපේක්ෂා කළ තරම් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ. කමිදු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් විසිතනකදී ලකුණු 36යි. මීට අමතරව දසුන් ශානක ලකුණු 22ක් ලබා ගත්තා. තරඟ ජය ගැනීමට බටරින්දේ කොදේව කණ්ඩායමට ලකුණු 148ක් ලබා ගත යුතුයි. කින්ස්ටන් හි සබිනා පාක් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 9ට.
2: net news මේ පැය රටතට
4: FM 95 94.8 Net FM Divaina Pura

0: ضد فم الجو تاون نكري كتابة.
1: උදෑට විනාඩි 9යි වෙලාව ඇගටවුන් එකේ අපි දෙවෙනි පැය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. පැය පටන් ගන්නකොට අපිට දෙයක් කියන්න තියෙනවා නේද?
2: කියන්න තියෙනවා මේ මැච් එක මොකද වෙන්නේ?
1: මැච් එක
2: සෑහෙන ඛේදනීයද තත්ත්වය.
1: ඛේදනීය ඛේදනීය. අපේ ආරම්භය හොඳ වුණොත් අවසානේ හොඳ නැහැ.
2: හොඳ නැහැ නේ.
1: ආරම්භය අවසානේ ෂේප් වුණොත් මැද හොඳ නැහැ.
2: හරි. අපි කොහොම හරි දැන් ක්‍රිකට් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නේ. දැන් හැමදේම වෙනස් වෙලා නේ. පාලක කමිටු, අතුරු පාලක කමිටු, ආරම්මණන් එහෙම එහෙ වෙලා ඊට පස්සේ සංඝහෙම ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඒ ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අපි බලමු කොහොමද මේ දේවල් වෙනස් වෙන්නේ සහ ලංකාවේ ක්‍රිකට් වලට බලපාන්නේ කියලා.
1: හැබැයි මොනව වෙනස් වුණත් ක්‍රීඩකයන් වෙනස් වෙන්නේ නැතුව මේක කරන්න බෑ.
2: මොකද
1: පාලකයන්ට ඇවිල්ලා බැට් කරන්න බෑනේ. සංගට ඇවිල්ලා බැට් කරන්න පුළුවන් නම් අද මන් දන්න මුළු ලංකාවම කැමති වෙනවා. ලංකාව නෙවෙයි ලෝකෙත් කැමති
2: වෙනවා. අපි දන්නවා. දැන් හරි සෙන්චරියක් ගහලා වැඩේ කොට දාලා දෙයි.
1: පුළුවන්. දැන් මේ වෙනකොට බටහිර ඉන්දියාව කොදෙව්වන් ඔන්න පන්දුවට පහර දෙනවා. පන්දු වර දෙකක් අවසානයේදී ලකුණු 15ක් ලබාගෙන ඉන්නවා. කිසිවක නොදවි ඔන්ලන් යන්නේ 148ක් ලබා ගැනීම ගමනක්.
2: හරි. බලමු මොකද වෙන්නේ කියලා. ලංකාවේ ක්‍රිකට් වලට මොකද වෙන්නේ කියලාත් බලමු.
1: ඔව්.
2: දැන් ওই විදිහට අපි ලංකාව ගැන කතා කරද්දී අපි මේ හැමදේම මේ බලාපොරොත්තු වෙන්නේ අපේ දේශාභිමානේ, අපේ අභිමානේ, අපේ ප්‍රෞඩත්වය. ওই දේවල් කර තියාගෙන තමයි අපි මේ දේවල් ගැන හරි ආඩම්බරෙන් කතා කරන්නේ. ඉතින් ඔන්න
1: ඊයේ
2: සචින දවස ජූනි 11 වෙනිදානේ. ඊයේ ලංකාවේ අපිට ඔන්න කාලෙකට පස්සේ ආයි සුපුරුදු හඬක් ඇහුණා. විශේෂයෙන්ම ඔය කටුනායක ආශ්‍රිත ඉන්න කට්ටියට, ඒ වටපිටාවේ ජීවත් වෙන අයට මේ හඬ හරි සුපුරුදුයි. ඒ තමයි මේ නමත් ඔහට සුපුරුදුයි. මේක අමතක වෙන්න විදියක්
3: නැහැ. ඔව්. කාකුරෙන් පටන් ගන්න.
2: කෆීර් කිව්වම අපි දන්නවා. කෆීරයක් ගියා වගේ කිව්වම ඒක අපේ අර එදිනෙදා වාග්මාලාවෙත් නැත්නම් අපේ ශබ්දකෝෂෙත් වචනයක් වෙලා තියෙනවා කෆීර් කියන එක. ඒ තරමට අපිට හරි සමීප ප්‍රහාරක යානය. ඉතින් ඔන්න මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන් සතුව තිබපු මේ කෆීර් යාන දසවන ප්‍රහාරක ජෙට් බලගනේ විදියට ක්‍රියාත්මක වුණා. කෆීර් යාන බලගණය ඔන්න අලුත් කරලා අවුරුදු ගානකට පස්සේ නැවත ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලයේ IAI නැත්නම් ඊශ්‍රායලි ඒරෝස්පේස් ඉන්ඩස්ට්‍රීස් කියන සමාගම තමයි ඔය 1970 ගණන් වල තමයි මේ යානාව ඉස්සෙල්ලම නිපදවන්නේ. හරිද? 1975 දී විතර තමයි මේක ඊට පස්සේ පළවෙනි වතාවට ඔය ගුවන් යානාවක් විදිහට ප්‍රායෝගිකව මේ යුදමය කටයුතු වලට ඊශ්‍රායල ගුවන් හමුදාව භාවිතා කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ එතන ඉඳලා අවුරුදු කිහිපයකට පස්සේ 1996 තමයි ලංකාවේ පළවෙනි ප්‍රහාරක ජෙට් බලගනේ විදිහට 1996 අවුරුද්දේදී මේ කටුනායක කේන්ද්‍ර කරගෙන මේ යානා බලගනේ පිහිටවන්නේ. ඉතින් එහෙම පිහිටවපු මේ කෆීර් යානා අපිට හොඳටම මතක ඔය 2007 සහ 2009 සිවන ඉලාම් යුද්ධය අවසන් කාලයේදී ඒ කරපු මෙහෙයුම් එක්ක. ඒ අපි ඒව බලාගෙන හිටියනේ නේ. මෙහෙයුම් වලට අදාළ රූප රාමුව එහෙම ටීවී එකේ දකින්නකම් ඒ විස්තර අහන්නේම අපි හරි කැමැත්තෙන් බලා හිටියා. ඉතින් ශබ්දේ වේගය පරදවමින් ගියපු මේ අපේ ගුවන් යාන ප්‍රහාරක මිත්‍රයා ඔන්න දැන් ආයෙත් අපේ ගුවනට ඇවිල්ලා තියෙනවා. හැබැයි කලින්ට වඩා සෑහෙන වෙනස් වෙලා. ඒ තමයි මීට කලින් තිබ්බ ඔය කෆීර් C2 සහ C7 කියන මාදිරියේ යාන. ඔන්න දැන් ඒක අප්ග්‍රේඩ් වෙලා තියෙනවා කෆීර් C12 කියලා. ඒ කියන්නේ මීට කලින් තුන්වන පරම්පරාවේ යානා තිබ්බේ. දැන් ඔන්න ඒක ඇවිල්ලා තියෙනවා කෙලින්ම සිව්වන පරම්පරාවේ යානාවක් විදිහට. ඉතින් කෆීර් ගැන කතා කරද්දී අපිට ගොඩාක් දේවල් තියෙනවා මතක. විශේෂයෙන්ම ඔය LTT ත්‍රස්ත සංවිධානයේ හිටියනේ මේ තමිල් සෙල්වම්ම ඝාතනය කරන්න ඒ පාන්දර අලුයම් යාමේ ක්‍රියාත්මක කරපු මෙහෙයුම හේම හරිම විශිෂ්ට. ඒ වගේම අපිට මතක හිටින මෙහෙයුමක් ඔය කිලිනොච්චි ඔහු ඉන්න තැනටම ඒ ගුවන් යානය වායේ ගිහිල්ලා ප්‍රහාරක යානාවේ ගිහිල්ලා බෝම්බ අතහැරපු ඒ කතාව අපි අහලා තියෙනවා. ඉතින් එදා ඒ සියලු විස්කම් කරේ 1975 දී විතර බිහි කරපු ඊට අවුරුදු ගණනාවකට පස්සේ ලංකාවේ ගුවන් හමුදාවට එක් වුණු. එතකොට 1975 ඉඳලා 2009 වකවානුව වෙද්දි බලන්නකො කොච්චර කාලයක්ද කියලා. පැරණි ගුවන් යානාවක්. හැබැයි අපේ නියමුවන්ගේ දක්ෂතාවයන් නිසා අපිට පුළුවන් වුණා මේ වගේ සාර්ථක මෙහෙයුම් වලට මේ කෆීර් යානාව භාවිතා කරන්න. ඉතින් ඒ යානාව අපි හිතුවා යුද්ධයෙන් පස්සේ අපිට විශ්‍රාම ගන්වන්න සිද්ධ වෙයි කියලා. මොකද ලෝකයේ දැන් පස්වන පරම්පරාවේ යානාත් එක්ක ගනුදෙනු කරන්නේ. හැබැයි ඔන්න එහෙම නොකර පස්වන පරම්පරාවේ යානා වලට යන්න තරම් අපිට සචින ඉතින් ආර්ථිකමය හැකියාවක් නෑ. අපි දන්නවා F-22 වගේ යානාවක් මේකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් විතර වෙනවා.
3: සහ අපිට ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
2: ප්‍රශ්නයක් තියෙනවා.
3: ඔව්. යුද්ධයක් නැති කාලෙක මොකටද
2: ඔව් ඉතින්
3: අර අපේ ජාති ඒ කියන්නේ අපේ අභිමානය පෙන්වන්න ප්‍රමාණයට තිබ්බම ඇතිනේ
2: ඔව් ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් දීලා අපිට පස්සන පරම්පරාවේ ප්‍රහාරක යානාවක් එකපාර මිල දී ගන්න හැකියාවක් නැහැ හැබැයි මේ යානා පහම ඇමරිකානු ඩොලර් මිලියන 50කට අපිට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් අපේ රටට ගැලපෙන විදියට අපේ රටේ ආර්ථිකයට සරලන විදියට ඉතින් මේ යානාව හරිම විශේෂයි මේ අලුත් යානාවට ඔන්න මීට කලින් තිබ්බ කෆීර් යානාවලට හැකියාව තිබ්බ සචිනි මේ ගුවනේ ඉඳලා ගොඩබිමට ප්‍රහාර එල්ල කරන්න විතරයි. හැබැයි මේ නවීන යානාවලට C12 එකට ඔන්න মালටි රෝල් එහෙමත් නැත්නම් බහුවිධ කාර්යයන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගුවනේ ඉඳලා ගොඩබිමටත් ගුවනේ සිට ගුවනට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් හැකියාවට මේක අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි නියම කොටිය ගැන සෑහෙන කතා වුණා. නියම වාට රංශක 360ම හොඳින් පේන විදිහට පැහැදිලිව අර ග්ලාස් වලින් හදපු නියම කොටයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඕනම දේශගුණික තත්වයක් යටතේ මෙහෙයුම් කරන්න පුළුවන් විදිහට නවීන රේඩාර් පද්ධතිය ඒ වගේම තමයි මේ ගයිඩඩ් බෝම්බ කෙලින්ම අර ඉස්සර අන්ගයිඩඩ් නේ දැන් මේවා අපේ නියමුවන්ගේ දක්ෂතාවයම තමයි හරියට ගණනය කරලා ගිහිල්ලා අතෑරියා. හැබැයි එහෙම නෙමෙයි දැන් පරිගණක ආශ්‍රයෙන් මේක ස්වයංක්‍රීයව හෙලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔන්න කෆීර් යානා බලගනේ දසවන ප්‍රහාරක ජෙට් බලගනේ නවීකරණය වෙලා ඊයේ ඒ හඩ අපිට ඇහුණා. යානා පහක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ නවීන ලෝකයට ගැලපෙන විදිහට අපේ සන්නද්ධ හමුදාවන් දිනු වෙයි කියලා.
1: දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඉතින් යුද්ධයක් නැහැනේ මේ මොකටද මේවා? අන්න එහෙම හිතන අයට මේක කියනකොට ඔබට නිකමට හරි එහෙම හිතුණා නම් යුද්ධයක් තියෙන්න ඕනේ නෑ මේ සන්නද්ධ අංශ මේ ශක්තිමත් කරන්න සහ මේන්ටේන්
3: වෙන්න. ඔව් සෑහෙන කෆිරියානා තිබ්බා මට මතක විතර 2011 විතර ගම්පහ පැත්තේ යක්කල පැත්තට එක කෆිරියානයක් කඩන් වැටුණා. 90 ගණන් වල මීගමු කලපුවට මට මතක විදිහට
2: ඒ මිග් යානාවක් මිග් 27 යානාවක්. ඉතින් ඒ විදිහට හානි සිද්ධුණා. කොහොම නමුත් අර සචින කියපු කතාව නුවා කියපු කතාවත් ඇත්ත. ඒ කියන්නේ මේ ජාතික ආරක්ෂාව කියන්නේ රටේ අපිට එහෙම අත්හැරලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ ත්‍රස්තවාදය අද වෙනස් වෙලා තියෙනවා. ඉස්සර වගේ අර ටෙරිටරි එකක කියලා නිශ්චිතව මෙතන ඉන්නවා කියලා නෑනේ. අද ඉන්නේ අයිඩියොලොජි.
1: ඔව් සහ දැන් අපි දැක්කනේ දිත්වා සොලිකුණාට ඔය වෙලාවේදී මේ හෙලිකොප්ටර්ස් කොච්චර පාවිච්චි වුණා
3: කියලා. ඉතින් මං හිතන්නේ මේ ඇමරිකාව විසින් ලංකාවට එහෙම සාහන සේවා සඳහා හෙලිකොප්ටර් යානා විශය මම හිතන 50ක් විතර ලබා දුන්න හරි ලබා දෙන ගිවිසුමක් හරි අසම් කරලා තිනා. ඒක හොඳ තත්වයක්. මේ දැන් මට මතක් වුණේ කෆීර් කියන වචනේ තේරුම තමයි සංග වෙන්න කියන මේ අරාබි වචනය තමයි මේ කෆීර් කියන එකේ තේරුම. ඇත්තටම ඉතින් සද්ද ඇහෙනකොට ගිහිල්ලා
2: ඉවරයිනේ.
3: හරි සුපර්සොනික් ලෙවල් එකේ එකක්නේ. ඉතින් කෙසේ හෝ ඇත්තටම ඉතින් අපිට අභිමානයක් අපේ ගුවන් බලගණයට ඒව ලැබිච්ච එක. ඉතින් කෆීර් එක්ක නම සංගවන්න වගේම සැඟ වෙන්න වගේම කෆීර් එක්ක සැඟ වෙච්ච ගොඩාක් කතන්දරත් ලංකාවේ තියෙනවා.
1: ඒවත්
3: ඉතින් කවදා හරි එළි වේවා කියලා අපි ප්‍රාර්ථනා
1: කරනවා. හරි. නම් කෆීර් ගැන මේ කතාවෙන් පස්සේ අපේ නව සින්දුවක් අහන්න අපිට තවත් ගොඩාක් දේවල් තියෙනවා අද දවසේ කතා කරන්න. දැන් බටහිර ඉන්දිය කොදෙව්වල නම් අපිට කෆීර් වගේ වේගෙන් බටහිර ඉන්දිය කොදෙව්වන් නම් ලකුණු ලබා ගන්නවා. ලකුණු 36යි.
3: විකට්
1: නෑ.
3: ඒක හරි නෑ නේ.
1: එහෙම බෑ ඉතින්. විකට් නෑ ඉතින්.
3: නෑ එහෙම හරි නෑ.
1: දෙන්නෝ නේද?
3: ඔව් විකට් ඇද්දක් ගියාම තමයි පොඩි මැච් එකේ තියෙන්නේ නේද?
1: බලමු තියෙයිද කියලා බලමු විකට් වැටේද කියලා බලමු. වලව දෙයටයි විනාඩි 17යි. අද සිකුරාදා. DJ Night එක විශේෂයි. ඒක නත් අපි තව ටිකකින් ආපහු මතක් කරන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dajumata, Net FM. Velava obaveta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa. Fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076-787-7000 WhatsApp karanna.
1: Ode 8 minute 21.
3: A-level patangana turu kale nanavatma ayojane karanda jathika jathyantara piliganimak sahita vruthiya sudusukama kimi karaganimata AAT samaga liyapadinchiwanna liyapadinchivime avasana dinaya 2026 juni 30 amathanna 011-2559-669
4: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2627-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක
7: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
8: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 10 උඩවලව
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 011-125-125 මතන්න BYD ගරුසරු කොදෙසි සහිතයි
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences then mamathanna prime group 1322
15: yes fortune soy
16: alutma rasaguna ape vibe ekata set vela
17: kamathima vidiyakata o nama velawaka me fortune soy
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011-2559-669.
1: උදේ 8:24.
19: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 011-2556

0: උදෑසන විනාඩි 27යි වෙලාවල් ගොඩ උනේකේ ඕනම දෙයක් ශක්තිමත් වෙන්න ඕන.
1: ශක්තිමත් ඉදිවෙන්න.
0: ඉදිවෙන්න ඕන. බැඳීමක් වුණත් එහෙමනේ.
1: ඔව්. නේද? නැත්තම් පවතින්නේ
0: නැහනේ. මේ ඕක තමයි මං කියන්නේ. ඒ වගේම ඔබ ඉදි කරන දේකුත් ශක්තිමත් උනේ නැත්තම් නියම අර දියවලා යනවා. දියාරු වෙනවා. අපි ආස නැහනේ. දිය වෙන්න ඕන දියාරු වෙන්න ඕන දේවල් තියෙනවා.
1: මේ
0: අපි දැන් තේකක් එහෙම හදනකොට පිටි එක දියුන්නේ නැත්තම් හරි
1: ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. ගෝලීය ප්‍රශ්නයක් වෙනවා
0: ඒක. ඉතින් ඒ වගේ මං කියන්නේ ඒක දියුණුවට කමන්නේ. හැබැයි අපි මොන හරි දෙයක් හදනකොට බිල්ඩින් එකක් හදනකොට ඒවා දිය වෙලා ගියොත් එහෙම වැඩේ හරියන්නේ
1: නැහැ. ඉතින් විශේෂයෙන්ම ඔය ගොඩනැගිල්ලක් කියලා කියන්නේ නිවසක් වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, වාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. මේ හැමදේම වා හදන්නේ කාලාන්තරයක් පවතිනනේ, પરම්පරා ගණනාවක් පවතින ඕන විදියට විශ්වාසනීයව තමයි වා හදන්නේ.
0: ඔව්.
1: ඉතින් ඒක නිසා අපි වාට මතක් කරනවා අනිවාර්යයෙන්ම වාගේ ඉදිකිරීම් වලට ඒකේ සැකස්ම නැත්තම් ව්‍යුහය ශක්තිමත් පවත්වා ගන්න නම් අනාගතේන ඕනම ස්වාභාවික ආපදාවකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට, ඒ වගේම තමයි දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට කල්පවතින්න ඔයාට ඉදි කරන්න ඕන නම් ඔයාගේ ඉදිකිරීම ඔයා අනිවාර්යෙන්ම මෙල්වා ස්ටීල්ම තමයි භාවිතා කරන්න ඕන. මොකද ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. මේ වෙනකොට ලංකාවේ තියෙන ඔය දැවැන්තම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් ගණනාවකට මෙල්වා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි දක්ෂිණ අධිවේගී මාර්ගය, ඊට පස්සේ මැනින් මාකට් එක අපි දන්නවා, ඊට පස්සේ ඔය නෙළුම් කුළුණ, මේ වගේ දැවැන්ත ඉදිකිරීම් වලට පවා ශක්තිය දුන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙල්වා ස්ටීල්ම තමයි.
0: දැන් විදුලි බලයෙන් රිය පදවන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා නම්, විදුලි බලයට මාරු වෙන්න හිතාගෙන ඉන්නවා නම්, හිතාගෙන ඉන්නවා නම් හිතන්න ඕනේ.
1: හිතන්න ඕනේ
0: දැන්. එහෙනම් ඔබ යන්න ඕනේ BYD ගාවටම තමයි.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා රාජ්‍ය සේවකයෙක් නම් අපි කිව්වා ඔයාට ඔන්න දැන් chance එකක් තියෙනවා මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. BYD ඕනම මාදිලියේ වාහනයක්, ඔයාට BYD ඕනම ප්‍රදර්ශනාගාරයකින් මේ විදියට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වාහනය ගත්තට පස්සේ රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාට පළවෙනි සේවා වාර පහ නොමිලේ හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕන නම් ලෝන් එකකට යන්න ලංකා බැංකුවත් එක්ක කතා කරලා ලෝන් එකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ අංක එකේ රක්ෂණාභරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට ඉන්ෂුරන්ස් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි වාහනේ හෝම් චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. මේ හැමදේම ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඉතින් කෝල් එකක් දෙන්න යන්න කලින් 0112 125 125 නම්බරයකට 0112 125 125 නම්බරයකට
0: දැන් මං ඔළුව හදාගෙන ඉවරයි අදරයට කන්නේ රතු ඉදියාප්ප කියලා.
1: ඔව්.
0: දැන් අපේ අම්මා අහගෙන ඉන්නවානේ.
1: ඔව්.
0: අම්මේ ලෑස් වෙන්න.
1: අන්න ඒක. අම්මේ ලෑස්ති වෙන්න. මේ දුවගෙන් එහෙම කිසිම දායකත්වයක් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේවා. දුව කැමැත්තෙන් ඉන්නවා.
0: ඒ
1: කැමැත්ත වෙනුවෙන් ආදරණීය අම්මට තියෙන්නේ සිලවර්ධන මැතිණියට තියෙන්නේ සූදානම් වෙන්න.
0: ඒ හින්දා විජය රතු ඉදියාප්ප පිටි අරගෙන ගෙදර තියෙනවා. ඒ හින්දා රතු ඉදියාප්ප පිටි වලින් ඔන්න රතු ඉදියාප්ප හදලා තියන්න ෆෝන් සම්බෝලත් එක්ක. ඒ හින්දා අන්නේ වගේ ඔබට දැන් උදේට හිතනෝනේ රැට මේක තමයි කන්න ඕනේ
1: කියලා.
0: ඉතින් එහෙම හිතුන ගමන් ඒ හිතුන කෑම වලට ගැළපෙන නිෂ්පාදන විජය වෙතින් ඔබට හම්බ වෙනවා.
1: ඒ හින්දා
0: විජය නිෂ්පාදනම තෝරගන්න හරිම ලේසි පැටලෙවෙන්නේ නැහැ. ඔබ වෙන සිහි කල්පනාවක හිටියොතින් පටලව ගත්තොත් ඇරෙන්න, කඩේකට ගියොතින්, සුපර් මාකට් එකකට ගියොතින් විජය නිෂ්පාදන ඈත තියාම අඳුරගන්න ඔබට පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා
0: නේද? WP ලාංඡනයේ තියෙනවානේ. ඒ හින්දා ඒ ලාංඡනයේත් එක්ක තියෙන විජය නිෂ්පාදන මිලදී ගන්න විජය නිෂ්පාදන ඔන්න ජාත්‍යන්තර වෙළඳ පොළත් ජයගෙන ඉවරයි.
1: ඒ හින්දා
0: විජය ප්‍රොඩක්ට්ස්ම මිලදී ගන්න. මොකද අපේ රසය තමයි මේ රටේ හැමෝටම දෙන්නේ. අපේ රටේ ඉපදුන ලෝකෙම ඉන්න අයටත් ඒ රසය දැන් ඒගොල්ලෝ දෙන්න කටයුතු කරලා
1: තියෙනවා. ඔව්, ලංකාවෙන් එළියටත් ලෝකෙටත් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි WP ලාංඡනයෙන් විජය ප්‍රොඩක්ට්ස් මේ විදියට අපේ රටේ රසය ලෝකෙ හැමෝටම අරගෙන යන්නේ.
0: දැන් විජය නිෂ්පාදන තියෙනවා නේද කීල්ස් එකෙත්?
1: කීල්ස් එකේ තියෙනවා. කීල්ස් එකට ගියාට පස්සේ ඔයාට කිසිම ඒ කියන්නේ ආයි කරදර වෙන්න ඕනේ නැහැ. එහෙම ඒවාට දුවන්න ඕනේ නැහැ. ඔයාට ඕන කරන ඕනම විජය නිෂ්පාදනයක් කීල්ස් එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දැන් ඔය ඔක්කොම ගත්තට පස්සේ ඔයාගේ බිල් එක රුපියල් 3000 කෝ ඊට වැඩි වුණොත්
0: ඔයාට
1: තියෙන කැෂේ එකට ගිහිල්ලා ඔයාගේ කීල්ස් නෙක්සස් ඇප් එක ගන්න.
0: ඊට පස්සේ මම දෙයක් කියන්නද? ඔයාට මතකයි නේ ආචි? දැන් ගිය සතිය අපි දෙන්න ගියාම.
1: ඔව්.
0: ඔයාගේ බිලනේ 3000 වැඩි වුණේ.
1: අන්න ඒකයි.
0: කරකවන්නේ මම.
1: එහෙම පුළුවන්.
0: එහෙම පුළුවන්.
1: එහෙම දැන් ඕගොල්ලෝ දැන් හිතන්න ඕගොල්ලෝ යාළුවෝ වෙන්න පුළුවන්. නැත්නම් හස්බන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්. ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. එහෙම ඕන කෙනෙක් ඔෆිස් මේට්ස් ලා වෙන්න පුළුවන්. කට්ටිය ගියාට පස්සේ නෙක්සස් ඇප් එක අරගෙන යන්න. අරගෙන යන එක්කෙනෙක් අරන් ගියත් ඇති. බිල් එක 3000ක් හෝ ඊට වැඩි නම් කැෂ් එකට කියලා නෙක්සස් එක ඕපන් කරලා ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරගන්න. කෝඩ් එක ස්කෑන් කරගත්තට පස්සේ වර්චුවල් ස්පින් වීල් එකක් එනවා ඇප් එක ඇතුළෙම. ඒක කරගවන එක කාට හරි දෙන්න.
0: බලන්න මං ඒක තමයි. දැන් හිතන්නකෝ දැන් සමහරట్లాට අචීටි ලොකු වෝර කමක් නෑ එළියට යන්නේ.
1: ඔව්.
0: යන්කෝ කියලා එළියට
1: යනවා.
0: ඊළඟ කේස් එක පැත්තට තමයි යන කොල්ලපාඩම යනවා කෙලින්ම යනවා.
1: ආචී
0: බඩු ටික ගන්නවා. මම බලාගෙන ඉන්නේ 3000 කොහෙලවද කියලා.
1: අන්න බැන්න.
0: කරකවා
1: ලිමිට් එක පෙන්න ගමන් ඔයා කෙලින්ම කරකවන්න පටන් ගන්නවා ඔයාගේ ස්පින් වීල් එක. ඒක කරකවුවට පස්සේ ඔයාට තෑයි ගොඩක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් Apple MacBook දිනා ගන්න පුළුවන්. ඊට පස්සේ Samsung Galaxy smartphones තියෙනවා. Air fryers තියෙනවා, JBL speakers තියෙනවා, ඊට පස්සේ JBL wireless headphones තියෙනවා, hotel vouchers තියෙනවා, shopping vouchers තියෙනවා. මේ ඔක්කොම ඔයා වෙනුවෙන් සෞදානම් කරලා තියෙනවා. ගිහිල්ලා ඔයාට කරකවන්න විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන තව එකක් තියෙනවා. ඒ තමයි කසාගල plantation කියලා කියන්නේ. කසාගල plantation එක එකතු වෙලා ඔන්නවාට පුළුවන්කම තියෙනවා ආයෝජනය කරන්න, ආයෝජනය කරලා ප්‍රතිලාභ දිනා ගන්න. ඉතින් ඒකනත් අපි ඉස්සරහට කතා කරන්නම්. ඒගොල්ලන්ගේ විවිධ වගාවන් මේ වෙනකොට ලංකා පුරාම තියෙනවා. ඉතින් ඒවයි ඔයා ආයෝජනය කරන්න ඕන. ආයෝජනය කරන්න දැන් ඔයාගේ මූලමේ ආයෝජනය කරන්නේ. ඊට පස්සේ ඊට අදාළ ප්‍රතිලාභ ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට ඒගොල්ලෝ තමන්ගේ මේ අපි කිව්වේ වගාවන් වලින් ලබන අපි කියන්නේ ඵලදාව. ඒක යවනවා. ඒක යවන්නේ ඔය චීනය, ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය, ඊට පස්සේ අපි දන්නවා අනිත් පැත්තෙන් මැද පෙරදිග, ඊට පස්සේ මේ මෑත කාලිනව ජපානය එක්කත් ගනුදෙනු ආරම්භ කරලා තියෙනවා. ඉතින් එහෙම මේ ඵලදාව යවුවට පස්සේ ඒකට ඔයාට ලැබෙනවා ඔන්න ඩොලර් වලින් තමයි ප්‍රතිලාභ ලංකාවට ලැබෙන්නේ. ඒ ලැබෙන ප්‍රතිලාභ තමයි ඔයාගේ ආයෝජනය වෙනුවෙන් ඔයාගේ ශායක විදිහට ඔයාට බෙදලා දෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ විදිහට ආයෝජන අවස්ථාවලටත් ඔයාගේ දායකත්වය දක්වන්න. මොකද අපි කියවනේ ඉන්වෙස්ට්මන්ට් කරන එක වැරද්දක් නෙමෙයි. එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඉන්න ඕන. මොකද මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ ඔයාට ලොකු හයියක්.
0: දැන් නුවර, මහනුවර ඉන්න කට්ටිය සමනෙන් නිතරම වගේ යන තැනක් තමයි කැන්ඩි සිටි සෙන්ටර් එක කියලා කියන්නේ. ඔන්න ජුනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මොකද දැනුම හම්බෙනවා,
1: නුවණ
0: හම්බෙනවා. දැන් නුවණ අපිට මෙතන ඉන්න අනුවා.
1: හැබැයි
0: නුවණ ඕගලන්ට ගන්න පුළුවන් ලේසිම දේ තමයි පොත් කියවන එක. ඉතින් තමන්ට ඕන කරන පොත්, සමහරවිට තමන්ට ඕනම පොතක් ගන්න ඕන කියලා යනවා. හැබැයි ගියාට පස්සේ මෙන්න මේ වගේ පොතකුත් තියෙනවා
1: කියලා
0: හිතෙනවා.
1: ඔව්.
0: පාඩුවක් වෙන්නේ නැහැ. ඔය ඇඳුමක් ගන්නවා වගේ නෙමෙයි පොතක් ගන්නවා කියන එක නේද? ඉතින් ඒක මම මටම කියාගත්තා. හරි. ඒකෙින් දා යන්න කැන්ඩි සිටි සෙන්ටර් එකට ජූලි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ තමයි සංවිධානය කරන්නේ. සම සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර් එක දරනවා. ඒ වගේම නිල ගුවන් විදුලියේ විදිහට net FM අපි කටයුතු කරනවා.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
0: උදේ 8:35.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අද. දැන් විශේ෷ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200.
3: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න ප්‍රයිම් ගෲප් 13/22.
4: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4994 කතා කරන්න.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
10: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
11: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
12: FM. I'll go down.

0: අපි අද කිව්වනේ මේ සදාහරිත ගැන වැඩිපුර කතා බහකට අපි තව ටිකෙන් යොමු වෙනවා කියලා. ඉතින් දැන් ඒ වෙලාව උදා වෙලා තින්නේ අපි මාසෙකට සැරයක් විතර මේ වටිනා අවස්ථාව උදා කරගන්නවා. අදත් අපේ සුපුරුදු හිතවත් ජයම්පති මිටෙන්ඩ මහත්මයා, සදාහරිත සමූහ ව්‍යාපාර අධ්‍යක්ෂක අලවිසහ විකුණුම් එතුමා ඇවිල්ලා ඉන්නවා. ඔබතුමාට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. තව අලුත් යාළුවෙක් එක්ක ඇවිල්ලා තින්නේ අපේ මානවඩු මහත්මයා සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් නලින් සෙනවිරත්න මේ සඳරුවන් නලින් සඳරුවන් මහත්මයා ඇවිල්ලා ඉන්නවා. එතුමා මේ ඔකේ තනතුර කොහොමද සිංහලෙන් කියන්නේ? ඔබතුමාම කියන්නකෝ ආයිබෝන් කියලා. ඔබතුමා පිළිගන්න කෘෂිකර්මයට සම්බන්ධයි තත්ත්ව ක්වලිටි QAN agriculture.
1: ආයිබෝන්
0: ඔබතුමාට,
1: ජයම්පති මහත්මයාටත් ආයිබෝන්.
0: ඔව්.
1: අතට මම නලින් සඳරුවන්. මම සේවය කරන්නේ සදාහරිත සමෝ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන සදාහරිත අපනයන සමාගමේ. මගේ තනතුර ඔබතුමා ඇහුවා. මම කලමනාකරු, තත්ත්ව කලමනාකරණ සහ කෘෂිකර්ම මෙහෙයුම්, ඒ කියන්නේ අපි යවන අපේ
0: කෘෂිකාර්මික
1: දේවල් සහ තත්ත්වය කලමනාකරණය කරන එක තමයි මගේ.
0: හරි, දැන් අපි ගොඩක් වෙලාවට සදාහරිත කිව්ව හැටි අපේ ඔළුවට එන්නේ මහා වෘක්ෂයන්නේ. ඒ කියන්නේ සදාහරිත කිව්වම අපිට හරියට මැවෙන්නේ ඇමසන් වනාන්තරය, ලංකාවේ නම් ජයපති මහත්මයා සිංහරාජේ. ඊළඟට සදාහරිත කියන සන්නාමයත් එක්ක මැවෙන්නේ සදාහරිතලා කරපු අගාවුඩ්ස් වගේ මේ මහා වෘක්ෂයන් සමග තමයි ඔළුවට එන්නේ. හැබැයි එක පාට් එකක් සදාහරිත සමාගමේ තියෙනවා. ඒ තමයි කෘෂිකර්මයට අදාළ ආයෝජනත්, කෘෂිකර්මයට අදාළ කාරණත් ඔබතුමාලා මේ කරගෙන යනවා. ඉතින් අද අපි මං හිතන්නේ වැඩි අවධානයක් ඒ ගැනත් යොමු කළා. අපේ රටේ ජනතාවට ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. අනිත් එක, ඊයේ දවස ලෝක කෘෂිකර්ම දිනය එදිලා තිබිච්ච දවස. ඉතින් අද ඊට පහුවෙනදා ඒ ගැන කතා කරන එකත් වැදගත්. අපි මතක් කරගෙන යම්කෝ ජයපති මහත්මයා, මේ මොනවද සදාහරිතලා කරන කෘෂිකර්ම කටයුතු සහ ඒ ආයෝජනයන් මොනවද කියන කාරණේ?
2: ඇත්තටම නුවන් ප්‍රධාන වශයෙන් අද මාතෘකාව තියෙන්නේ සේෆ් කියන සමාගම වටේ. සියර්සියා කෘෂිකාර්මික භෝග වයාකරන සමාගමක් අපේ කුඩේ යටතේ, අම්බ්‍රෙල්ල එක
0: යටතේ.
2: එතකොට වැඩිලා ගත්තාත් ඇත්තට මේක කෘෂිකාර්මික භෝගයක් වාණිජ වනග භෝගයක් නෙමෙයි. එහෙම ගත්තොත් අපි මේ කතන්දරේ මේකයි. අපි හැමතිස්සම අර කතාවක් තියෙන ඉස්සර අපි ස්කූල යන කාලේ ආපු ලොයින් එක දෙයකට වෙයි සමතකේ. අනේ ඒ වගේ අපි හැමතිස්සම අපේ දක්ෂතාවයන් තියෙන, අපිට එක්ස්පර්ටිස් තියෙන, අපිට දැනුම තියෙන මේ කෘෂිකාර්මික ශේත්‍රයේම වගා ශේත්‍රයේම තමයි අපි අවස්ථාවන් හොයලා ඒ තුලින් අපේ ව්‍යාපාරය
0: වගාවක්නේ සිද්ධ වෙන්නේ නේද?
2: පැහැදිලිව. ඉතින් මේ පැත්තට තමයි බොහොම නැපුරු වෙලා තියෙන එක. අදහස් කරන්නේ නැහැ කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න බෑ කියලා තමයි නොදන්න පැත්තක. ඕන කෙනෙකුට පුළුවන්, එනම් හය කරන්න පුළුවන් ඇඩ්වයිසර්ස්ලා ඒ ශේෂය දක්ෂ උදවිය. හැබැයි තමන් දන්න දේ කරනකොට ඒකේ තියෙන අවදානම හුඟක් අඩුයි. හුඟක් අඩුයි. ප්‍රොෆිටබිලිටි එකත් වැඩි. තමන් හොඳටම දන්නවා මේක වර්ධිනවනම් ඇයි වර්ධින්නේ, හරියනවනම් ඇයි හරියන්නේ. ඒකින්ද අපේ නැඹුර හුඟක් වැඩි මේ කෘෂිකාර්මිකේ. එහෙම නැත්නම් වගශේෂ්ත්‍රය.
0: දැන් මේ සඳරුවන් මහත්මයාගෙන් මම අහන්න කැමති මොන මොනවද ඔබතුමාලගේ සමාගමෙන් මේ වගාවන් හැටි කෘෂිකාර්මික දේවල් හැටියට සිදු කරන්නේ?
1: ඔව්, ඇත්තටම අපේ ජයම්පති මහත්මයා කිව්වා වගේ, ඒ කියන්නේ අපි කෘෂිකර්මය පදනම් කරගත්ත සමාගමක්, අපේ මව් සමාගම වගේම. එතකොට අපි මෙතනදී වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ වාණිජ කෙටිකාලීන භෝග වගා කිරීම සඳහා තමයි. අපි සදාහරිත අපනයන සමාගම විදිහට කෘෂිකර්මයට සම්බන්ධ වෙන්නේ. එතකොට අපේ සභාපතිතුමාගේ මුල් දැක්මක් තිබ්බා, අපි මේ ලංකාවේ හැදෙන අපේ එළවලු පළතුරු ටිකක් අපේ රසය විදේශයකට යවලා කොහොමද ලංකාවේ ඩොලර් ටිකක් ගේන්නේ කියන එක.
0: يعني අපි කනවා වගේම අපිට ඩොලර් අවශ්‍ය නම් අපි ඒවා අනිවාර්යෙන් පිටරටකට විකුණන්න පෑනේ.
1: ඔව්, අනිවාර්යෙන්ම. එතකොට ඒ සංකල්පය පදනම් කරගෙන තමයි මේ සදාහරිත අපනයන සමාගම පටන් ගත්තේ. එතකොට සදාහරිත අපනයන සමාගම යටතේ අපි මේ වෙනකොට අපිට අවශ්‍ය භෝගයන් වලින් කිහිපයක් අපි ප්‍රධාන වශයෙන්ම ලංකාව පුරා විසිරුණ අපේ ෆාම් වල වගා කරනවා. ඊට අමතරව අපේ ව්‍යාප්ති ජාලයක් තියෙනවා අපේ ගොවි
0: මාතෘකාවට. අපිට කියන්න පුළුවන් මොන මොන භෝගයන්ද කියලා ඉතින්.
1: ඔව්, එතකොට ඒකේ ඔබතුමාට මම සඳහන් කරොත් අපේ රටේ රසය වැඩිපුරම ලෝකෙට ගෙනියන්න පුළුවන් භෝගයක් තමයි අන්නාසි.
0: අන්නාසි.
1: එතකොට ලංකාවේ හැදෙන අන්නාසි කඩේට ලොකු වටිනාකමක්
0: තියෙනවා නේද? දැන් අපි දන්නවනේ ජයම්පති මහත්මයා වෙන රටවල් වලට ගියාම සමහරලාවට මේ අතුරු පසර තියෙන අන්නාසි ඇත්තට අන්නාසිද ඒවා මොනවද කියලා හිතාගන්න බෑ. නිකන් හැපෙන කෑලි විතරනේ.
2: මෙලෝ
0: රාග. ඔව් රාග නෑනේ.
1: එතකොට මේ ලංකාව කියන රටේ තියෙන භූ විෂමතාවයේ පිහිටීම දේශකුණික තත්ත්ව මේ ඔක්කොම එක බලද්දි මේ අන්නාසි කියන පළතුරට විශේෂ එහි අදාළයේ ලාක්ෂණික ගුණාංගයන් රසක් එක්කහු කරලා තිනවා. මේ ලංකාවේ පසෙන් හම්බ වෙන පෝෂ්‍ය පදාර්ථ ටිකයි ඉරේලියයි හුලඟ වාතය ඔය ටිකේ. ඉතින් ඒක තමයි අපි මේ ලෝකෙට ප්‍රමෝට් කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපේ අපනයනය කරන භෝගවලින් ප්‍රමුඛතන තියෙන භෝගයක් තමයි අන්නාසි කියන්නේ.
0: ඔව් දැන් අන්නාසි ගත්තම මෙහෙමනේ මේ ලෝකේ අන්නාසි කන්න අකමැති කවුරුත් නැහනේ. දැන් සමහර පළතුරු තියෙනවා. දැන් අපේ ලොවිය හැම සමහරලාවට වෙන රටකට ප්‍රොමෝට් කරන එක අපේ මාදන් අපි කොච්චර කිව්වත් ප්‍රොමෝට් කරන එක දැන් ඒගොල්ලන්ට හුරු නැහනේ. හැබැයි අන්නාසි පයිනැපල් කියන එක ලෝකේ පොදු පළතුරක්නේ.
1: ඔව් එතකොට අන්නේ ওই කාරණා හින්දා අපිට ඇත්තටම ලෝක වෙනද පොලේ අපේ රටේ විශේෂම පළතුරු වලින් අන්නාසි අඹ ගස් ලැබුවා.

0: අපේ වාසනාවට එහෙ අන්න සිය වෙන්නේ නැහැ නේ.
1: හැබැයි දැන් මේගොල්ලෝ ලංකාවෙන් අපේ අපි ඒ ගැනත්
0: සතුටු වෙනවානේ ලංකාවෙන්. මේ ධර්මා ජයපති මහත්මයා මම මේ ළඟදී මාලදිවේ නේ අපේ රට කරන වැඩ මේ. දැන් අපි මේ මෙතුමා මේ මේ අපි මේ ව්‍යාපාරික සාකච්ඡාව නෙමෙයිනේ උතුමල්ලගේ ප්‍රධාන අරමුණ තමයි රටේ ජනතාව ආයෝජන වලට යොමු කිරීම සහ රටේ ජනතාවගේ ජයපති මහත්මයාවත් මොන හරි ආකල්පමය අදහසක් දීලා යන්නේ. මේ දැන් කිං කොකොනට් කියන එක තැඹිලි කියන එක අපිට ආවේනික අපේ ස්වර්ණමය ප්‍රොඩක්ට් එකක්නේ.
2: පැහැදිලිව.
0: මාලදිවේ ඉන්න තැඹිලි ගස් 1000ක් දීලා තිබ්බා. ඈ දැන් මා ලංකාවේ තැඹිලි යවන ප්‍රධාන රටක් මාලදිවේ ඉන්න. දැන් මේ මිනිස්සු තැඹිලි බවලා හරිද අපේ තැඹිලි එපයි කිව්වොත් මං ඉතින් හොඳ නැති වැඩ. හැබැයි මම මාලදිවේනේ මට ඒ කිව්ව මිත්‍රයාට දැන් කිව්වා රට රට පුළුවන් නම් ගිහලා ගලවලා දාන්න කියලා. නෑ ඉතින් වෙන වෙන මොනවා කියන්නද රට වෙනුවෙන් කියන්නකෝ.
2: හැබැයි පාර්ශික පාර්ශරික පසුබිමේ නුවන් ටිකක් අමාරු වෙයි
0: කතන්දරේ
2: කරන්න.
0: හැබැයි ඉතින් මෙහෙම
2: අපිට දුපත් කියලා
0: තියෙනවා. දැන් ඒගොල්ලෝ සල්ලි වියදම් කළා වුණනම් කරන්න පුළුවන්
2: නේ. මෙහෙමයි. ඒතර කොමර්ෂලයිස් වෙන්නේ නේද? ඒතර සල්ලි
0: වියදම් කළා වගේ වවන්න පුළුවන්.
2: ඔව් එහෙම කරන්න.
0: හැබැයි මම කියන්නේ අපි හිතන විදිහ මාලදිවෙන්නට දෙන්න කොච්චර දේවල් තියෙනවද?
2: ඒ නුවන්ගේ ගෙදර රටින් ගහක් වගා කරන්න ඕන අකමැතිද?
1: මාලදීවරනකොට අපි මේ වෙනකොට මැද පෙරදිග කලාපේ රටවල් කිහිපයකට මැද රටවල් තුනකට මේ වෙනකොට අපේ සැපයම් ජාලය ව්‍යාප්ත කරලා තියෙනවා. ඒකෙන් අපේම කඩසාප්පු හරහා අපේම ව්‍යාපාර පාතර යන ස්ථාන හරහා අපි එක රටක මැද පෙරදිග එක රටක ව්‍යාපාර කටයුතු කරනවා. ඊට අමතරව අපි මේ වෙනකොට දැන් ලෝකේ අපි නොහිතපු පැත්තකට දැන් පෙරලීගෙන යනවා. මේ හෝමුස් සමුද්‍ර සන්ධි ආයවහන ආයරිනවා. ওই ප්‍රශ්නත්
0: ඒක අපිට ඇඩ්වාන්ටේජ් එකක් ජයපති මහත්මයා මේ අවස්ථාවේ.
2: සාමාන්‍යයෙන් මම අලෙවිකරුවෙක් හැටියට ඕනෑම අවස්ථාවක යම්කිසි ඇඩ්වාන්ටේජ් දකින්නවා. ඒ මම පුරුදු වෙලා තියෙන හැටියට.
1: ඇත්තටම ඔබ කියන කතාව මම සමායන බාධා කරාට එතනදී අපිට පොඩි වාසියකුත් හම්බුණා ලංකාව පැත්තෙන්. හැබැයි මම මේක
0: තවරටක යුද්ධයක් අපේ වාසියට හරව ගන්නවා කියන කෙනෙක් නෙමෙයි. අපි හැබැයි රට පැත්තෙන් බලන්න බෑනේ. ඒක නුපාය මාර්ගයෙන් කියන්නේ.
1: අපේ යටට රම් කිසි වාසියක් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ අපි අර ඒකාබද්ධව එකමුතු වෙලා පෞද්ගලික අංශය රාජ්‍ය අංශය මේ දෙකෝ එක්ක හුණොත් මේ අවස්ථාවෙන් අපිට අපේ රට තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.
0: ඔව් ඉතින් අපි ඒක පිළිගන්න බෑනේ. දැන් එක පැත්තක් වහලා තිනකොට අනිත් පැත්තේ ඉන්න මිනිස්සු කන්න බොන්න ඕනේනේ. එතකොට කවුරු හරි මේවා ඒගොල්ලන්ගේ වැවෙන්න නැත්තම් දෙන්න ඕනේ. එතකොට මේ අපි මේ අර තව කෙනෙක් ගහ මරා ගන්නකොට ඒකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන තැනින් නෙමෙයි හිතන්න ඕනේ. අපිට අවකාශයක් තියෙන තැනින් ජයපති මහත්මයා හිතුවා නම් ඔය සිතුවිල්ල අපිට වෙනස් කරගන්න පුළුවන්නේ.
1: ඔව් එතකොට එතනදී අපිට ඒ වාසිය තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියපු එකම තමයි 100%ක් මේක දොරක් පැහැනකොට ඒ දොරෙන් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ටික සපුරාලන්න තව කවුරු හරි එකතු වෙන්න
0: ඕනේ.
1: මේකේ හැකියාව දැන් ඩුබායි වලින් ලංකාවට මාලදිවයිනට එන එළවලු පතුරු රාශියක් තියෙනවා. අපි පුදුම වෙනවා ඇයි ලංකාවෙන් අපිට ඒවා දෙන්න බැරි
0: කියලා. දෙන්න බැරි ඩුබායි වලින් එනවා.
1: ඩුබායි වලින් ජයම්පති මහත්තයා කිව්වේ අපේ මේ කාන්තාරෙත් මේ වෙනකොට වගා කරනවා
0: කියලා. ඕ
1: සලාද වර්ග සියලුම දේවල් එන්න මේ වෙනකොට ඩුබායි වලින්
0: ඉතින් බලන්න
1: මාලදිවයිනට. ඉතින් අපිට
0: තියෙන්නේ
1: අපිට මාලදිවයිනට ලංකාවේ කටුනායක ඉඳන් මාලදිවයිනට යන්නේ විනාඩි 45යි.
2: පීනකට ඉන්නන්න පුළන්නේ නෝවද?
1: මම එකයි අර ඉස්සෙල්ලත් මතක් කරේ බුදුනට මේක බෞද්ධලික අංශයට විතරක් තනියෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. අපි යම්කිසි අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය මේකට යම්කිසි වෙහසක් දරනවා. ඒ අතරතුරේ අපිට රාජ්‍ය අංශයෙන්ුත් යම්කිසි සහයෝගයක් ලැබෙනවා නම් අපිට මේ වෙලාවේ හොඳ උපාය මාර්ගික සැලසුමක් යොදලා මේක රට මෙතනින් ගොඩ ගන්න හොඳ කුෂිකාර්මයේ තව පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්.
0: සඳුරන් මහත්මයා අපි ඉක්මනටම කියමු මේ ගොවිපළවල් කොහෙ කොහෙද තියෙන්නේ?
1: අපේ ඇත්තටම ගොවිපළවල් ගත්තොත් මේ වෙනකොට අන්නාසි වගා කරන භූමි තුනක් අපි පවත්වාගෙන යනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හල්වතුර, බුලත් සිංහල ප්‍රදේශවල. ඊට අමතරව අපිට මේ වෙලාවේ මම කතා කරපු නැති තවත් භෝග කීපයක් තියෙනවා. කැටි කාලින භෝග, තක්කාලි, ගෝවා, නයිමිරිස් වගේ උඩරට කලාපයේ අපි අක්කර 15ක වගා භූමියක් පවත්වාගෙන යන බොරලන්ද ගුරුතලාව ප්‍රදේශයේ මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට සහ අපේ ගනුදෙනු කාර්බවතුන්ට ඉදිරියේදී ඒ සම්බන්ධ බොරලන්ද වතු අය සම්බන්ධ විශේෂ වැඩසටහනක්
0: අපි
1: කරමු. එතකොට අර මම කිව්වා වගේ අපේ රටේ හැදෙන තක්කාලි ගෙඩියට තියෙන වටිනාකම අපි තාම අවතක්සේරුව
0: කරගෙන ඉන්නේ. ඒක තමයි. දැන් ජයපති මහත්මයා දැන් මේ සදා හරිතවලද මේ වෙනුවෙන් වගා කරන්න වෙන අයට සම්බන්ධ වෙලා සදා හරිතත් එක්ක සම්බන්ධ වෙලා
2: ඒ භෝගවලි දැනට අපි අපේ

0: කවුරුත් එක්ක සම්බන්ධ වෙලා නැහැ නුවන් අපි කරන් යන අර හැබැයි අර කිව්වා වාගේ සමාල් වෙලාට එන ක්වොන්ටිටි එක අපිට සප්ලයි කරන්න බැරුණොත් අපිට වෙනම සප්ලයර්ස් ලා ඉන්නවා රෙජිස්ටර් සප්ලයර්ස් අපි ඒගොල්ලන් ගෙනුත් ක්වොලිටි පළතුරු
1: සාලේ
0: එක්ස්පෝර්ට් එකේ තියෙන ප්‍රධානම දේ තමයි තත්ත්වය.
1: අපේ රටේ මේ ඇත්තටම දැන් යම් කිසි මට්ටමකට ගොවීන් තත්ත්වය ගැන හිතනවා. අපේ තත්ත්වය පිළිබඳව අපි මීට වැඩි රටක් හැටියට අපේ ගොවීන් හිතන්න ඕනේ ජයපති මහත්මයා.
0: මම හිතන්නේ දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ ඕක ගැන කතා කරන ප්‍රධානම දේ තමයි තේ කර්මාන්තය. එක්තරා කාලෙක අපිට තිබුණු ඒ නම්බුව අපි නැති කරගත්තා. හැබැයි දවසක් දැන් ඒගොල්ලන් තේරුම් අරන් ඉන්නවා. මයියේ පෙරදමේ ටී ෆැක්ටරි එකට ගියා නිකන් විසිට් එකකට. ඒකදී කතා වුණා හැටිය දැන් පොඩ්ඩක් ආයෙත්
1: අත් වෙනවා. ලාභය වෙනුවෙන් අපි කසලතේ කරලා මම හිතන්නේ මේ අපිට එකපාරක් මට මතකයි සීනියර් ඩීඅයිජී කෙනෙක් ඇවිල්ලා ඉවරලා මේ අපේ බුද්ධ්‍යංශ යොදලා ඒ වෙලාවේ කොහොමද කසරතේ මාෆියා කරුවන්ව මර්ධනය කරේ කියලා එතුමා කිව්වා. ඇත්තටම ඒක විශිෂ්ට වැඩක් පොලිසිය කරපු. මේ දැන් හරි අඩුවනේ කසරතේ මේ පිළිබඳව කතාබහ ඇති වෙනවා. ඉතින් මේ ඒකම මේ දැන් මේ සදාහරිත කෘෂි මාර්ගම පැත්ත ගැන ප්‍රථම වතාවට තමයි අපිට කතා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ කියන්නේ දැන් හරියට ක්වොලිටිට එහෙම නැත්නම් තත්ත්වයේ ඉතා උසස් සඳමින් වවන සැපයුම් කරුවන්ටත් අනාගතයේ රන් සලකුණක් තියෙනවා සදාහරිත හරහා මේ ඒ සප්ලයි චේන් එකට එන්න කියන මේ ස්වර්ණමය පණිවිඩය තමයි මට තේරෙන විදිහට ඔබතුමාලා කටින් පිට වුණේ.
2: ඔව් ඇත්තටම අපි තත්ත්වය ගැන කතා කරපු හින්ද මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ අපේ සදාහරිත අපනයන සමාගම මේ වෙනකොට ISO 22000 HACCP 2018 කියන තත්ත්ව සහතිකයට අනුකූලව තමයි අපේ ඇසුරුම් කටයුතු සහ
1: ඒ සියල්ලම වෙන්නේ.
2: අපනයනෙන් ඒ කියන්නේ අපේ ගනුදෙනු කාර බවතුන්ට අපි මේක දෙන්නේ අපි මේ හදන එළවලු පළතුරු අවසාන කන්සියුමට. ඒ කියන්නේ කන එක්කෙනාටම තමයි අපි මේක සප්ලයි කරන්නේ. ඒතකොට ඒ කන එක්කෙනා මේක කාලය ඉවර වෙලා ජීර්ණය වෙලා මලබහ කරන ගමන් අපි වගේ කියන්න ඕනේ. එයාට මේකෙන් ඇලර්ජි එකක් එනවද, ගල් කැල්ලක් තියලා හැපෙනවද, කුරුමිනියෙක් කැවෙනවද, කුණුවෙච් එකක් කැවෙනවද, ඒ සියලුම දේවල් නියාමනය කරන ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ඒ
1: මොකද එක එක පොඩි මිස්ටේක් එකකින් අර සමාගමේ කීර්තිනාමයට කෙනෙක් ඒ කියන්නේ මෙතනින් මේ වෙන එක්කෙනෙක් අපිට දුන්නේ ඒ කතන්දර කියන්න යන්න බෑනේ.
2: ඒ තත්ත්ව සහතිකය අපි අපේ මහරගම පිහිටි අපේ ෆැක්ටරිය පවත්වාගෙන යනවා. ඊට අමතරව අපේ බොරලන්ද වතු වැයට සහ අපේ හල්වතුරු අන්නාසි වතු වැයට අපි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග අනුබද්ධ වෙලා පවත්වාගෙන යන යහපත් කෘෂිකර්ම පිළිවෙත් එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගැප් සහතික ලබාගෙන තියෙනවා. ඔබතුමා කිව්වාගේම තත්ත්වය තමයි අපි සදාහරිත මම හිතන්නේ පටන් ගැම්ම ඉඳලාම අපේ මව් සමාගමේ ඉඳලාම අපි පවත්වාගෙන ආවේ තත්ත්වය. වෙළඳ පොලේ අපේ කම්පියුටර්ස්ලා එනවා. නමුත් අපි තත්ත්වය පල්ලෙහාට දැම්මේ නැහැ. අපි හැමදෙස්සෙම තත්ත්වය සහ සේවාවන් විශිෂ්ට සේවාවන් තමයි අපි ප්‍රොමෝට් කළේ සහ විකුණුවේ.
1: හරි මං ජයපති මහත්මයාගෙන් දැනගන්න කැමතියි දැන් ඔබතුමාලගේ මේ ඉදිරි සැලසුම් ගැන අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඔබ ඒක තමයි අපි අද මේ කතා කරන සදාහරිත කෘෂිකාර්මික වපසරිය.
0: අතරනෝ සැලසුම් ගැන කතා කරාදී මේ දවස්වල අපේ මනසේ තියෙන මේ 24 වෙනි සංවත්සරේ අපි සමරන්නේ කොහොමද කියලා අගෝස්තු මාසේ. ඉතින් ඒකට විවිධාකාරයේ සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම සරලව කියනවා නම් අපි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් මේ නිෂ්පාදනයක් දියත් කරලා තියෙනවා 24 වෙනි සංවත්සර වෙනුවෙන්. සරලවම කියනවා නම් ඔබතුමා ආයෝජනය කරොත් අවුරුදු 4කින් අගාවුඩ්වල ඒ ආයෝජනය ඩබල් වෙලා ප්‍රතිලාභ ඔබට ලැබෙනවා. ඔබේ දන්න පුළුවන් අවුරුදු 8ක් අවම අවශ්‍ය අගාවුඩ් ගහකින් කොහොමද අවුරුදු 4න් ප්‍රතිලාභ දෙන්නේ කියලා. නෑ නෝන් අපි සතුව තියෙන සෑහෙන ගස් ප්‍රමාණයක් අපි සතුව තියෙන අපි වවල හුඟක් කලින් 2014 වෙන පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු 4කට ඉස්සෙල්ලා පවා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ප්‍රමාණය ගස් ප්‍රමාණය. අපි කල්පනා කරා අපේ සංවස්තර වෙනුවෙන් ඒක අපේ මායචකින් වෙනුවෙන් මුදාහරින්න මොකද ඒගොල්ලනුත් එතකොට වින් වින් සිටුේෂන් එක අපි ප්‍රතිලාභ ලබන අතරේ උන්ට ප්‍රතිලාභ ප්‍රමාණයක් දෙන්න.
1: දැන් අපි දැන් අද ප්‍රමුඛව කතා කර ජයම්පති මහත්මයා කෘෂිකාර්මික වපසරිය පිළිබඳ සදාහරිත සමාගමේ කෘෂිකාර්මික වපසරියටත් ආයෝජනය කිරීමේ අවස්ථාවල් තියෙනවා. තාම
0: අපි ඒක විවෘත කළා නෑ නෝ.
1: හැබැයි බලාපොරොත්තු දල්වගෙන ඉන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම මේ ඔබතුමන්ලගේ ආයෝජනය ආයෝජකය ගැන හරිම කල්පනාවෙන් කටයුතු කරන ආයතනයක්නේ. ඉතින්
0: සංකල්
1: ඇවිල්ලා කියන්න පුළුවන් දැන් අපිට මේවත් තියෙනවා මේවත් තියෙනවා මේවට ආයෝජනය කරන්න. හැබැයි අපි මම දැක්ක මෙතන ප්‍රධාන දෙයක් තමයි ඔබතුමාගේ කටෙන් තාම වචනේ පිට කරේ නැහැ.
0: අපි හිතුමනාපට ආයෝජන අවශ්‍ය අවුත් කරන්නේ. ඒ ගැන හොඳ අධ්‍යයනයකදීලා ඒකේ ප්‍රතිලාභ ගැන අපි සාමාන්‍ය අවබෝධයක් ලබාගෙන සාධාරණ ප්‍රතිලාභ ප්‍රමාණයක් අපේ ආයෝජකයන්ට දීලා අපිත් ලාභයක් තියාගෙන සර්වයිවල් එක ලාභයක් ඕනනේ. අර ඒ වාගේ ස්ථානයකට ආවට පස්සේ අපි කතරින්නේ.
1: හරි එහෙනම් 24 වෙනි සංවත්සරය මේ ජයටම සදහට සමාගම සමරන්න යනකොට මං හිතන්නේ රටට දෙන්න තියෙන ඊළඟ පණිවිඩය තමයි අපි පහුගිය දවස්වල දිගටම කියාගෙන ආපු පණිවිඩය. මේ රටේ සුවහසක් රැකියා බලාපොරොත්තු වෙන ඉන්න අයට, එහෙමත් නැත්නම් රැකියා කරමින් ඉන්න අයට සදාහරිත සමාගම කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර දක්වාම මේ රැකියා අවස්ථාවන් උදා කරලා දෙන්න සූදානමින් ඉන්නවා. දැන් මේ අද සිකුරාදා තාමත් තියෙනව නේද? ඇප්ලිකේෂන් තාම ක්ලෝස් කරලා නැහැ නේද?
0: නෑ නෑ නෑ අපි කරගෙන යන වේලාවනක සෑහෙන ලොකු ප්‍රතිචාරයක් අපි ලැබිලා තියෙනවා. හැබැයි අපේ පැත්තෙන් පුංචි පරක්කුවක් තියෙනවා. මොකද ඒ ටික හරියට විශ්ලේෂණය කරලා ඒ අදාළ පළාත්වලට ඒව යොමු කරලා මම දැන් නුදුරු අනාගතයේම ඕගොල්ලන්ට කැඳවීමක් ලැබෙ සමාගමේ
1: පොඩ්ඩක්
0: ඉවසගෙන ඉන්න කියලා තමයි මට කියන්න යන්නේ. අර ඉස්සෙල්ලා කියපු කතාව කියන්න එපා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ප්‍රශ්න කිව්වම මානවඩු මැතිතුමා පොඩ බය වෙන්න පුළුවන්. එතුමගේ රස්සාව නැති
1: වෙයි. හරි දැන් අතන මානවඩු මහත්මයා හොඳ උදාහරණයක්. එතුමා බොහොම මේ පල්ලෙහා තැනකින් ඇතුල් වෙලා මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි තනතුර දක්වාම ආව කෙනෙක්නේ. ඉතින් සදාහරිත සමාගමේ එච්චර අවකාශයක් තියෙනවා කාට හරි තමන්ගේ හැකියාවන් පෙන්වමින් ඇතුලේ ආයතන ඇතුලේ දිනු වෙනවා නම් දිනු වෙන්න. එහෙමනම් ඔබතුමන්ලා දෙදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අදත් ඇවිල්ලා අපේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව අදහස් අවදි කරාට. ආයේ දවසක අපි ඉතින් ඇනිවර්සරි එකට කලින් ගොඩක් හම් වෙන්න නියමිතයි.
0: අපි හම් වෙමු.
1: ඔව් අපි
0: ඔබට ස්තුතිවන්ත වෙනවා නුවන්.
1: අපි
0: මේ අවස්ථාවට
1: මේ කියන්න ඕනේ සඳුරුවන් මහත්මයාට අපි එතුමාට පොරොන්දු වෙලා තියෙනවා එතුමාගේ තක්කලි ගොවිපල බලන්න එනවා කියලා බොහොම ඉක්මනට එනවා අපි net fm හැටියට.
3: fm 95.8 net fm දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: වෙලේ 8:57
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
7: Don't stop remix remake ekat happena DJ blast eka
8: anga gallene igna kumariye
9: premi aladinda
6: radio itihasse prathama vatavata lankaya superi dj taru mohonata mohuna gatena dj attack show eka
7: Net FM DJ Night Face to Face Attack Show Attack Show
10: 1 2 3 let's go
6: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahedili video ak dan ma apita WhatsApp karanna
7: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන්ඩ් DJ ලකි කලුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
11: brought to you by
12: Sloan Green Caps Your city, your ride.
13: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko, satoso, supiri velanda salvalin. My cola, aperate, apemadeak.
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
15: එක එක
11: දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
15: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
16: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497ට කතා කරන්න
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න
18: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මවතන්න ප්‍රයිම් ගෲප් 13:22

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවණකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. 0247 31 33 540.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 3872.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
1: සංඛ දිනය. සාශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්තිකා සේනාරත්න, අමීෂ මිනෝල්.
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
1: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
4: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
5: FM 95 94.8 Net FM දිවයින පුරා.
6: දැන් 9:02

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිපුවන් මෙපේ රටතොට සමගින් මම සමීර. බස්නාහිර සබරගමු සහ වයම් පළාත් තුළත ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම් ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පසුර එකෙන් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ උතුරු සහ උතුරු මැද පළාත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට
0: net news me pay rota rota
2: fm anupaha 94.8 net fm divaina pura

0: පුතේ නවයයි විනාඩි 10යි වෙලාව මේ සතියට අපි අල්ගොටවුන් පටන් ගන්න අන්තිම පැය තමයි මේ මොකද අද සිකුරාදා ඒ කියන්නේ ෆ්‍රයිඩි ෆ්‍රයිඩි කියුවම ෆ්‍රයිඩි මෝර්නින් ආෆ්ටර්නූන් ඊවනින් නෙමෙයි ෆ්‍රයිඩි නයිට් එක තමයි වෙලා
1: මොස්ට් හැපනින් හැපනින්ම වෙලාව වෙන්නේ ෆ්‍රයිඩි නයිට් එක ඉතින් ෆ්‍රයිඩි නයිට් එක ගැන අපි දැන් ආයලුතෙන් කියන්න දෙයක් නෑ ඔයා දන්නවා ෆ්‍රයිඩි නයිට් එකට මොකද වෙන්නේ කියලා
0: DJ
1: නයිට් එක අපේ DJ අසත් එක්ක DJ නයිට් එක තියෙනවා ඉතින් අපි පහුගිය දවස් ටිකේ පොඩි වෙනස්කම් ටිකක් කරා මේ බැටල් එකක් තමයි ගියේ DJ බැටල් එකක් ද්වන්ද සංග්‍රාමයක් විදියට ගියපු එක.
0: ඔව්.
1: දැන් ඔන්න දුවන්ද නෙමෙයි.
0: දැන්
1: කෙලින්ම අපි 5 දෙනෙක්ව ගෙන්නලා තියෙනවා. DJ ආටිස්ට්ලා ඔන්න අද 5 දෙනෙක් මෙනවා. 5 දෙනෙක් නියමිත දවසේ ප්ලේ කරන්න. ඉතින් මේකත් සංග්‍රාමයක් විදියට තමයි යන්නේ. ඉතින් මේ කවුද 5 දෙනා කියලාත් ඔයාලට කියන්න ඕනේ. ඔයා දන්න කට්ටියත් ඉන්න පුළුවන්. අලුත් කට්ටිය ඉන්නත් පුළුවන්. ඔයාට මීට කලින් සමහරට ඇහිලා තියෙන්නත් පුළුවන් මේ කට්ටියව අපේ DJ නයිට් එකෙම DJ K1s ඉන්නවා DJ Volume ඉන්නවා ඊට පස්සේ මధు DJ ඉන්නවා ඊට පස්සේ DJ C ලගේ ඉන්නවා ඒ වගේම තමයි DJ Misa ලස්සන ගැල්ලමක් ඉන්නවා
0: ආ දැන් DJ Volume එක කොහොමද කියලා බලන්න පුළුවන් රයිට්
1: අන්න හරි කෙලින්ම අපි ඔක්කොම මෙහෙ මොනිටර්ස් දාලා තියෙන්නේ බේස් එක ට්‍රිබල් එක ඔක්කොම තියෙනවා දඩ බඩ ගාලා වදිනවා ඔයාටත් ඒ විදිහටම අහන්න පුළුවන් FM 94.95 න් අපි වැහුවොත් ඒ වගේම තමයි අපේ ඔන්ලයින් ස්ට්‍රීම් එක ලයිව් ස්ට්‍රීම් එක යනවා අපේ Facebook page එකේ ඒකටත් සෙට් වෙන්න කියලා මතක් කරනවා මොකද එතන තමයි ඔයාට වෝට් කරන්න පුළුවන් දැන් මේ කට්ටිය ඉන්නේ එක එක පැතිවලින්නේ පළාත් දිස්ත්‍රික්ක එහෙම නියෝජනය කරලානේ ඉතින් ඔයාගේ පැත්තේ කෙනාට ඔන්න ඔයාට සපෝට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා
0: මේ වෙලාවේ මේ වෙලාවට බෙදෙන්න
1: කමක් නැහැ අන්න එහෙමයි මේ පොඩ්ඩක් එහෙම බෙදිලා තියෙන්න ඕනේ ඒක තමයි පොඩි තියෙන්නේ නිකන් හැපනින් එකක් ඒ
0: කියන්නේ
1: මේ පොඩ්ඩක් බෙදිලා දෙපැත්තට වෝට් කරගෙන කමෙන්ට් කරගෙන ෂෙයා කරගෙන ඕගොල්ලන්ගේ ගෲප් වල දැන් එහෙම ඉන්නවනේ ඔය ගම් කට්ටිය ගත්ත පස්සේ ටවුමේ කට්ටිය ගෲප් එකක් තියෙනවා
0: ඔය මේ විතරක දැන් උදාහරණ දැන් හිතන්න කොළඹයි විගමකෝ ගාල්ලයි කියලා දැන් එහෙම තියෙනවා දැන් ඔබ කොළඹත් නෙමෙයි ඔබ ගාල්ලත් නෙමෙයි හැබැයි දැන් ඔබ DJ නයිට් එක බලාගෙන ඉන්න නන්න මේ මොන්න බලන්න වෙන ඩිස්ත්‍රික්ක දෙකක් උන්න කමෙන්ට් යනවා දැන් ඔබටත් බලාගෙන ඉන්න බෑ ඔබටත් හිතෙනවා මොකක් හරි එකට ජොයින්
1: වෙන්න
0: මම වැඩිපුර ගිහිලා තියෙන කොළඹ කියලා කොළඹට
1: කොළඹට
0: කැමති එකක් කරන්න
1: නේ මම සමහරවිට ඔයාගේ වයිෆ් කොළඹ වෙන්න පුළුවන් නේ
0: නැත්නම් එතකොට ගාල්ලනේ එතකොට
1: අනිත් මේ වෙලාවට එහෙම ඔයගොල්ලන්ට කතා වෙලා කැමති විදියට සපෝට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඔයගොල්ලන්ගේ ගෲප් වල ෂෙයා කරන්න එහෙම දැන් Facebook group තියෙනවනේ ඔය communities තියෙනවනේ කට්ටියගේ නිකවැරටිය තරුණ සංතිය අන්න එහෙම ඒ කෙලින්ම ෂෙයා කරන්න ඒ කට්ටිය ඒ පැත්තට එහෙම දානවා කුරුණෑගල TikTok අනේ ඒක ඕනේ
0: ඒකට
1: ෂෙයා කරන්න එපා හරිද ඒ වගේ කට්ටිය ඔන්න ඕගොල්ලන්ගේ පැති වලට support කරන්න පුළුවන් ෂෙයා කරගෙන දැන් අපි කිව්වා මේ තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ
0: ඔව් අද විශේෂ තැනක තියෙන්නේ මේ වැඩේ
1: අන්න ඒකයි ඒක ඉතින් ඔයාට බලන්න නම් අනිවාර්යෙන්ම අපේ live feed එක බලන්න වෙනවා
0: වෙනස්ම මැදිරිය එක අලුත්ම මැදිරියක ගොඩක් ඉඩ පහසුකම් තියෙන ලස්සන වටපිටාවක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ
1: අනිවාර්යයෙන්ම ඉතින් අපි මේ net fm එක අපේ බම්බල පිටිය කියලා කියන්නේ මේ එක මැදිරියක් විතරක් නෙමෙයිනේ අපේ මේ රේඩියෝ බීම් එකනේ අපි මේ කතා කරන තැන මෙතන දැන් ඔයා දැකලා තියෙනවා DJ night එක නිසාම අපිට මැදිරි සංකීර්ණයක් තියෙනවා
0: ඔව් දැන් ඒක අපේ එක එක වැඩසටහන් දැන් net news වැඩසටහන් සිද්ධ වෙන්නේ තවත් මැදිරි
1: සංකීර්ණයක්
0: ඒ වගේ දැන් DJ night එක උන අලුත්ම තැනක ඉඳලා අද ඔයගලන්ට බලන්න පුළුවන් අහන්න පුළුවන් අහන කට්ටිය අහනකම බලන්නත් පුළුවන් කැමති විදිහට මේ රසවින්දින්න පුළුවන්
1: පුළුවන්කම තියෙනවා ඉතින් හොඳට ඉඩ තියෙන තැනක අර ලයිටින් ටෙක්නොලොජිස් එක හොඳ ඔඩියෝ ටෙක්නොලොජිස් එක සරවුන්ඩ් ඔක්කොම තියෙනවා බය වෙන්න දෙයක් නැහැ වෙනස්ම විදිහ අත්දැකීමක් අපි කියන්නේ 5 දිනක් ඉන්න හින්දා හොඳට ස්පේස් එක ඕන ඒක නිසා තමයි අපි අර සුපුරුදු තැනින් පොඩ්ඩක් එහාට මූව් වෙලා තියෙන්නේ ඉතින් මේ ඔක්කොම දැක ගන්න ඔයාලට පුළුවන් අපේ ලයිව් එකට එන්න Facebook live එකට එන්න එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් FM 94.8 95 න් අපිව live අහගෙන ඉන්න. ඉතින් DJ night එකට DJ SR ready, අපේ DJ artist ලා 5 දෙනත් ready. අපි හිතනවා ඔයත් ready ඇති කියලා.
0: ඔව් ඒකට ready කරන්න තමයි ඔන්න මේ සින්දුවත් මේ විදිහට දෙන්නේ මේ vibe එකේම දවසම තියාගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: ඔදේ 9:19
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ
7: ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 14 උඩවලව
8: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමදේම සෙට්
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
14: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
15: FM 95 94.8 Net FM දිවයින පුරා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112-559-669 උදේ 9:22

0: දැන් අවයයි විනාඩි 26යි.
1: මේ සුබ ප්‍රවෘත්තියක් කරන් ආවේ මම.
0: එහෙමද? මොකද්ද?
1: අර අපේ හිමවරණ ප්‍රධාන සංවිධායකයෙක් වන මනෝ ජුදටියාවල මහතා මට කිව්වා මේ ප්‍රවෘත්තිය කියන්න කියලා. මොකද ඊයේ ප්‍රවේශ පත්‍ර අවසන් වුණානේ. මේ හිමවරණ මේ ප්‍රසංගයේ අමරදේව ප්‍රසංගයේ ඊයේ ප්‍රවේශ පත්‍ර අවසන් වුණා. හැබැයි තියෙන අධික ඉල්ලුම නිසා සිනමන් ලේක් සයිඩ් හෝටලේ තීරණය කළා තියෙනවා තව ආසන කීපයක් පනවන්න. මතන් මොකද ආයේ මං හිතන්නේ ජීවිතේට ඒ වගේ ප්‍රසංගයක් හම් වෙන්නේ නැහැ. හිතන්න අමරදේව මහත්තයාගේ ගී ලංකාවෙ ඉන්න සුපිරිම ගායන තරුණව පරපුරේ ගායනා කරනවා. කවුද සංක දිනෙත්, සුනීර සුමංග, සශිකා නිසංසලා, දැන් මට අර ශකිරා මේ මොනවාද වර්ල්ඩ් කප් එකේ සිං කරනකොට මට මතක් වුණේ අපේ නුවන්දිකා අර T20 වර්ල්ඩ් කප් එකේ ඩුබායි වලදී මේ අපේ ජාතික ගීය කියපු අපූර්ව. එතකොට ඇය ඉන්නවා, නුවන්දිකා සෙනරත්න ඉන්නවා, අමීෂ මිනෝල් ඉන්නවා. ඉතින් වෙනම අත්දැකීමක්නේ. ඒ කියන්නේ බොහොම සෞම්‍ය සංගීතය සමග අමරදේව සරය බොහොම අර ලන්තෑරුම් පත්තු කරපු මේසය මේවත් එක්ක මේ තියෙන වෙනම ඩෝම් එකක තමයි මේ ප්‍රසංගය සිද්ධ වෙන්නේ. ඉතින් බොහොම සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක්, මං හිතන්නේ 500ක් 600ක් වගේ තමයි අවස්ථාව තිබ්බේ. ඉතින් ඒ අවස්ථාව අනිත් එක ලංකාවේ ඔක්කොම මාධ්‍ය නාලිකා එකතු වෙලා කරන්නේ. ඉතින් මේක ගිනි කසයට කිව්වෙන් පස්සේ ඉතින් ටිකට් නොයත් ඉතින් ප්‍රවේශ පත්‍ර අමසන් වෙලා දැන් හැබැයි තියෙන අධික ඉල්ලුම හින්දා දැන් සිනමා ලේක් සයිඩ් හෝටලය මෙහෙට ප්‍රසංගේ තියෙන්නේ. දැන් ඉතාමත් සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය මං හිතන්නේ 20ක් 30ක් විතර එන්න ඇති. නිකුත් කරන්න මේ නිකුත් කරලා අලුතෙන් පනවලා. ඉතින් ඒ සඳහා මේ ඔබට පුළුවන් මේ mytickets.lk එකට ගිහිල්ලත් වෙන් කරගන්න. ඉතින් සමහර උදවිය ඉන්නවා mytickets ගිහිල්ලා මේක මේ සයන්ස් එක දන්නේ නැති, මේ විද්‍යාව කරන්න දන්නේ නැති. ඉතින් ඒ අයට උදව්වට මෙන්න මෙයා ඉන්නවා. 0.76යි 830යි 1180. 0.76යි 830යි 1180 කියන දුරකථන අංකයට මේ කතා කරලා ප්‍රවේශ පත්‍රයක් ඉල්ල ගන්න පුළුවන්. ආයි කියන 0.76යි 830යි 1180. ඉතින් ඔන්න මේ දැඩි ඉල්ලුම හින්දා අලුතෙන් ආය ආසන වගේක් පනවලා තියෙනවා. ඉතින් අර ඩෝම් එකක්නේ, දැන් නෙළුම් පොකුණ්ණන් එහෙම ආසන අමුතුෙන් පනවන්න බෑ. මේ පඩිබලේ තමයි වාඩි වෙන්නේ. මේ හැබැයි මේක ඒ විදිහට සැලසුම් කරලා තිබිච්ච හින්දා කොහොම හරි අවස්ථාව තව කීප දෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනින්ද තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ. ප්‍රවේශ පත්‍රය ඉවරයි වෙලත් ඔන්න අවස්ථාව දෙන මෙති දැන් නම් මග අරගත්තොත් ආයෙ දාලා
0: දෙන්න. දැන් මග අරගත්තොත් මග අරගෙන මේ
1: අර බේරවයි නේ. ආයෙත් ඉඳන් ආගෙන ඉන්න තමයි තියෙන්නේ.
2: ඔව්, ඒ කියන්නේ ඇත්තටම දැන් මේ වගේ ටිකට් 20ක් හරි වැඩි කරනවා කියන්නේ හරි සියුම්ම කරන්න ඕනේ වැඩක් නේ.
1: ආත්මක භාවයට අනිත් එක පේන්න ඕනේ හරියට. ඒ ඔක්කොම සැලසුම් කළා මේ තමයි නිකුත් කරලා තියෙන්නේ.
0: හරි, ඒ වගේම තමයි බොහොම පරිස්සමටම තමයි ඔබේ මුදල
1: අනිත් කියන්න බැරුණා මේ කසාගල සමූහ ව්‍යාපාරේ තමයි මේ මේකට අනුග්‍රහය
2: දක්වන්නේ.
0: ඔව්. ඒ වගේම මේ ඔබේ සල්ලි පරිස්සමට ආයෝජනය කරන්න කියන කාර්යයත් අපි නිරන්තරව ඔබට මතක් කරනවා. ඒකට හේතුව ඔබ මහා දැන් ලීසින් සල්ලි හම්බ වෙන අයත්
2: ඉන්නවා.
0: හරිද? හැබැයි වැඩි කියන ලීසින් සල්ලි හම්බ වෙන අය ඒගොල්ල සල්ලි ආයෝජනය කරනකොට ගොඩාක් දේවල් හිතනවා. හැබැයි ඔබ අමාරුවෙන් සල්ලි හොයලා ඔබ කිසිම දෙයක් හිතන්නතෝ සමහරවල්ට ගිහලා එක එක තැන්වල සල්ලි ආයෝජනය කරනවා. ඊට පස්සේ වෙන්නේ
2: ඒ කියන්නේ මෙහෙමයි. අර ඔයා එහෙම හිතන්නේ බලන්නේ නැතුව ගිහිල්ලා එක එක තැන්වල සල්ලි ආයෝජනය කරන නිසා අර මේ සචිනි කලින් කිව්වා වගේ කට්ටිය කෝටිපතියෝ වෙනවා.
0: වෙනවා.
2: එහෙම වෙන අවස්ථා තියෙනවා.
0: අනිවාර්යයෙන්ම වෙනවා. හැබැයි LB ෆයිනෑන්ස් එකේ ආයෝජනය කරතින් බය වෙන දෙයක් නැහැ. මොකද වසර ගණනාවක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න ආයතනයක් වුන්. ඒ හින්දා විශ්වාසය ගැන ආය අවිශ්වාස කරන්න ඕනේ නැහැ. හරිද? ඉතින් LB SIM app එකකුත් තියෙනවා. දැන් FD එකට FD එකක් ඕපන් කරන්න පුළුවන්. ශාඛාවකට එන්නේ නැතුව ඒ වගේම දැන් කල්පිරනවනේ කල්පිරුනම සල්ලි ගන්නත් එහෙම යන්න ඕනේ නැහැ කෙලිම සිම් මැප් එකෙන්ම ඔබට සල්ලි ගන්න අවස්ථාවක් තියෙනවා ඒ වගේම LB finance එකෙන් දෙන ඉහළ පොලි අනුපාත හා සේවාව වෙන කිසිම තැනක් එක්ක ඔබට සම කරන්න බෑ වැඩි විස්තර දැනගන්න පුළුවන් 0112200 0211 200 අන්න ඒ වගේම වෙන කිසිම තැනකින් හම්බ වෙන්නේ නැති ගෘහ භාණ්ඩ ඔබට දම්රුවකිනුත් අරගන්න පුළුවන් කියලා අපි මතක් කරනවා
2: ඔව් ඉතින් ඒක නිසා දම්රකට යන්න කියලා අපි ඔයාට මතක් කරනවා විශේෂයෙන්ම ඔයාගේ දැන් හිතන්නකෝ ගෙදර විසිටින් රූම් එක මැදසාලේ
0: නේ
2: ගෙදර අපි ඔක්කොම හදාගත්තට පස්සේ ඔය විසිටින් රූම් එක ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා නේ
0: කොහොමද
2: ඉන්ටීරිය එක තියෙන්න ඕන කියලා ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට ඕන කරන ඉහළ ප්‍රමිතියෙන් යුතු ගෘහ භාණ්ඩ මිලදී ගන්න ඔය සෝෆා සෙට් වෙන්න පුළුවන් මේ ඕන දෙයක් මිලදී ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ ඉතින් අවුරුදු 40ක විශ්වාසයත් එක්ක 1986 ඉඳලා 2026 වෙනකන් දම්රෝ අපිත් එක්ක ඉන්න අපේ ටවුන් එකෙත් අපිත් එක්ක සෑහෙන කාලෙක ඉඳන් දම්රෝ කටයුතු කරනවා ඉතින් දිවෙන පුරාම තියෙනවා මේ වෙනකොටත් දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ඊට පස්සේ වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා මේ ඕනම තැනකට ගිහිල්ලා වාට පුළුවන්කම තියෙනවා ගෘහ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ මේ ඕන දෙයක් මිලදී ගන්න ඉතින් දැන් ගෘහ විදුලි උපකරණ ගැන කතා කරද්දී Novax ඊට පස්සේ Panasonic Samsung වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලිනුත් වාට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් මාස 60ක් දක්වා පොලි රහිතව ඔයාට පුළුවන්කම තියෙනවා පහසු ගෙවීමේ ක්‍රමයට ඕන කරන දේවල් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් මේ ඕන දෙයක් දම්රෝ එකෙන් මිලදී ගන්න ඉතින් යන්න කලින් වාට පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් මොනවද තියෙන්නේ කියලා විසිට් කරන්න යාලගේ virtual store එක තියෙනවා www.damro.lk
0: ඔව් ඒ වගේමයි අපි යන්න හදන දැන් කසාගල පැත්තට දැන් අපේ අපි ඉන්නේ ඇත්තම මේ smart world එකකනේ නේද තාක්ෂණය හරිම දියුණුයි දැන් Google කළොත් දැන් අපි මොන අපිට මොනවද හොයාගෙන බැරි නේද හැබැයි ඔහොම හොයාගෙන ගිහිල්ලා ඔබ සමහරට නවතින වැරදි තැනක ඉන්නා එතනත් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ මොනවා වුණත් අපි අර ආයෝජනය කියන එක වෙනස් වෙන්නේ
2: නැහැ
0: නේද අපි හරි තැනක හරි විදියට ආයෝජනය කරතින් දැන් ආයෝජනය කරන ක්‍රම ගොඩක් තියෙනවා හැබැයි හරි තැනක ඔබ කැමති ශේෂ්ත්‍රයක ආයෝජනය කරතින් ඒක අර ප්‍රතිලාභය ඔබට දෙගුණයකින් හම්බ වෙනවා දෙආකාරයකින් හම්බ වෙනවා නේද අර මනසටත් හොඳයි
2: සාකුවටත් හොඳයි ඉතින් ඒක නිසා තමයි අපි වාට මේ වගේ මේ ප්ලාන්ටේෂන් ගැන කතා කරන්නේ කසාගල ප්ලාන්ටේෂන් ගැන ඉතින් අර සචිනේ කිව්වා වගේම මේ ආයෝජන අවස්ථා ගොඩාක් තියෙනවා හැබැයි ඉතින් ඒ ආයෝජන අවස්ථා අතරින් ඔයාට වැඩිපුරම ප්‍රතිලාභ දෙන්නේ මොන වගේ ආයෝජන අවස්ථාද කියලා හොයාගන්න එක ඔයාට බොහොම බාර වැඩක් සහ බොහොම මේ සීරු මාරුවට කරන්න ඕන වැඩක්.
0: ඒක
2: ආවට ගියාට කරන්න හොඳ දෙයක් නෙමෙයි. ආයෝජන කියන දේවල් හරියට කරොත් ඔයාට වාගාව තියෙන ওই මුදල දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ලංකා පුරාම ඒ දේශගුණික මට්ටම් වලට ගැලපෙන විදිහට ඒගොල්ලෝ දැන් වගාවන් කරගෙන යනවා. ඉතින් මේ වගාවන් වල ඔන්න දැන් ඔයාටත් ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි නම් වශයෙන් කියලා තියෙනවා මධ්‍යම කඳුකරේ තියෙනවා බෙල් පෙපර් වගාවන්. ඊට පස්සේ මාතලේ පැත්තට වගේ දිතේ වගාවන් තියෙනවා. අඹ වගාවන් තියෙනවා. ඊට පස්සේ දකුණට ඇදි කුරුදු වගාවන් තියෙනවා. නයිමිරිස් වගාවන් තියෙනවා. මේ වගේ වගාවන් ගොඩාක් තියෙනවා ලංකා පුරාම. මේ වගා භූමි වල ඔයාට පුළුවන් ආයෝජනය කරන්න. ඊට පස්සේ වගා භූමි වලින් ගන්න ඵලදාය යන්නේ ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට චීනය ඊට පස්සේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ බටහිර යුරෝපය මැද පෙරදිග ඒ වගේම තමයි මෑත කාලිනේ විතර ජපානයටත් ඔන්න යනවා ඉතින් එහෙම ගිහිල්ලා ඒ ඩොලර් වලින් මේ ගනුදෙනු වෙන්නේ සචිනේ ඒ ඩොලර් වලින් වෙන ගනුදෙනු වල ප්‍රතිලාභ ඔන්න පෙරලා අපිට ලැබෙන්න පටන් ගන්නවා එතකොට තමයි අර සචිනේ කිව්වා වගේ ඔයා කරන ආයෝජන වලට ඔයාට ඉහළම වටිනාකම ලැබෙන්නේ මොකද ලෝක වෙළඳ පොලේ මේ සියලු දේවල් අලෙවි වෙන්නේ ඩොලර් මිලට ඩොලර් එක තාම ස්ථාවරව තියෙනවනේ රුපියලනේ පොඩ්ඩයි එහෙම
0: යන්නේ
2: ඉතින් ඩොලර් එකෙන් ආයෝජනය වෙනවා ඔයා ආයෝජනය කරන දේවල් ප්‍රතිලාභ වාට නැවත ලැබෙනවා ඉතින් මේක හොඳ අවස්ථාවක් ඔයාට හොඳ ආයෝජන අවස්ථාවක් ඒක නිසා අපි මතක් කරනවා කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා ආයෝජනය කරන්න කියලා

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
5: Meltdol, හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol, paracetamol විශේෂයකි.
6: BYD Cellion 5 plug-in hybrid SUV, වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසහ DMI තාක්ෂණය සමග උපේ ගමනට විශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
9: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0112 200 200.
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: අර SW තරංගා කුමාරි කර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර මං දුක් විඳා හැමතැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ඩොක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ඩොක්ටර්ට තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ඩොක්ටර් මීට දෙවියෙක් වගේ.
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.

0: happening when I love me.
1: හැපිය එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්
2: FM අනුපහ FM අඩු හතරයි දශම අට නැත් FM
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මාවබේල් ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: උදේ 9:41 මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011 2 536 636

0: ඔදේ නවයයි වෙනාඩී හතලි ස්පහයි අල්ගට ඔන්නකේ වෙලාව අපිට යන්න වෙලා වැවිල තියෙන නේද?
1: යන්න වෙලා හරි නුවමකද කියන්නේ යන්ද?
2: යන්න කලින් අපිට තියෙනවා සටන් වදින්න.
0: ඔව්.
1: සටන් වදින්න.
2: වදින එකක් ගැන කියන්න.
0: අපි ඒකත් කිව්වා. මේ ආපහු අපි මතක් කරමු.
2: ආපහු ආපහු කියන්න ඕනේ. අද රාත්‍රිය කියන්නේ සිකුරාදා රෑ කියන්නේ ඉතින් බොහොම රිලැක්ස් රාත්‍රියක්නේ. මේ රිලැක්ස් රාත්‍රිය සංගීතයත් එක්ක ගෙවන්න. අපි DJ සටන් විරාමය නෙමෙයි නේද?
0: සටන් ක්‍රමය.
1: සටන් විරාම නෑ නේ ඉවරයි.
2: සටන් විරාම නෑ.
1: දැන් ගාන ඕ කියලා. හරි මේ දැන් ඔය සටන් විරාම ඔක්කොම මැද්දේ සටන් විරාම නෑ. විරාම මැද්දේ නෙමෙයි සටන්
2: විරාම. නෑ මේමයි දැන් මේ ඒක සටන් විරාමයක් කියලා කියන්නත් පුළුවන්. මොකද මේගොල්ලෝ මේ සටන් කරන අතරේ අරගොල්ලෝ කකා බිබි ගෙදරට වෙලා ෂෝකේ මේක අහන් ඉන්න පුළුවන්. විරාමයක් ගන්න පුළුවන්.
0: කොහමාරි අද රැට ඔන්න ලැස් වෙන DJ නයිට් එකට එකතු වෙන වෙනස්ම තැනක ඉඳලා වැඩේ සිද්ධ වෙන්නේ. එකෙක් දෙනෙක් නෙමෙයි. පස් දෙනෙක් සහභාගී
2: වෙනවා. ඔව් වෙනස්ම වැඩිරියක අපේ.
0: ඔව්. අපි ඉඳලා ලැස් වෙලා ඉන්නේ FB live එකට එහෙම එකතු වෙන්න කමෙන්ට් කරන්න. ඒ දෙවලුත් ලැස් වෙලා ඉන්න ගමන් පදිංචි වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා නะ.
1: ඉන්නවා නะ.
0: මට තාසාවක් තියෙනවා දැන් කඩවත පැත්තට චුටක් යන්න.
1: මේ පැත්තට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
2: නෙන්න නෙන්න.
0: මේ ඉඳලා මේ prime lands ලා තමයි මේ කඩවතට මේ සුපිරි apartment complex එක අරගෙන ඉන්නේ.
1: අරගෙන ඉන්නේ ඉතින් හරියටම කියනවා නම් නුවර පාරට මීටර 300 ක දුරින්. ඔයාට පයින් ඇවිදන් යන දුරින් තමයි මේ apartment එක තියෙන්නේ. ඉතින් දකුණු මධ්‍යම ඊට පස්සේ කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3 ක දුර. ඒ වගේම තමයි දැන් මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේ මේක ලොකු complex එකක්. හරිද මේ residence එක කියන්නේ මේ පොඩි සංකීර්ණයක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ ඔයාට swimming pool එක තියෙනවා, kids pool එක තියෙනවා, gym එක තියෙනවා, multi functional hall එක තියෙනවා, sky garden එක තියෙනවා. 24/7. ඒ කියන්නේ දවසේ පැය 24 පුරාම දවස් 7ම ඔයාට CCTV මගින් පූර්ණ surveillance එකක් නැත්නම් ආවේක්ෂණ පද්ධතියක් මගින් නිරීක්ෂණය කරන තැනක ආරක්ෂාවක් සහිතව තමයි ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ සියලු දේවල් එක්ක ඔයාගේ apartment එක ඔයාට හම්බෙන්නේ රුපියල් මිලියන 31කට. ඉතින් දැනට මේ වෙනකොට මේ project එකේ යද්දි ඔයාට මිලදී ගන්න පුළුවන් වටිනාකම තමයි රුපියල් මිලියන 31. හැබැයි වැඩේ ඉවර වෙද්දි මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් විතර වෙයි කියලා තමයි prime lands ලා කියලා තියෙන්නේ, prime group එක කියලා තියෙන්නේ. ඉතින් 13:22 කියන hotline එකෙන් ඔයාට පුළුවන් call එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගෙන ඔයාගේ apartment එක දැම්ම වෙන් කරගන්න. මොකද limited apartment සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. කඩවතින් මේ වගේ තැනකින් අර තදාසන්නව suburb එකක් කියලා කියන්නේ නගරයට බොහොම තදාසන්නව බොහොම ඉක්මනින් කොළඹටුණත් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට, රැකියාවක් කරන කෙනෙක්ට හරිම යෝග්‍ය පරිසරයක්. ඒ වගේම තමයි අර නිතරම කොළඹ තියෙන ජනාකීර්ණ පරිසරයට ඔයා කැමති නැත්නම් එතනින් පොඩ්ඩක් බැහැරව ඇවිල්ලානේ නිකන් පොඩ්ඩක් ගමක් අයිනක නිකන් ඒවා බලාපොරොත්තු වෙන සබා සෞන්දර්යයේ තියෙන නිස්කලංක භාවය මේ ඔක්කොම එක්ක ඉන්න පුළුවන් තැනක් තමයි කඩවත මේ ඉදි වෙමින් පවතින අලුත්ම apartment project එක.
0: දැන් ගොඩක් අය ආසයි දැන් අචී කිව්වේ ඒ වගේ පරිසරයකට යන්න. හැබැයි තියෙන බය ගොඩාක් දුරට
2: යනවායි. ඊට පස්සේ එන්න ගියාම ට්‍රැෆික්
0: එහෙම හිතන්නේ. හැබැයි දැන් මේ එහෙම නෑ. දැන් මේ කඩවත කියලා කියන්නේ නේද හැම දෙයකටම.
2: ඔව්. සහ අනිත් එක දැන් මේ ඔය කඩවතින් හතර අතේ යන්න පුළුවන්. දකුණු පළාතට යනවා නම් ඒ හයිවේ එකේ යන්න පුළුවන්.
0: ඒ කියන්නේ අදුවා එහෙම කියලා තියෙනවා නේ හරි.
2: හතර අතේ යන්න පුළුවන්. එන එකක් තියා දැන් ඔය මොනවාද පිටත වටරවුම් මාර්ගය හදනවානේ. අවුටර් සර්කල් රෝඩ් එක. ඕක දැන් එනවා ගෝල් ෆේස් එක දක්වා, පෝර්ට් සිටිය දක්වා එනවා. එතන ඉඳන් දැන් දික් කරන්න සැලසුම් කරනවානේ. මම දැක්ක මේ දවස්වල මනිනවත් එක්ක මේ මැරයින් ඩ්‍රයිව් එක හරහා මම හිතන්නේ මොරටුව පැත්තරද කොහෙද ගල්කිස්සරද ඒ ලයින් එක හැදෙනවා, ට්‍රැක් එක හැදෙනවා. ඉතින් ඒකින්ද අතනින් කඩවතින් දැම්ම හැටි බ්‍රූස් කාලා වුණ පැත්තකට යන්න
1: පුළුවන්
0: නේ. නැත්තම් වෙන්නේ ඔලුව කැක්කුම හදාගන්න එක. හරිද? ඔලුව කැක්කුම හැදුනොත් ඔවා ගාව
1: අසනීප වෙන්න පුළුවන් හැකියාව හරිම වැඩි. ඉතින් එහෙම අසනීප වුණා කියලා ඔයාගේ ව්‍යාපාරික කටයුතු වෙන්න පුළුවන්, එදිනදා කටයුතු වෙන්න පුළුවන්, ජොබ් එක වෙන්න පුළුවන්. ඒව නවත්තලා බලාගෙන ඉන්න බෑ.
0: දැන් ආයතන ප්‍රධානින්ට ඇයිසරනේ ඔළුව රිදෙනවා එන්න බෑ කියලා කොහොම උත්තරයක් දෙයි ගන්න විදිහක් නැහැ.
1: මෙල්ඩෝල් ලගම තියාගන්න, ඔෆිස් එකේ තියාගන්න, වාගේ බෑග් එකේ ලාච්චුවේ වාට අතපවන්න පුළුවන්.

0: දෙකකින් මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට වාගේ දවසේ වැඩ කටයුතු ටික ප්‍රබෝධවත්ව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඔව්. දැන් අපිට ඔලුව කැක්කුම හැදෙන එකක් කියාගෙනම යා. පැරදිලා. 19 වෙනි කනේ 20 වෙනි පන්දුවාරේ අවසාන පන්දුවාරයේදී ඔන්න ලකුණු 149ක් ලබාගෙන බටහිර ඉන්දියාව කොදෙව්වන් T20 තරගාවලියේ ප්‍රථම තරගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් අපි ඊළඟට ප්‍රාර්ථනා කරන්න ඕන වැස්ස වලහක දෙවියන්ට එක්ක එන්න කියලා. නැත්තම් මේගොල්ලෝ හරියට සෙල්ලම් කරන්න ඕනේ කියලා. දෙකෙන් එකක්.
0: අපි දැන් එක්කෙනෙක්ව ගෙදර යවුවා. තව කාවද යවන්න ඉතුරු මේක හදලා ගන්න.
1: දන්නේ. හරි. දැන් යන්න තව විනාඩියක් තියෙනවා. මං ආසයි ওই දිනකින් දැනගන්න ලංකාවේ ගෑන් ළමයි ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ?
2: මේ අපි යන්ද යන්ද යන්ද යන්ද සචිනි
1: කියලා ලංකාව ගැල්ලමගෙන මොනවද හිතෙන්නේ
2: ඔබ? නෑ ඉතින් එහෙම මේ ප්‍රවාහිතනද මේ විනාඩි 5කින් කියන්න පුළුවන් කියලා මට 7 ඉඳන් 10 වෙනකන් තනි කරම ඕනේ.
1: ඒක ඕනේ දැක්කම නෑ. හරි කමන්නේ.
2: මොනවා කරනවද මන් දන්නේ නෑ. අපි ආයි වැඩසටහන වලට එනවට කැමති නැද්ද ඔයගොල්ලෝ?
1: හරි එහෙනම් ගිහිල්ලා එනං සතියන්තයේ සැහැල්ලුවෙන් ගත කරන්න. හලෝ හලෝ සතියන්තයක් තියෙනවා. ඒකත් එකතු වෙන්න DJ නයිට් එක තියෙනවා එකතු වෙන්න සඳදහම් වෙමු.
0: හරි එනවා අපි ගිහිල්ලා එනං හැමෝටම ජය වේවා. මම චීන්.
2: මම නුවා.
1: ළම සචිනි.
3: දැන් තෝඩු මාන දාලා දැන් පාට පාට ගාලා දැන් තෝඩු කාරීලා අරියා දුකම පාලා හිත කීවා පැසීම දැන් ගෝනි ගානි ලීවා දැන් ආයේ මන් පාරේ මන් නුවී වද්ද බමරා.

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannath ba.
4: Melwa eka Lankawa eka.
5: Surakshita parisareka pehita supiri watinakamak sahita apartment eka adama wen karaganna Kadawata Lifestyle Residences. Dan mawathanna Prime Group 1322.
6: Rupiyal 3000kata wediyen Kiehl's ekka shopping karanna. Nexus app eke QR ekak scan karanna. Spin karanna. Hita ganna beri watinata tag rasak win karanna. Kiehl's enna. Spin karanna win karanna.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
8: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
9: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79 එක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 20A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමාගම කි
11: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්
12: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
13: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
14: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
13: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
12: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
13: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show. Other and Naveta Muhunata Muhuna Tarangavadine Kagala Districtaya DJ Volume DJ Madhu J and DJ Lucky Kalukara Districtaya DJ K1S with DJ Miza.
2: Brought to you by
15: Sloan Green Caps. Your city, your ride.
16: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, Cargills, apiko satosu supiri velanda salvalin. My cola, ape rate, ape madayak.
11: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
17: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
18: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
11: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
19: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සහිතයි.
20: රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
21: FM 95 FM 94.8 Net FM
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
22: Good morning, වේලාව උදේ 10යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝවන් මේ පේ රටතොට සමගින් මම සමීර. ශ්‍රී ලංකාව සමග අද පැවති පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ කඩලු 7කින් ජය ගැනීමට බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 147යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම පන්දුවාර 19 පන්දු දෙකදී කඩලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා. නායකත්වයේ ඉනිම ක්‍රීඩා කළ ෂයි හොප් පන්දු 54කදී ලකුණු 65යි. බ්‍රෙන්ඩන් කේන් පන්දු 22කදී ලකුණු 37ක් ලබා ගත්තා. තරගය පැවතුනේ කින්ස්ටන් හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. මෙලගනිත් නිවුස් පෙරවරු 11ට.
0: net news මේ පැය රටතොට FM 95 FM 94.8 net FM
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

Happy ek yahan de tu mavat hai.

గుడ్ మార్నింగ్, శుభ ఉదయసన కవి పటంగన్న హదన్నే ఒయాట సుపురుదు దేదును మావదు. అద హరియటమ జుని మాసే దొలొస్సైనిదా సికురాద దవస. వెలవుదే 10:08 సికురాద కివ్వ గమన్ අපිට වෙන මුකුත් දැන් මතක් වෙන්නේ නෑ. net fm dj night විතරමයි අපිට මතක් වෙන්නේ. දැන් අද දවසේදී net fm dj night වලට අලුත් වෙනසක් අරගෙන එන්න අපේ අසායතුළු ටීම් එක ලෑස්ති වෙලා ඉන්නවා. අද අලුත් මැදිරියක ඉඳන් තමයි net fm dj night ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් දේදුරු මාවත පටන් ගන්නකොට සිකුරාද දවසේ වැදගත්ම දේ ගැන කතා නොකර බැරි හන්දා ඔන්න dj night ගැන පොඩ්ඩක් කියලා මං දේදුරු මාවත පටන් ගත්තා. අදදී මොකද කරන්නේ? කොළඹට නම් අද උදේ ඉඳන්ම පොඩ්ඩක් වහිනවා. වැසි බර කාලගුණයක් තමයි තියෙන්නේ. එහෙමයි කියලා අපි ඔෆිස් එනකොට කුඩයක් අරගෙන ඉන්න වගේ රිස්ක් එකක් අරගන්නේ නැහැ. අපි තෙමි තෙමි තමයි ඔෆිස් ආවේ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් කුඩේ තෙමන්න ලෝබයි නේද මේ දවස්වල? මොකද වෙන්නේ කියලා ඉතින් අපිට කෝල් එකක් දීලා කියන්න, WhatsApp message එකක් දාලා කියන්න, එහෙම නැත්නම් අපේ Facebook post එකට comment එකක් දාලා කියන්න. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලි හිතවතුන්ට නම් අද එච්චර සුබ වුණේ නෑ. උදේ තව දැනට පැය භාගයකට අතර කලින් මැච් එක ඉවරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදේ උදූපත් අතර පැවතුණු පළවෙනි 20x20 තරගයේ මේ තරගාවලිය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්න බටහිර ඉන්දිය කොදේ උදූපත් සමත් වෙනවා. ඉතින් අන්තිම ඕවර් 18 වගේ වෙනකම් මැච් එක පොඩ්ඩක් තිබුණා. ඉතින් හාර්ට් ඇටැක් තත්වෙක 20 ඕවරේ මැච් එක කරගිලා ගියා. එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. අපි බලමු ඉතින් ආයෙත් මැච් එකක් තියෙන ඉරිදා උදේ 6ට. එතකොට මොකක් වෙයිද කියලා අපි බලමු. මේ තරඟේවත් ජයග්‍රහණය කරයිද කියලා. හරි, ඉතින් අපි පටන් ගන්න හදන්නේ අද දේදුණු මාවත. මේ පැත්තට කෝල් කරන්න පුළුවන් 0112 55 33 63. WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. අද මං අහලා තියෙන බොහොම ලේසි ප්‍රශ්නයක් Facebook එක පැත්තට යන ඔයාගේ. පුර කියලා අගට තියෙන ලංකාවේ ගම් නගර මොනවද කියලා තමයි අහන්නේ. උඩින්ම තියෙන ඉතින් රත්නපුර. එතන ඉඳන් තියෙන පුර කියලා අගට තියෙන ගම් නගර මොනවද කියලා අපේ Facebook fan page එකට comment කරන්න, call කරාම WhatsApp message එකක් දැම්මම මට කියන්න. එහෙනම් ඉතින් දේදුරු මාවත පටන් ගමු. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි, NSB බැංකුව ඔයා වෙනුවෙන් සංවිධානය කරන NSB බැංකුවේ digital drive වැඩසටහන් මාලාවේ 3 අදියර මේ දවස්වල ඔයා වෙනුවෙන් ක්‍රියාත්මකයි. අද දවසේදී පූගොඩ මන්සන්දිය ගාව තමයි වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. ඔයාට ගියෝතින් digital app එක download කරගන්න වගේම ඔයාගේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ, digital මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔයාට තියෙන ප්‍රශ්න ගැටළු නිරාකරණය කරගන්න තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. අද දවස පුරාම පූගොඩ මන්සන්දිය අසල්දි තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. ඉස්සරහදී වැඩ විස්තර කියන්න. දේදුරු මාවත පටන් ගන්නවා. කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න. දවල් එක වෙනකන් ඔයා එක්කමම ඉන්නවා මම ජනී.

මොකද කියන්නේ අද රෑට net fm dj night අහන ගමන් කුඩියට මොනාහරි කරනවා නම් සැරට දෙයක් හදාගන්න ඕනි කියලා හිතෙනවා නම් ෆ්‍රීලන්ස් සෝයා මීට් ටිකක් ගෙනල්ලා සැරට හදාගමුද කන්න ෆ්‍රීලන්ස් සෝයා මීට් රස වර්ග 13කින් එනහඳ ඔයාගේ කටට රසට ගැළපෙන්න කැමති රසකින් තෝරගන්න දැන් ෆ්‍රීලන්ස් සෝයා මීට් ඔයාට අරගන්න පුළුවන් චිකන් රසයෙන් තියනවා කොස්සට කළු පොල් මාළුව රසයෙන් තියනවා චීස් රසයෙන් තියනවා ගැළපෙන කැමති රසක් ඔයාට තෝරගන්න පුළුවන් වගේම තමයි ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව ඔයාට ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගන්න පුළුවන් ගෙදර ඉන්න පුංචිම දරුවෙකුටවත් ඉතින් කන්න දෙන්න පුළුවන් චීස් රසටත් තියෙනවනේ පොඩි අය කැමති රසට ලොකු අයත් ඉතින් අද වගේ දවසක හවසකට මොනාහරි කරනවා නම් චීස් රසට කැමති ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගත්තට පස්සේ කරන්න තියෙන විශේෂම දේ තමයි තෑගි දිනා ගන්න කරන්න තියෙන මේ දේ ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස්දවටන තුනක් හරියටම ජූනි මාසේ 30 වෙනිදාට කලින් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනයට යවුවොත් ඔයාට මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන්ස් නිෂ්පාදන පිරුණු බඩුමල්ලක් දිනා ගන්න පුළුවන් කියලා දැන් ඔයා දන්නවා දැනගෙනත් නිකන් ඉන්නේ නැතුව අදම ෆ්‍රීලන්ස් හිස්දවටන තුනක් ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස්දවටන තුනක් ෆ්‍රීලන්ස් ආයතනයට යවන්න මේ මාසේ අන්තිම වෙද්දි තෑගි දිනා ගන්න පුළුවන් සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ දැන් අපිට නුපුරුදු තැනක් නෙවෙයි. කමල්බන්දුල වීරපිනෝ වෙදමහත්තයා ඒ තරමටම දැන් අපිට සමීපයිනේ. සුව කරගන්න බැරි රෝගයක් තියෙනවා නම් දෙවි කෙනෙක් වගේ අපිට මතක් වෙන්නේ කමල්බන්දුල වීරපිනෝ වෙදමහත්තයා. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. නිකන් ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරගන්නත් බැරුව ලෙඩ රෝග තියාගෙන නිකන් දුක් විඳින්න ඉන්නේ නැතුව කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා හම්බ වෙන්න යන්න. යන්න කලින් කෝල් එකක් දීලා යන තරමට හොඳයි. මොකද ඒ තරම් පිරිසක් එතනට එනහඳා 0777 300 940 කතා කරන්න. එහෙමත් නැත්නම් 0773 273 540 කතා කරන්න. සින්දුවට යන්න කලින් මං ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං යනවා WhatsApp එක පැත්තෙන් අපිව බලාගෙන ඉන්න නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න. මහරගම ඉඳන් අපේ දුලානි මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. ඉතින් පවුලේ සියලුම දෙනාවයි, දුවවයි, පුතාවයි, මහත්තයවයි අපේ ගම්පොළ ප්‍රියදර්ශනී හයත් මැසේජ් එකක් දාලා තිනවා. හායි ජනී මාත් ඉන්නවා කියලා. ජනී අපිට නම් අද උදේ ඉඳලා වැස්ස. චූටි පුතා එක්ක මම රත්නපුරේ හෙට්ටි කඳින්න නිරෝෂා කියලා තමයි අපේ නිරෝෂක්ක මැසේජ් එකක් දාලා තියෙන්නේ. හෙලෝ ජනී, අපි තින්නව හන් ඉන්න ගමන් හැමෝම එකතු කරගන්න කියලා මීරිගම ඉඳන් මදු අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි අපේ රිකිල්ල ගස්ගඩ සැලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. මයිල පිටිය තියෙනවා ඉතින් තමයි. එතන ඉන්නවා සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. මේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ගුඩ් මෝර්නින් ජනී, කොහොමද ඉතින්? ඔන්න අදත් ඔයාව අහගෙන ඉන්නවා. ඊශ්‍රායලෙ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ අනුරාධ. එකතු කරගන්න කියලා කියනවා. ලංකාවේ ගම්පොළ දොළුවේ තමයි යාගේ පවුලේ කට්ටිය. වයිෆ් ඉන්නවා කලණී, බබා නිසලි, අම්මා නිලෝකා, අපච්චි ගාමිණී. ජනී ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ගමක් තියෙනවලු මෙල්සිරිපුර කියලා. ඉතින් ඒක දන්න ගමක් නේ. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනී බෝයි. මම තංගල්ලෙන් අප්සරා. මට රුක්මන් අසිතගේ සින්දුවක් දෙන්නකෝ. ඇත්තටම මං ඔයාවේ ප්‍රශ්නේ අද හයි කියලා දන්න හන්දා මං අද රුක්මන් අසිතගේ සින්දුවක් ප්ලේලිස්ට් එකට දාගෙනා. මට මතක හැටියට ඊළඟ පැයේ ඔයා වෙනුවෙන් ඒක සින්දුව ප්ලේ වෙනවා. ගුඩ් මෝර්නින් ජනී මල්ලි. අද නම් වහිනවානේ හොඳටම ලස්සන සින්දු ගොඩකට අදත් අපිව එකතු කරගන්න. ඔෆිස් එකේ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ අපේ කඩවත ලක්මාලි. ඔයාවයි පවුලේ හැමෝමයි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 22යි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Don't stop remix remake ekata happena DJ blast ek
7: anga galene inna kumariye
5: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
8: 1 2 3 let's go
9: Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
6: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ Volume DJ Madhu J and DJ Lucky කල්තර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
10: Brought to you by
11: Sloan Green Caps Your city, your ride.
12: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, cargills, apiko, satosa, supiri velanda salvalin. My cola, ape rate, ape madeya.
13: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දූඩරට මහනුවර පොත් දැක්මා ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM
14: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
16: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
17: Coca-Cola රසදෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් පොටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 14 උඩවලව
18: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
19: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
1: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංග නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
19: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
1: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
3: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
10: වෙලාව 10:26.
20: මේ හස්බන්ඩ්
21: මොකද වයිෆ්?
20: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
21: ආහා
20: මොකද කරන්නේ
21: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එක යමු.
20: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
22: මනි මනි මේ
23: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
21: මං ඔයාලට පොරොන්දුවක් වුණා. NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහනේ 3 වැනි අදියරේ අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන දේ ගැන ඔයාව දැනුවත් කරනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වෙලාව වෙන් කරගන්න හදන්නේ. මේ වෙලාවේ මං සජීවීව සම්බන්ධ කරගෙන ඉන්නවා NSB බැංකුවේ බස්නාහිර එකකලාපයේ ප්‍රාදේශීය කළමනාකාරතුමිය අපේ වින්ද්‍යා විජේවන්ත මහත්මිය සුපුරුදු පරිදි. අයබෝවන් පුතුමියට.
24: අයබෝවන්.
21: අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ පූගොඩ පැත්තේ නේද?
24: ඔව්, ඔබ සඳහන් කරපු ආකාරයටම NSB ඩිජිටල් බැංකින් ප්‍රවර්ධනය කරන යන ගමනේ අපි අද ගොඩ වුණේ පුගොඩට. ඔබට වැඩ ගොඩක් තියෙන වෙලාවට බැංකුවට ගොඩ වෙන්නේ නැතුව නිවසේ ඉඳලම පහසුවෙන් ආරක්ෂිතව කඩිනමින් බැංකු කටයුතු කරගන්න NSB Pay app එකෙන් පුළුවන්. එම පහසුකම් ලබා ගන්න ඉතාම සුරක්ෂිතව ගනුදෙනු කරන ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න පූගොඩාවට සිටින සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම අපි අමතක කරේ නෑ අපේ වෙළඳ ව්‍යාපාරික මහත්මයන්. ඉතින් ඒ අයටත් ලේසියෙන් පහසුවෙන් නෝට්ටු නැතුව QR ගනුදෙනු කරන ආකාරය ගැන අපි අද දින දැනුවත් කරනවා. ඒ වගේම තමයි ඒ QR පහසුකම් ලබා ගන්නත් ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඔන්න අද පූගොඩ සිටින ඔබේ දවස. ඉතින් ඩිජිටල් බැංකින් විතරක් නෙවෙයි, තවම වෙනත් මොනවා හරි අපේ බැංකු කටයුතු පිළිබඳව ගැටලු තියෙනවා නම්, එහෙම අවශ්‍යතාව තියෙනවා නම් අපේ නගරේ අද දින ඉන්නවා නියෝජිතයන්. ඒ අය හමු වෙලා තොරතුරු දැනගෙන ඒ පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සියලු දෙනාටම පූගොඩවට සිටින ආරාධනා කරනවා අපේ මෙම පහසුකම් ලබාගෙන බැංකු කටයුතු පහසු කරගන්න කියලා.
21: හරි, බොහොම ස්තුතියි වින්ද්‍යා විජේවන්ත මහත්මිය සම්බන්ධ වුණාට. හරි, අපි සින්දුවට යන්න කලින් ටග්ගල කට්ටියක් එකතු කරගන්න හදන්නේ. මේ කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකට තමයි මං ගොඩ වෙන්න හදන්නේ. මගේ කොණ්ඩේ කපා ගන්න ෆ්‍රී දැන් තැන් ගොඩක් තියෙනවා සමන්ත සැලුන් එක කියන්නේ එහෙම තැනක්. කේෂාන් මල්ලි ඉන්නවා, අපේ සමන්ත තමයි කතා කරේ. ඊට පස්සේ මේ හිරු තරු ස්ට්‍රෝස්ක ඉන්නවා, අපේ විබලාති අම්මා. ඊට පස්සේ මේ වයිෆ් ඉන්නවා නිසංසලා. ඊට පස්සේ තරුන්දි හෙරන්දි දුවල දෙන්න ඉදිනට ආදරයට කියන්නේ හිරු තරු කියලා ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. උණන්විටිය පාලම ගාව අපේ සුදු බේබි ටැක්සි අනුරයි අද උදේම කෝල් එකක් දුන්නා. එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් වයිෆ් ඉන්නවා කාන්ති, එතකොට සංජය පුතා, කසුන්තා දුව, ඊට පස්සේ දුවගේ යාළුවා තුරුමි, ඊට පස්සේ බුලත් විට කඩේ කුසුමාක්කා, ඊට පස්සේ ගෝතල ගොඩ අයියා කියලා තමයි කිව්වේ නම. මන් දන්නේ හරියට මන් ලියාගත්තද කියලා, මට ඇහුනේ ගෝතල ගොඩ වගේ. ඊට පස්සේ ගෝනල ගොඩ, ගෝනල ගොඩ අයියා. හරිද? ඊට පස්සේ මිලින්ද බුක් ෂොප් එකේ සෙට් එක, අජිත් ටී රූම් එකේ සෙට් එක, වඳුරඹ වඩුමහත්තයා, ඒ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් මේ අනුරයියා මට පොරොන්දුවක් වෙලානේ තියෙන්නේ සුදු බේබි ටැක්සි ත්‍රී විල් වල ගහන්න වදනක් මට කියනවා. එයා ගානේ මට රටරම කියන්න කියලා. අද දුන්න වදන තමයි ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන. ඔන්න ඔයාගේ ත්‍රීවිල් එකේ ගහුවත් මට ෆොටෝ එකක් එවන්න ඕනේ. මං අපේ සුදු බේබි ටැක්සි අනුරයියට කියන්න මෙන්න මෙහෙම වැඩේ වෙලා තියෙනවා කියලා.

0: FM Anupaha, FM Anu Hatarai Dashma Atta, Net FM.
1: මේ වෙලාවේ සද්දටම අපිව අහගෙන ඉන්න කට්ටියක් එකතු කරගන්න කලින් කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන ඔයාට මම මතක් කරන්න ඕන. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න ඔයාට හම්බ වෙන හොඳම චාන්ස් එකක්. ගොඩාක් වෙලාවට පරම්පරාවෙන් ලැබෙන ඉඩමක් එහෙම නැත්නම් පවුලෙන් ලැබෙන ඉඩමක් සල්ලි එකතු කරලා අමාරුවෙන් ගන්න ඉඩමක් ගොඩදාගත්තට පස්සේ ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ සෑහෙන අමාරු දෙයක් වෙනවා. මොකද ආයෙත් ඒ ගානට සල්ලි එකතු කරගන්නවා කියන්නේ සෑහෙන මහන්සි වෙන්න ඕනි වැඩක්නේ. අතේ පොඩි ගාණක් තිබුණා කියලා ඉතින් ගෙයක් හදන්න එහෙම අමාරුවෙන් පටන් ගන්නත් හිතාගන්න බෑ. ඒ හින්දා තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට මේ වෙනුවෙන් තියෙන හොඳම අත්වැලක් වෙන්නේ. සාමාන්‍යයෙන් කාමර දෙකක් විතර තියෙන ගෙයක් ලක්ෂ 50කින් වගේ හදාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක ඔයාට chance එක තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේ ගේ හදන්න යන වියදම ඔයාට එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති එක. මුලින්ම ඉන්වෙස්ට්මන්ට් එක කැදල් එන්ටර්ප්‍රයිසස් එකෙන් කරනවා. ඒක ගෙවන්න තියෙන ඔයාට අවුරුදු 10ක් විතර කාලය අරගෙන වාරික වශයෙන්. මේ වගේ අවස්ථාවක් කවුද දෙන්නේ? එක හන්දා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න. ලංකාවේ කොහේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්නත් කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් හන්දා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට. කතා කරන්න 0744392250ට එහෙම නැත්නම් 0744392251 ඔන්න නම්බර්ස් දෙක කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. WhatsApp එක පැත්තේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකම්. මොකද ඊයේ මට WhatsApp එකේ ඉන්න ගොඩ දෙනෙක්ගේ නම් කියව ගන්න බැරි වුණා. කට්ටිය තරහ වෙලාද දන්නේ නැහැ මාත් එක්ක. අද නම් ජනී මැසේජ් එක කියවන්න. අද හොඳටම වහිනවා අපිට. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කිරිබත් ගොඩ ඉන්න අපේ නිලූකා. ඊයේ එයාගේ යාළුවාගේ එන්ගේජ්මන්ට් එක තිබිලා. ආනේ ඒකට සුබතන්න තමයි ඊයේ මැසේජ් එක දාලා තියෙන්නේ. කොහෙද මං කිව්වේ නැනේ. කවි යාළුවාගේ නම කවියට සුබ පතනවා සුබ විවාහ දිවියක් වෙන්න කියලා. කොහොමද ඉතින් එන්ගේජ්මන්ට් එකට විශ් කරන්නේ? ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා හස්බන්ඩ් ගාමිණි. ඊට පස්සේ ගාණි ෆැෂන් එකේ සෙට් එක, අවිස්සාවේල් ඉන්නවා බොතේජු ෆැමිලි එකේ සෙට් එක, ඊට පස්සේ හස්බන්ඩ්ගේ ගල්නෑවේ ෆැමිලි එකේ සෙට් එක, හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය, ඊට පස්සේ මාවත් එකතු කරගන්නන්නේ. ජනේ දමිත් අසංකගේ සින්දුවක් දෙන්නකෝ. දෙන්න බැරිකමකුත් නෑ අදන. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ජනී, අපි කෑගලු බත් කඩේ සෙට් එක. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ චම්මි අක්කා. කාන්ති ඉන්නවා, ඊට පස්සේ ශාන්ත අයියා ඉන්නවා, ටෝගා ඉන්නවා, සුදු ඉන්නවා, මහින්ද ඉන්නවා, අමල් ඉන්නවා. කඩේ අලුත් මොකක්ද ඒ දාලා තියෙන්නේ? නෑ තේරෙන්නේ නෑ. කඩේට අලුතෙන් ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ පොඩි විජය කියලා කෙනෙක්. ඊට පස්සේ මේ ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. අම්මෝ චානකේ අමතක වුණා කියලා ඊට පස්සේ මැසේජ් එකක් දාලා දෙනවා. මං හිතන්නේ චානකව අමතක වෙලා. ඔන්න ඔන්න චානකවත් එකතු කරගත්තා. මහනුවරට යන්න හදන්නේ. මහනුවර අම්පිටි ආරිය ටේලර්ස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා අපේ සෝමතිලක අයියා මැසේජ් එකක් දාලා දෙනවා. සෝමතිලක අයියායි ආදිත්‍ය පුතාවයිත් මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් කරන්න 0112255363 WhatsApp කරන්න 0711 95 95 95 Facebook එක පැත්තට යන්න පුළුවන් හොඳේ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 42යි.
3: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
4: WhatsApp කරන්න 0176 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
6: අයියෝ, බයිසිකල් ගන්න කොහොඳ? මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0776 446 7953 කතා කරන්න.
8: Sloan Green Caps, your city, your ride.
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
13: කියන්නෙම කතන්දර ගොඩ

0: ඔබට ගුගුරු වලින් පහර දෙනවා. සුරාවඩම් පිරිනමනවා.
1: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමායකට සති අන්තයේ අලුත් වෙනසක්.
2: මෙත් FM සංසාර කතන්දර.
1: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
3: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: වෙලාව 10:46.
8: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්
8: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හම්බුනොතින් ඔයා මාව මැරි කරනවා දාපව්
9: නැතුව
8: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා
10: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
7: වෙලාව දැන් 10:47. අපි මේ සින්දුවට යන්න කලින් මං කිව්වනේ ඉතින් අද ප්‍රශ්නේ විදිහට මං අද ඔයගොල්ලන්ගෙන් අහන්නේ පුර කියලා අගට තියෙන ලංකාවේ ගම් නගර මොනවද කියලා. මං හිතන්නේ ලංකාවේ තියෙන ගම් නගර වලින් භාගයට භාගයක් තියෙන්නේ පුර කියලා ඉවර වෙන ඒවා. ඒක හන්ද අද කට්ටියට බොහොම ලේසි උත්තර දෙන්න. එහෙම උත්තර දීපු කට්ටිය ඉන්නවා අපේ Facebook fan page එකේ. මදු තාරුකා අම්මෝ ගම් ගොඩක් තියෙනවා රත්නපුර අනුරාධපුර සමගිපුර රුවන්පුර මැලිසිරිපුර ජයවර්ධනපුර ඇතුගල්පුර ජයන්තිපුර මතුගම්පුර මාගම්පුර ගංගසිරිපුර ඊට පස්සේ කක්සුන් නාගහවත්ත ඉන්නවා සුභාෂිනී විජේසිංහ ඊට පස්සේ සුමිත්‍රා කුමාරී මුණසිංහ නිලක්ෂි නර්මදා ඊට පස්සේ අපේ සරච්චන්ද්‍ර ඩයස්සය ඉන්නවා දයා දිසානායක නුවන් වීරකෝන් ඉන්නවා අපේ අප්සරා ඉන්නවා ඊට පස්සේ නදී රුහුණගේ ඊට පස්සේ අපේ අම්පාර හෙල්මට් ජැකට් කඩේ අපේ කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා ඊට පස්සේ නවෝද්‍යා සුභාෂිනී බස්නායක මේ වගේ ගොඩ දෙනෙක් අපේ Facebook fan page එකේ අපි දාලා තියෙන post එකට කමෙන්ට් දාගෙන යනවා තාමත් ඔයා ගියේ නැත්නම් අපේ net fm facebook fan page එකට යන්න page එක follow කරන්න තමතක කරන්න එපා. ජනි good morning. අපි අටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ set එක. අපිත් ඔයාව හගෙන ඉන්නේ අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දේශානි ස්ටුඩියෝ එකේ set එක අපිට whatsapp message එකක් දාලා තියෙනවා. පිළියන්දල ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට message එකක් දාලා තියෙන්නේ SK TV repair center එකේ set එක. කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හරි. TV එක කදා ගන්න විතරයි මට තැනක් තිබෙන්නේ නැති. දැන් මට නිකන් TV එක රිපෙයාර් කරගන්න තැනකුත් තියෙනවා. හරිද? Good morning ජනි. හදත් මාව එකතු කරගන්න. යශෝද තමයි අපිට મેસેජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් යශෝද ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නම්. ඊයේ නම ගේවන්න බැරි වුණානේ. දුකෙන් ඉන්නේ. අද කියවනවා. හොඳේ ඔන්න යශෝද මං කිව්වා ඔයාගේ නම.

0: Anupaha FM Alu Hatarai Tashma Ada Net FM De Dunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasaganayana Aule Savama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustika
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
6: Sloan Green Caps, your city, your ride.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
9: වසට තිත, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
10: යහගුණ වඩන අපේ රස විජේ.
9: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝචින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ top secrets.
13: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin.
14: Oya try karanna ganna vijaya aapapiti.
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
6: FM Algo Town.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
19: වේලාව දැන් උදේ 11යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයුබෝවන්, මේ පැයේ රටතොට සමගින් මම ජනිත්. බලපත්‍ර නොමැතිව කසලතේ කිලෝ 6000ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ආගරපතන ප්‍රදේශයේ සිට හැටන් හරහා කුලියාපිටිය දක්වා එම කසලතේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම ටිපර් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් නතර කර එය පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ බලපත්‍රයක් නොමැති එම කසලතේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි. ඒ අනුව ටිපර් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවස මැද වාර්තාකරණය දවල් 12ට බලාපොරොත්තු වන්න.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

හරි අපි දේදුරු මාවතේ දෙවැනි පැයට ඇවිල්ලා තියෙන්නේ. වෙලාව 11:08. මේ කටිය කෝල් කරලා විස්තර කියනකොට මට තේරුණේ අර වැස්ස වෙලාවට කුඩේ තෙමන්න ලෝභකම තියෙන්නේ මට විතරක් නෙවෙයි, ඕගොල්ලන්ටත් තියෙනවා කියලා මට තේරුණා. ඒ ඇත්ත නේද? ඒක අපේ කුඩේ තෙමන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද? සෑහෙන ලෝභයි කුඩේ තෙමන්න. අර යන්නව බැරි මොරසූරණ වැස්සක් වගේ වැටුණොත් තමයි අමාරුවෙන් කුඩේ පොඩ්ඩක් අරගෙන ඉහෙලන්නේ ලෝභකම් නැතුව. නැත්තම් ඕක තෙමෙනවට අපි හරි කැමති නෑනේ. Right, මේ පැය පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුව අහන්න යන්න කලින්. මං කෝල් කරපු පැත්තේ කට්ටිය පැත්තට හැරෙනවද නැත්නම් WhatsApp messages ඔබ කට්ටිය පැත්තට හැරෙනවද කියලා හිතා ගන්න බැරුව දෙහිතක් අතර අතරමං වෙලා ඉන්නේ. මං හැරෙනවා WhatsApp messages පැත්තට. වට්ටාරමට යන්න හදන්නේ. කෑගල්ලේ වට්ටාරම ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපේ ශානිකාණන්ගේ අපිට message එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ශානිකා ඔයාව එකතු කරගන්නවා. හැමදාම මාව අහනවලු. අද තමයි message එකක් දාලා තියෙන්නේ. Hi Jani, mama Ruwantika Buttala Mekagamanta ke indan. Apiwat lassana sinduwakata ekathu karaganna. Miss innawa Sandamali, Lalani, Sepali, Sujani, Nirosha, Sriyani, Gayani, Pushpa, Nelum. Thawa thiyenawa. Nilusha, Indrani, Imali hemom ekathu karagannawa godak aadarin me sinduwata. Hindi sinduwak thamai illala thiyenne. Me sinduwata passe man dennam hindi sinduwa. කාලෙකට පස්සේ ඔන්න මාව මතක් වෙලා අපේ අම්පාරේ මුවන්ගල රම්‍ය අක්කට. එයයි හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂී, ඊට පස්සේ පොඩි පුතා සදේව්, දුව සමාදී, එයාගේ දුව ෂණුදි. මේ සේරම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඉසිර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා පිළියන්දල ඔරුවල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ පොල් හේන පැත්තේ. සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා තාත්තා ප්‍රදීප්, ඊට පස්සේ අම්මා තුෂාරිව, ඊට පස්සේ ජයකොඩි. අනේ අම්මගේ නම තුෂාරි ජයකොඩි. මේ කට්ටියව එකතු කරගන්න තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. කෝල් කරපු කට්ටිය පැත්තට යනකොට අපේ උපාලි අයියා වල්පිට මුල්ලේ ඉඳන් කතා කරා. ඉතින් කතා කරලා කිව්වා වයිෆ් දම්මිව පුසපුරුදු පරිදි පුතාලා දෙන්න තුෂාන් සහ මිහිරංග එකතු කරගන්න කියලා. යටියන්තොට පැත්තට යන්න ඕනි. අපේ ටයිටැනික් සැලොන් එකේ තුෂාර කතා කරා. එයාට අර කරදරයක් වෙලානේ තියෙන්නේ. ඉතින් හෙට තමයි ආයි හොස්පිටල් යන්න තියෙනවා කියලා කිව්වේ. හැබැයි අද වැඩ කොල්ල වැඩ. රොහාන් ඉන්නවා, කමල් ඉන්නවා, තුෂාර බෝයි ආයි වැඩට ඇවිල්ලා තියෙන හන්ද, සුන්දරම් බොස් වැඩ මග අරිනවා, අදත් ඇවිල්ලා නෑ වැඩට. පොළොන්නරු ඉඳන් අපේ රමණී අක්කා කතා කරා. ඊට පස්සේ අපේ මග්ගොණ මෛත්‍රීපාල අයියා මයනු ෆැමිලිය කිව්වමනේ. ඉතින් රටම දන්නේද? වාහිනවලු හොඳටම ඒගොල්ලන්ට. මංගලික අක්කා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ කරුවක කතා කරා අලව්ව ඉඳන්. අමපාණි රුක්මන්ටයි අමතරව එයාගේ හොඳම යාළුවෝ ටික අද එකතු කරගන්න කියලා කිව්වා. මල්කාන්ති, සුජාතා, රමණි මේ සෙට් එක ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මේ රුක්මන් අසිතගේ සින්දුව කිල්ලුවා කියලා මතකයි කවුරු හරි? හරියටම මතක නැහැ කවුද ඉල්ලුවේ කියලා. හැබැයි මේ සින්දුව එයා වෙනුවෙන් තමයි ස්පෙෂලි මම දෙන්නේ. අනික කටියවත් එකතු කරගන්නවා. තාම මේ පැත්තට කෝල් කරේ නැත්නම් 0112553613 කෝල් කරන්න. WhatsApp message එකක් දාන්න 0711959595ට. Facebook fan page එකේ තියෙනවා අමාරු ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් දාන්න පුළුවන්ද කියලා බලන්නකෝ.

ඔයාගේ හිත චංචල වෙලා තියෙන්නේ වීකෙන්ඩ් එකේ උදේ පාන්දර කෑම කන්න හදාගන්නේ ඉන්දියාප්පද හිම නැත්තම් වෙන මොනා හරිද කියලා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්දියාප්ප තෝරගන්න හලෝ. දැන් ඔයාට ඉන්දියාප්ප හදනකොට තියෙන ප්‍රශ්න ඔක්කොම නිදාකරණය කරලා තියෙනවා ෆ්‍රීලන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණේ. ලංකාවේ අපේම සහල් වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණය කරලා කියලා කියන්නේ කිසිම බයක් සැකක් නැතුව ඔයාට තෝරගන්න පුළුවන් නිෂ්පාදනයක්. විශේෂම දේ වෙන්නේ ඔයාට රතු පාටින් ඕන නම් රතු පාටින්, සුදු පාටින් ඕන නම් සුදු පාටින් හදන්න, සුදු කැකුළු සහල් වලින් වගේම රතු කැකුළු සහල් වලින් නිෂ්පාදනය කරපු ෆ්‍රීලන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණය ඔයාට අරගන්න පුළුවන්. දැන් ඉතින් එන්නේ සතියන්තේනේ හෙට අනිද්ද හදරෑට ඩීජේ නයිට් අහලා හෙට උදේට ඉන්දියාප්ප ටිකක් කම්. හොඳ චිකන් හොද්දක් හදලා ඊට පස්සේ පරිපෝ ටිකක් හදලා පොල් සම්බෝල ටිකක් හදලා හම්මෝ මටත් බඩගිනි වගේ. දැන් ඉතින් ඇලෙන්නේ කැඩෙන්නේ බිරි වෙන්නේ නැතුව ඉන්දියාප්ප හදනවා නම් ඔය වෙන මොකුත් ඉන්දියාප්ප පිටි අරගන්න එපා. ෆ්‍රීලන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණය තමයි හරියනම එක. ඒගෙන මතක් කරන අතරේ වාට කියන්න ඕනි සෙවනගල කිරිබන් ආරභෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ ලෙඩක් දුකක් වුණාම අපිට දැන් මුලින්ම මතක් වෙන තැන. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඔය සුව කරන්න බෑ කියලා කියන ගොඩක් රෝග අපේ රටේ ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන හරියටම දන්න ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. එතුමා ගාවට සමහර රෝගී වුණු අම්මල තාත්තල යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව. මං අහගෙන මේ දවස්වල වොයිස් කට් එකක් යනවා දඹුලු ගලෙත් නැග්ගා, ඊට පස්සේ පඩිපෙල් නැග්ගා, කලින් ඇවිද ගන්න බැරුව හිටියේ එහෙම කියලා කියන තාත්තා කෙනෙක්. තව මොනාද අනේ කියන්න තියෙන්නේ? ලෙඩක් දුකක් තියෙනවා නම් ඔය කැන්සර්ස්, ඊට පස්සේ ස්නායු රෝග, ධනේ සමාරු, සුව කරන්න බැරි රෝග ඕනි දෙයකට ප්‍රතිකාර තියෙනවා සෙවනගල කිරිබන් ආරභෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ. යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුද අඟහරුවාද පෝය දවස් වහලා ඉතිරි හැව දවසක්ම විවෘතයි. 0777 300 940, එහෙම නැත්නම් 0773 273 540. රයිට්, කට්ටිය එකතු කරගන්න හදන්නේ. වට්ස්ඇප් එකේ තමයි ඉන්නේ වැඩිපුර කට්ටිය බලාගෙන. ඉතින් ඒගොල්ලන් එකතු කරගන්න ඕනි. පූර්ණිමා සෙව්වන්දි සද ලංකාවේ සිට අපිව අහගෙන ඉන්නවා. පූර්ණිමා, ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනී, අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ, අපිවත් එකතු කරගන්න කියලා. හම්බෙගමුවේ සුහද ස්ටෝස් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. චමිලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් කට්ටියව එකතු කරගන්න. අපේ ධනංජය බණ්ඩාර අයියා මීගමුවේ ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් ජනි මල්ලි, මෙහෙදත් පොඩ පොඩ වහිනවා. ඒ කියන්නේ තව ටිකකින් හොඳටම වහිනවා. ජනි මල්ලි ආව කියලා කියන්නේ පාළුවක් නැහැ කියලා තිනවා. බලන්නකෝ ඉතින් මටත් සතුටුයි ඔයගොල්ලෝ එහෙම කියනකොට. දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්නවා ගෙදර කට්ටියගේ අම්මයි පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනි. ඉතාලියේ මිලානෝ වල ඉන්නවා රිෂීන් පුතා, සුබෝධ පුතා, එයාගේ නංගි චන්ද්‍ර, දිමුතු පුතා, සුබෝධ නිදුව, සෙට් එක මොකටද ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM, anu hatırayı taşıma ata. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: වේලාව 11:00 විනාඩි 22යි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Non-stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye
8: remi aladinde
5: radio itihase prathama vatavata lankaya superi dj taru mohonata mohuna gatena dj attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
9: 1, 2,
5: 3, let's go! DJ Star Venna Kamathinam Oya DJ Play Karana Pahadili Video Aak Dan Maapita WhatsApp Karana
6: Binduai Hatsi Ekolhai Anu Pahai Anu Pahai Anu Pahai Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ Volume DJ Madhu J and DJ Lucky කලුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
10: Brought to you by
11: Sloan Green Caps Your city, your ride.
12: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, cargills, apiko, satosa, supiri velanda salvalin. My cola, aperate, apemadeak.
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: කොවිසිත ලොතරැයිය.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමාෂු.

0: ఏ మే స్పీడ్ బడ్జెట్ యూసేజ్ లైఫ్ స్టైల్ ఒక్కటమ సెట్ SLT మొబైల్ హోమ్ 4G కనెక్షన్ హమతిమ సెట్
1: హబొమ్మ బహగన్న రాత్రి 3 ఇన్ 1 అంటే బొన్న రాత్రి 3 ఇన్ 1 అంటే ఇతరై
2: మళ్ళీ ఏ రాత్రి 3 ఇన్ 1 డే కమ బొన్న కియన్ని
1: కిరి తే సీని ఎక్క పెక్కకేనిస కెడువా దెమ్మ కలవంకరా వినాడియెం హరి పదమట టీ ఏక రెడి అప్పటి ఇక్మెంట యన్నత్ పులువన్ని కాలే హరి వటినవని సర్
2: రాత్రి 3 ఇన్ 1 ప్యాక్ దగ్గ దునా బ్యాగ్ కి తీయగన్నక వడినవ
1: ఏ కేదరట ఆఫీస్ ఎకట గ్రామ్ 400 ప్యాక్ ఇక తీనవని సర్
3: రాత్రి 3 ఇన్ 1 తవస అతర తురే బొన కిరితే
4: Meltol hisrathaya una sempratishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
5: akma vitel fatty liver bayawenne pa sivanagala liver boosting capsule laraganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sivanagala ayurveda 0747 3131 540
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
8: වේලාව 11:26.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්?
9: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
10: දන්නෝ
9: මොකද්ද
10: මගේ ඔළුව
9: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
11: කිලියේ කිලියේ මනි මනි මේ ගැටෝපිල් ඔරු මලමුල්ලන් පොගුම්
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
13: රත්නපුරේ පැත්ත ගැන සින්දුවක් අහන්න යන්න කලින් රත්නපුරේ පැත්තේ අද වෙන වැදගත් වැඩක් ගැන කියන්න ඕන. කොහොමත් ඉතින් රත්නපුරේ පැත්තේ වෙන්නේ වැදගත් වැඩ තමයි. හරිද? අර කූල් බීම් එකක් ඉල්ලන අපේ කොල්ලා ඉන්නේ. කඩවල් ඔක්කොටම ගිහිල්ලා ගම් නගරවල තියෙන ඒ කඩෙන් ඉල්ලනවා කූල් බීම් එකක්. ඒ ඉල්ලුවම කඩේ ඉන්න මුදලාලි මහත්තයා හරි මුදලාලි නෝන හරි දෙන්නේ Coca-Cola brand එක යටතේ එන බීම එකක් නම් තෑගි දෙනවා අපේ කොල්ලා කිසිම ලෝභකමක් නැතුව දර්ශන කොම්ලා තමයි ඉන්නේ ආයිබෝවන් දර්ශන සුබ උදෑසනක් වේවා
14: ආයිබෝවන්
13: බෝඩරේට ඇවිල්ලා ඉන්නේ අපේ
14: වටිනා කියන තෑගි දිනා ගන්න හැකියාව තියෙනවා කවදත් අලුත් කාගේ නෙත් කියන්නේ එෆ්එම් 95.4 මේ වගේම කොකා කෝලා කියන්නේ ලංකාවේ ඉතරක් නෙමෙයි ජනිත් මේකට
13: ලෝකෙම
14: අනිවාර්යෙන්ම කියන බ්‍රෑන්ඩ් එකක් මේක නිසා ඔන්න මේ සම්මානයත් අරගෙන තමයි අපි අද දවසේදී ආදරණීය රත්නපුර වරේට එකතු වෙන්නේ. ඉතින් මේක තුලේ ආවේ ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට අවස්ථාවක් තියෙන වටිනා කියන තෑගි දිනා ගන්න ජනිත්. ඉතින් දැනන් තියෙන පුංචි දෙයක්. මොකද අපි තවදාවත් ලොකු බරපතල වැඩ දෙන්නේ නැහැ නේද ජනිත්?
13: ඔව් ඔව්.
14: ඉතින් ඒක නිසා අපි net Coca-Cola team එක වගේ වෙළඳ සැලට ගොඩ වෙනවා. ඉතින් ඉල්ලන්නේ ඌ බීම් එකක් දෙන්න කියලා. ඒ ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ Coca-Cola. එහෙම නැත්නම් Sprite එක. ඒ වගේම Fanta Orange එක. එහෙම නැත්නම් Fanta Cream Soda එක. අපේ ජලිගේ ආසම පාණය
13: දැන් මට තිබහා හැදිලා තියෙන ඔය ටික කියද්දි
14: කියද්දි අනිවාර්යෙන් අපේ ජලිගේ ආසම පාණය පෝටලෝ එකක් ඉන්නොන අපිට ලබා දෙනවනම් අපි දෙනවා ඒවලින්ම තෑගි. ඉතින් මේක නිසා කරන්න තියෙන හරි පුංචි දෙයක්. ඉතින් ඊළඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්නත් පුළුවන්. ඉතින් මොකද දැන් ජලිත් මේ යන ගමනේදී අපිට හම් වෙනවා හරි ආදරණීය හිතවතුන් පිරිසක් අපිට. මේ වෙලාවෙත් ඇත්තටම කියනවා මම ඉන්නේ හොටෙල් එකක් ඇතුලේ. ඉතින් පාරිභෝගික හිතවතුන් ඉන්නවා බොහෝ පිරිසක් රයිස් එකක් හරි එහෙම නැත්නම් රයිස් අන් කාර් එකක් හරි ගන්න ගමන් කියනවා මට දෙන්න කොකා කෝලා එකක් මට දෙන්න ස්ප්‍රයිට් එකක් ඒක දැන් රැල්ලක් කියලා තියෙන්නේ
13: ජමී
14: මේක නිසා ඒක දැන් කැරල්ලක් බවට පත් වෙලා තියෙන්නේ රැල්ලක් කියලා කොහොම වෙලා හරි
13: දැන් අද කොහොමත් ෆ්‍රයිඩේ නයිට් නේ දර්ශන එතකොට රෑට කොකා කෝලා හැම අනිවාර්යෙන් ඕනි වෙනවා
14: ඕරි අනිවාර්යෙන් කොකා කෝලා ස්ප්‍රයිට් අද අනිවාර්යෙන් ගොඩක් ඕනි වෙනවා මේක නිසා ආදරණීය හිතවතුන්ට ඔන්න කොකා කෝලා එක එහෙම නැත්නම් ස්ප්‍රයිට් එක
13: නැත්නම්
14: පොටල එක රස බලන්නත් ඔන්න අවස්ථාවක් තියෙනවා ඉතින් ආදරණීය අද රත්නපුරාවට ඔන්න හිතවතුන්ට අවස්ථාවක් තියෙනවා වටිනා කින තෑගි දිනා ගන්න සමහර විට මේකට ඔයාගේ වෙළඳසැලට අපි ගොඩ වෙන්නේ මොකද අපි යනකොට සමහර වෙළඳසැල් සාද්දයට මහානවා 95 94 වටින් කවදත් අලුත් කාගෙත් මේ තහගෙන ඉන්නවා ඒක නිසා
13: බොහොම ස්තුතියි දර්ශන. විස්තර කියන්න මේ පැත්තරාවට.

ආදර තේකෝප්පයක් හදාගෙන බොන්න. අදරෑ තමයි හොඳම. මොකද අදරෑට නෙත් FM DJ Night Attack Show එක තියෙනවා. ඇවිල්ලා මේක කෙලින්ම face to face attack එකක්. අද විශේෂම දේ වෙන්නේ අර සුපුරුදු නෙත් FM මැදිරියේ නෙවෙයි. අද විශේෂ මැදිරියක ඉඳන් තමයි නෙත් FM DJ Night ඔයාට අරගෙන ඉන්නේ. අද ඇවිල්ලා DJs'ලා 5 දෙනෙක් ඉන්නවා. ටීම් දෙකකට බෙදිලා ඒගොල්ලෝ තරඟ කරනවා. ඕගොල්ලන්ට අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් කියලා කියන්නේ අයි අමතක කරන්න බැරි experience එකක් ගන්න පුළුවන්. ඒක හන්දා ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටික අරගෙන set වෙලා අයින්න. ඉතින් රෑ 9 වෙනකොට. හරි සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕනි තවත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා හෙට දවසේදී. ඒ තමයි හිමව්වරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය. ඔයාලට හෙට දවසේදී සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී සූදානමින් තියෙනවා. දැන් ඔයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න සියලු කටයුතු සූදානම්. වැඩේ තියෙන්නේ මේ වෙනකොටත් සෑහෙන ඉල්ලීම් ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ටිකට් එකක් ගන්න ඕනි, හැබැයි ෂීට් නෑ, අර මෙහෙ කියලා. අන්න ඒ හින්දා ඔබ වෙනුවෙන් ඔන්න අලුතින් අපි ෂීට්ස් ටිකක් අරේන්ජ් කරලා තියෙනවා සිනමන් ලේක් සයිඩ් කණ්ඩායම. ඒ වගේම තමයි අපේ කණ්ඩායම් මේ හැමෝම එකතු වෙලා ඔයා වෙනුවෙන් ඔන්න අලුතෙන් ෂීට්ස් බුක් කරන්න චාන්ස් එක දීලා තියෙනවා. දැන් ඔයාට පුළුවන් කතා කරන්න 0736311980 කතා කරලා ඔයාලා ටිකට් පත් වෙන් කරගන්න පුළුවන්. අපේ ටීම් එකත් එක්ක කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. mytickets.lk වෙත යන්න පුළුවන්. සශිකා නිසංසලා, සංක දිනෙත්, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝල් මේ තමයි මේ වෙනකොට ලංකාවින ජනප්‍රියම තරු. මේ තරුවල කටහඬින් අමරදේව මහත්තයාගේ අපේ හිතට දැනුණු සින්දු අහන්න තියෙන මේ හැන්දෑව අමතක කරන්නේ නැතුව, මගහැරගන්නේ නැතුව විඳින්න එක්වෙන්න ඕනිවා හෙට රෑ 7 වෙනකොට සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේ. ඒක හන්ද ඔයාගේ ටිකට් පත් දැන්ම වෙන් කරගන්න කියලා ඔයාලට මම මතක් කරමු. රයිට්, අපි WhatsApp එකේ ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගමු නේද? ත්‍රිකුණාමලේ 5 එක නුයින්දන් අපේ පුංචි බණ්ඩායියා මෙසේජ් එකක් දාලා තිනවා පවුලෙ හැමෝම එකතු කරගන්න කියලා. කඩු ගන්නාවි දඹගොඩ ඉඳන් අපේ ලාල්ලායියා මෙසේජ් එකක් දාලා තිනවා. දැන් නෙද්දහන ගමන් ලු ඉන්නේ සින්දුවකට එකතු කරගන්න කියනවා වයිෆ් කාන්තිව, දුව ශනෝෂිව. මේ වෙලාවේ නෙද්දහන සියලුම දෙනා ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, චතුරංග, ලක්මුතු, මදුවන්ත සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කල්ලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා දෙන්නවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 11 විනාඩි 43යි.
3: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදිහා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 13 උඩවලව
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මගේ නම අවන්ස්තු කුමාර හම්බන්තොට තමයි ගබ් අටයි කකුල් ඔක්කොම හිරි වැටෙනවා ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ මාම කෙනෙක් කිව්ව මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා ඒකලා කිව්ව බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින් කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ ගොඩාක් ස්තුති සින් වෙද මහත්මයාට
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
7: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 400 6 94 කතා කරන්න.
9: Wake up. Subtitle Hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
9: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
9: සතිය දවස්වල උදේ 6ට. Alpha Studio with Kasvi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: நெத்வாகன் ஜனி எக்க தேதுனு மாவத
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: දැන් ගොඩාක් වෙලාවට අපි ඩිජිටල් බැංකු කරන සේවාවන් පාවිච්චි කරන්නේ බැංකුවට යන්නෙම නැති තරම් මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න ඕනම් ටක් ගාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකේ තියෙන පහසුකම් හරහා තමයි මේ දේවල් කරගන්නේ. හැබැයි මේ දේවල් නොදන්න පිරිසකුත් ඉන්නවනේ. අන්න ඒ අයට මේ දේවල් ගැන දැනුවත් වෙන්න, ඒ වගේම තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ දේවල් කරන්නේ කොහොමද, ඩිජිටල් මූල්‍යකරණය පිළිබඳ සාක්ෂරතාවය ලබා දෙන ගමන් ආරක්ෂාකාරියෝ මේ වැඩපිළිවෙල කරන්නේ කොහොමද කියලා දේ මේ දේවල් කියලා දෙන්න. NSB බැංකුව ආරම්භ කරා NSB ඩිජිටල් ඩ්‍රයිව් කියලා වැඩසටහන් මාලාවක්. මේ වැඩසටහන් මාලාවේ 3 අදියර මේ වෙනකොට ක්‍රියාත්මකයි. හරියටම කිව්වොත් අද දවසේදී පූගොඩ මන්සන්දියට ගියෝතින් ඔයාට මේ විස්තර දැනගන්න පුළුවන් NSB ටීම් එක හම්බ වෙලාම කතා කරනවා. ඒ විතරකොත් නෙවෙයි, ඇප් එක ඩවුන්ලෝඩ් කළෝතින් ඔයාට තෑගි බෝග හම්බ වෙනවා. අපේ වෙළඳ මහත්මරුන්ට මහත්මීන්ට QR පහසුකම් යටතේ මේ ගෙවීම් කරන්නේ කොහොමද, ඒ දේවල් පිළිබඳව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙන තමයි NSB කණ්ඩායම අද දවසේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. හරියටම කිව්වොත් එහෙම පූගොඩ නගරයේදී අද විතරක් නෙවෙයි හෙට දවසේදීත් මේ වැඩසටහන ක්‍රියාත්මකයි. හෙට දවසේදී හරියටම කිව්වොතින් එහෙම දෙල්ගොඩ මන්සන්දියේදී තමයි NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඔබට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. රයිට්, ඊළඟ පැයට යන්න කලින් මම ටක් ගාලා අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ගාල්ලට යමු. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපේ මල්කි කතා කරා. අර පුර කියලා අගට ඉවර වෙන ගම් නගරවලට ගෝණපුරක් දාගන්න කියලා මල්කි කිව්වා. ඊට පස්සේ අපේ පණාවල ඉඳන් මැණිකේ අක්කා කතා කරා. දොම්පේ ඉන්නවා සුනේත්‍රා, ඊට පස්සේ රංජිත්, රත්නපුරේ ඉන්නවා මිනිපුර කියලා කෙනෙක්, ගමටම ගැළපෙන නමක් තියෙන කෙනෙක්. ඊට පස්සේ පරණගම ඉන්නවා කරුණාක්කා, අකුරැස්සේ යශෝත් කතා කරා. අද යාට අහන්න විදිහක් නැහැලු, කරන්ට් එක නැහැලු, ෆෝන් එකෙත් බැටරි බැහැලලු. හැබැයි ඉතින් නම කියන්න කියලා කිව්වා යශෝ. ගොඩක් ආදරෙන් යශෝ ඔයාව මතක් කරා. ඔන්න ඊට පස්සේ කිතුල්කොට අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. අසංක මල්ලිබයි, දිනූෂා, ගණේෂා, චමිලානි, හිරණිඳු, බිම්සර කියන සෙට් එකයි අම්මා ගුණවතීවයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. එහෙනම් ඉතින් අපි සින්දු දෙකක් විතර එක දිගට අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු. WhatsApp messages දාලා නම් කිව්වේ නැත්නම්, call කරලා නම් කිව්වේ නැත්නම් ඉවසීමෙන් සාවධානව බලාගෙන ඉන්න. දවල් එකට කලින් අනිවාර්යෙන් නම් කියනවාද? ඊයේ වගේ පොරොන්දු කඩ කරන්නේ අනිවාර්යෙන් කියනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Day dunu mamata, day dunu mamata.
1: Brought to you by.
2: Atunu lake namah bawan rata puram rasa genayan. Aule sama rasa kerakana. Mother free noodles, taste ke trust ke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
0: Don't stop, remix, remake, ekat happiness, DJ Blastika.
5: Anga galene, igna kumariye,
1: Radio itihas se prathama vatavata, Lankaya superi DJ Tharu, muhunata muhuna gatana, DJ Attack Shoeka.
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. DJ Star in the Kamatinam. Oya DJ play karana pehadili video ak. Dan mapita WhatsApp karana.
0: Binduai 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අදර නොවයට මුහුණට මුහුණ තරඟවදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදුජේ ඇන් DJ ලකි කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ මිසා.
1: Brought to you by
6: Sloan Green Caps. Your city, your ride.
7: Rasa nahara pina yanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pella. Hills, Cargills, apiko satoso superi velanda salvali. My cola, aperate, apema deyak.
8: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
6: Sloan Green Caps. Your city, your ride.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
11: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
10: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
11: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
10: නොවිනස් වන රසවත්ම රසය.
11: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනුවල්
12: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
14: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබගේ 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: සුබ දහවලක වේලාව දවල් 12යි.

0: Net News. Net daval dolaha. Obaveta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-0763-76-76-72.
0: නෙට් දවල් 12.
5: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම සචිනි සේලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: මේ වෙනකම් දවස
5: මහදිකන්න විනිසුරුට ලැබුණු ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්. ඉතිහාසය වෙනස් කරමින් දකුණු කොරියාවට පාපන්දු ලෝකකුසලානයේදී විශිෂ්ට ජයක්. සිඩ්නි බලාපියාසර කරමින් තිබූ ගුවන් යානයකට අකුණු ප්‍රහාරයක්, ගුවන් මගින් වෙනත් යානයකින් පිටත් කරයි. ෂෝන් විජේලාල්ට ඇප වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථානමාරෝ.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
5: යාපනය මහදිකන විනිස්සරු ඒජී ඇලෙක්ස් රාජා දුරේට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පමණක් කටයුතු කරන බවයි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ යාපනය මහදිකන විනිසුරුවරයාට ලබා දුන් මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යාපනය දිස්ත්‍රික් ශාඛාවද ජනාධිපතිවරයා වෙත ලිපියකින් යොමු කර ඇති බවයි. ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇද්ද යන්න මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමු කළ ප්‍රශ්නය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර පිළිතුරක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
6: පාපන්දුවේ මහා මංගල්‍යය
7: FIFA World Cup 2026.
5: මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට දකුණු කොරියාව සමත් වුණා. ඒ ප්‍රබල චෙක් ජනරජ කණ්ඩායම ගෝල 2-1 ලෙස පරාජය කරමින් තරගයේ පළමු අර්ධය පුරාම දකුණු කොරියානු ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වුවත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. දකුණු කොරියානු නායක සන් හ්යුයින් මින් එල්ල කළ ප්‍රහාර කිහිපයක්ම චෙක් ගෝල රකින්නා විසින් දක්ෂ ලෙස වළක්වා ගත්තා. එසේ තිබේදී තරගයේ 59 විනාඩියේදී තරගයේ පළමු ගෝලය ලබාගත්තේද චෙක් ජනරජ කණ්ඩායමයි. නායක ලැඩිස්ලාව් ක්‍රේච්රි හිසින් කළ දක්ෂ පහරදීමකින් මෙම ගෝලය ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම ගෝලය හමුවේ පවා අධෛර්ය නොවූ දකුණු කොරියානු ක්‍රීඩකයන් අඛණ්ඩව ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චෙක් ජනරජ කණ්ඩායම ගෝලය ලබාගෙන විනාඩි 8ක් වැනි කෙටි කාලයක් ඇතුළත තවත් ගෝලයක් ලබා ගනිමින් තරගය සමතත්වයට ගෙන ඒමට ඔවුන් සමත් වුණා. දකුණු කොරියාව වෙනුවෙන් මෙම ගෝලය ලබාගත්තේ හැංග් බින් බියෝමි විසින්. අනතුරුව තරගයේ නිමාවීමට ආසන්නව තිබේදී තරගයේ 80 විනාඩියේදී දකුණු කොරියාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා ගැනීමට ඔහු හයින් ගුන් සමත් වුණා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී දකුණු කොරියාව ඔවුන් සහභාගී වූ පළමු තරගයේ මෙලෙස ජයගත්තේ වසර 16කට පසුව වීම තවත් විශේෂත්වයක්.
8: Sri Lanka vs West Indies Cricket Saga 2026.
5: ශ්‍රී ලංකාව සමග අද පැවති පන්දුවර 20-20 පළමු ක්‍රිකට් තරගයේ කඩුලු 7කින් ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ෂයි හෝප්.
9: ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20-20 මෙම ක්‍රිකට් තරගාවලියට තරඟ තුනක් ඇතුළත්. එහි පළමු තරගයයි අද පැවැත්වුණේ කිංස්ටන් හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුර පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ඔහුගේ තීරණයට අනුවයි ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ. නමුත් නියමිත පන්දුවාර 20ේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවි රැස් කරගන්න හැකි වෙන්නේ ලකුණු 147ක් පමණයි. ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට ආවේ නායක කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිසංක. මේ දෙදෙනා වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. පන්දුවාර 4යි පන්දු 2කදී ලකුණු 43ක් රැස් කරනවා පළමු කඩුල්ල වෙනුවෙන්. නමුත් පැතුම් නිසංක මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 43ක්ව තිබියදී ලකුණු 18කට දැවි යනවා. ඊට පස්සේ ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු නොලබා හැරි යනවා. පවන් රත්නායකගේ ඉනිම ලකුණු 4කට සීමා වෙනවා. සහ හොඳින් පන්දුර පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 65ක් තිබියදී ලකුණු 36කට දැවි යනවා. මේ අවස්ථාවේදී ලකුණු 65යි කඩුලු 4ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පූර්ව කියවුනේ. පිටියේ එකතු වුණා කමිදු මෙන්ඩිස් සමග දසුන් ශානක. ඔවුන් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ජවයක් දෙන්න උත්සාහ කළා. ලකුණු 59ක සබඳතාවක් මේ දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. නමුත් දසුන් ශානකගේ ඉනිම සීමා වෙනවා ලකුණු 22කට. වනිදු හසරංග දැවි යනවා ලකුණු 3කට. මහීෂ් තීක්ෂණ ලබා ගන්නේ 1 ලකුණක් පමණයි. දුෂ්මන්ත චමීර දැවි යනවා 1 ලකුණකට. කමිදු මෙන්ඩිස් අවසානයේදී දැවි යනවා ලකුණු 51ක් ලබාගත් පන්දු 39කට. ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පස්සේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පිටියට එනවා ලකුණු 148ක ඉලක්කයක් හඹා යාම සඳහා. ඔවුන් පන්දුවාර 19යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවේ ලකුණු 149ක් ලබා ගනිමින් තරගය ජය ගන්නවා. මෙහිදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව ගිය කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කලේ නායකයා ෂයි හෝප්. ඔහු පන්දු 54කදී ලකුණු 65ක් ලබා ගන්නවා 6 පහර 2ක් සහ 4 පහර 5ක්ද සමග. බ්‍රෙන්ඩන් කිං ලකුණු 37යි. ඔහු මේ ලකුණු 37 ලබා ගන්නේ පන්දු 22කදී. දැන් තරගාවලියේ පෙරමුණ ගන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වී සිටිනවා 1.0ක් ලෙස.
10: කොදෙව් දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
8: Sri Lanka vs West Indies Cricket Saga 2026.
5: මේ අතර 2026 පාපන්දු 20-20 මේ අතර 2026 පන්දුවාර 20-20 කාන්තා ලෝක කසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වෙනවා. ඒ එංගලන්තයේ බර්මිම් හැංහිදී තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තයේ සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතරයි. තරගය අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි.
0: Net Weather News.
5: බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති වී හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඌව පළාතේත් අම්පාර සහ මඩිකල්ලපුව දිස්ත්‍රික්කවලත් පසුරුවකින් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර ලෝක ශ්‍රේණිගත ලෝක දේශගුණික රටාවන් උඩි යටිකරු කළ හැකි ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිල වශයෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් දැන් තහවුරු කරනවා. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක්.
11: නවතම දත්තවලට අනුව සමකයට ආසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුද මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක භාගයකින් පමණ දැනටමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇකියුවෙද ආයතනයේ ප්‍රධාන විශේෂඥ පෝල් පැස්ටලොක් පෙන්වා දෙන්නේ ජූනි මාසය වෙද්දී මේ උෂ්ණත්වය ෆැරන්හයිට් දර්ශකයේ 0.9කින් සීග්‍රේන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. විද්‍යාඥයන් මේ කියන්නේ 2027 වර්ෂය දක්වාම ගෝලීය කාලගුණය දැඩි වෙනස්කම්වලට ලක්වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ හටගෙන තියෙන තත්වය 40% ප්‍රතිශතයකින් අතිශය ප්‍රබල. ඒ කියන්නේ සුපිරි එල්නිනෝ තත්වයක් දක්වා වර්ධනය වෙන්න අවධානමක් තියෙනවා. කොහොමුණත් නැගෙනහිර පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ෆැරන්හයිට් අංශක 3.6කින් පමණ ඉහළ යන්න පුළුවන් කියලත් විශේෂඥයෝ පෙන්වා දෙනවා. මීට කලින් මේ වගේ දරුණු සාගර උණුසුම් වීමක් වාර්තා වුණේ 1982 වර්ෂයේදී විතර. මේ තත්ත්වය හුදෙක් පැසිෆික් සාගරයට පමණක් සීමා වෙන්නේ නැහැ. හවායි දූපත් සහ බජා කලාපය අතර වගේම ජපානයේ ඉඳන් උතුරු හවායි දක්වා සැතපුම් 3000කට වඩා විහිදෙන සාගර කලාපයේත් අසාමාන්‍ය විදිහට උණුසුම් වෙමින් පවතිනවා. මේ සාධක නිසා මෙම එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ දරුණුතම එකක් වෙන්න පුළුවන් කියලයි කාලගුණ විද්‍යාඥයන් මත පළ කරන්නේ. මේ තත්ත්වයෙන් ලෝකයේ ඇතැම් කලාපවලට දැඩි නියඟයක් වගේම තවත් කලාපවලට අතිශය දරුණු ගං වතුර තත්ත්වයක් ද ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ ඉදිරි මෝසම් වැසි රටාවන්ටද මේකෙන් ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ජාත්‍යන්තර දේශගුණික ආයතනය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
5: කටුනායක ගුවන් තටපලින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අදාළියුම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් එම ගුවන් යානය විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යලිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පීවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම ගුවන් යානයේ සිටි මගින් පසුව වෙනත් ගුවන් යානයකින් සිඩ්නි නුවර බලා රැගෙන ගියා. මේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනෙන නිත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු TKG කපිල.
12: අද අලුම එකට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ UL-6 දරන ගුවන් යානය පිටත්ව ගියා. මේ ගුවන් යානය තුළ ගුවන් මගින් 217ක් ගුවන් යානා කාර් මණ්ඩලයේ 16ක් සිටියා. මේ ගුවන් යානය ඒ 330 පුළුල් බඳ සහිත ගුවන් යානයක්. මේ ගුවන් යානයේ පිටත් වී මත වේලාවකට පසු ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මේ ගුවන් යානයටද අකුණු පහරක් එල්ල වුණා. ඒ නිසා තවදුරටත් ඉදිරියට ගමන් කිරීම අනතුරුදායක බව වැටහු ගුවන් නියමුණා. ඒ ගුවන් යානය ආපසු හරවාගෙන යලි අලුයම 1:40ට අද අලුයම 1:40ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා. පසුව මේ ගුවන් යානය වෙනුවට වෙනත් ඒ 330 පුළුල් බඳ සහිත ගුවන් යානය සූදානම් කර උදෑසන 6:06ට එම ගුවන් මගින් පිරිසද රැගෙන යලි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ වගේම මේ වන විට මේ අකුණු පහරට ලක් වූ ගුවන් ශ්‍රී ලංකන් ගුවන් යානය අලුත් වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් අංගණය වෙත යොමු කර තිබෙනවා. මම TKG කපිල, කටුනායක ගුවන් තොටුපළ සිට net news වෙනුවෙන්.
5: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා අපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. අලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරපද දෙකක් මත මුදාහැරීමටද අධිකරණයේ නියම කළා. සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවටත් නියම කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ස්ථානමාරු කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්. ඒ අනුව නාඩුවේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක WDC ජානක මහතා අයකම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා. තංගල්ල කොට්ටාසේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක HJKNS විජේරාම මහතා නානුය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කළ බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක HMKR හේරත් මහතා සීමලාණ්ඩු පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොළඹ මධ්‍යම කොට්ටාසේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථානමාරු කර තිබෙනවා. එමෙන්ම LPT මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක KMA විජේසිංහ මහතා සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථානමාරු කර ඇත්තේ තෙල්දෙනිය කොට්ටාසේ වෙතයි. පින්නවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක AVDS නාලක මහතා බෙලියත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා. මේ අතර දෙල්වල, තෙලිකඩ, පේසාලේ, සියම්ලාණ්ඩුව සහ වාකරේ පොලිස් ස්ථානාධිපති තනතුර සඳහා වෙනත් පොලිස් පරීක්ෂකවරුන් ස්ථානමාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් පැවසුවේ. බොරලස්ගමුව වේරහැර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ඊ අත්අඩංගුවට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය සිදු කළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 24ක් සොයාගෙන තිබුණා. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වල මාලිගාවත්තේ චමිලගේ සහ ගගනගේ ප්‍රධානතම සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. සැකකරු රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. පසුගියදා හුමගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
13: දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
5: net දවල් 12 නිමාව. මීලඟට නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
13: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 076-716-7672.
14: Brought to you by
15: Akunu Lake Namahubabana Rakapuram Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
16: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773-273-540.
17: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111-437-1250.

හැපියක යහන දේදුරු මාවතේ අද දවසේ අවසාන පැයේ වැඩ ටික තමයි අපි පටන් ගන්න හදන්නේ. වෙලාව කිව්වොතින් හරියටම දැන් වෙලාව 12:23 තප්පර 3යි. තප්පරේට වෙලාව කිව්වෝ. මේ බය පටන් ගන්නකොට ඉතින් කලින් පැයේ තිබුණේ ටිකක් අවුව තිබුණු කාලගුණයක් හරියටම කිව්වොතින් බම්බල පිටියට දැන් පොඩ්ඩක් වහින්න වගේ බලාගුරු ටිකක් බර වෙලා තියෙනවා. මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලාවෙත් බලාගුරු ටිකක් බර වෙලා තිබුණා. ඊට පස්සේ ආයි අවුව ටිකක් වැටුණා. ඊට පස්සේ දැන් ආයෙත් වහින්න වගේ වෙලා තියෙනවා. මම දන්නවා ඕගොල්ලන්ගේ පැත්තටත් මේ වගේ කාලගුණය විහිළු කරනවා කියලා. ගෑල් ළමයි වගේ තමයි කාලගුණයත්. කොයි වෙලේ වෙනස් වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ වෙලාවේ නම් කියනකම් බලාගෙන ඉන්න ගොඩ දෙනෙක් ගැන මං ඉතින් දන්නවා නම් කියනකම් බලාගෙන ඉන්නේ කියලා. කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ඒ WhatsApp එක පැත්තේ බලන්නම්. හරිද? මේ පැත්තේ කට්ටිය ඉන්නවා 10:45ට මෙසේජ් කරපු කට්ටියගේ තාම නම් කියලා නැහැ මං. හොඳයි. ඩිලා නිරෝෂ් හංවැල්ල ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. යාට ඉල්ලලා තියෙනවා සින්දුවක් මං දෙන්න try එකක් දෙන්නම්. හොඳයි. ඊට පස්සේ ජනී අපි පැල්මඩුල්ලේ පැනාසියා එකේ ඉඳන් නම මං කියනවා හරියද දන්නේ මේගොල්ලන්ගේ මං හිතනවා හරි ඇති කියලා. එතන ඉන්න ටීම් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපේ ටයිටැනික් සැලුන් එක ඉස්සරහා තියෙන අපේ ත්‍රී වීල් පාක් එකේ ලසා ඇතුළු කොල්ල සෙට් එක ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා ලසා බෝයි. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්න. ජනේ සුබ දහවලක් වේවා. හදනම් මගේ මෙසේජ් එක අනිවාර්යෙන් කියවන්න. හොඳයි. කෑගල්ලේ පුෂ්පාංගණී අක්ක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා පොඩි අක්ක සුබද්‍රා, මහත්තයා නිමල්, දුව කුමාරී, හැවගේම තමයි පවුලේ සියලුම දෙනා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඔරික්මා ෂොප් එකේ සියලුම දෙනාවයි. එතන තියෙන ත්‍රී වීල් පාක් එකේ ඉන්න කොල්ලෝ ටිකයි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුව රංජිත් දිසානායක අපිට මෙසේජ් එකක් දාලාතියෙද්දී කිතුල්ගල ඉඳන් නිලූ නංගිත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා චූටි දුව තරුෂිව. මං ගොඩාක් ආදරෙන් කට්ටියව එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි අයියේ මටත් ඔය පුරුද්ද තියෙනවා. අම්මගේ කුඩේ අරගෙන යනවා. හැබැයි ලෝභකමට ඉහලන්නේ නැහැ. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන අපේ නෙතූ බබා. නෙතූ බබා ඉන්නේ කොහෙද කියලා නම් කියලා නැහැ. කොහොම හරි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ මඩපාති ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂ්මණ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිෂානී, තේජ අවෝර්, චේතනා, පුංචි පුතා භාග්‍ය අවිෂ්ක, සේරුවාවිල ඉන්නවා KDA සමරසිංහ යවත් එකතු කරගන්න තමයි කියලා තියෙන්නේ. ආයි ජනී මල්ලි වහිනවා, පායනවා, රෙදි වේලනවා, ආයි ගෙට ගන්නවා. ඉවරයක් නෑ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කටුබැද්ද ඉඳන් අපේ නිෂානී අක්කා ගොඩක් ආදරෙන් ඔයාව එකතු කර ගන්නවා. ආයි ජනී මගේ නම කියන්නකෝ අනිවාර්යෙන්. අපි කළුද? එහෙම කියලා අපෙන් අහලා තින අපේ සුජී ඇවිල්ලා හරියටම කිව්වොත් මේ සුජී විජේනායක ගොඩක් ආදරෙන් ඔයාව එකතු කර ගන්නම්. DR garment එකේ set එකේ ඉන්න ගම්පහ තියෙන එතන ඉන්න කට්ටියත් අපි වහගෙන ඉන්නවා කියලා අපිට message එක දාලා තිනවා අපේ ප්‍රියානි. ගොඩක් ආදරෙන් team එකේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ රයිගම ඉඳන් ලස්සන සින්දුවක් දෙන්න කියලා message එකක් දාලා තියෙනවා. message එක දාලා තියෙන්නේ හසිත. හසිතගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. අයියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. චාමික වීරසූරිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කොහේ ඉඳන්ද කියලා කියලා නැහැ. ගෙදරටම වෙලා ඉන්න ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. කොරියාවෙන් ඉඳන් අපේ නුවණුත් අපි වහගෙන ඉන්නවා. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. අද ඉතින් සිකුරාද කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෆ්‍රයිඩේ නයිට් එකේ තියෙන DJ නයිට් එකනේ. NetFM DJ Night හදත් රෑ 9 ඉඳන් ඔයාට රේඩියෝ එකෙන් අහන්න පුළුවන්. වගේම NetFM Facebook fan pages සරහා ඔයාට live බලන්න chance එක තියෙනවා. දැන් වෙනදට බලපු කට්ටිය දන්නවා NetFM අපේ මැදිරියේ ඉඳන් තමයි මේ ගෙනාවේ DJ Night එක. අද වෙනස්කමක් වෙනවා, අලුත් වෙනසක් වෙනවා. අපේ DJ අසා ඇතුළු සෙට් එක ලෑස්ති වෙලා ඉන්නවා. NetFM DJ Night අලුත්ම මැදිරියක ඉඳන් ඔයාට සමීප කරන්න. අද DJs පස් දෙනෙක් ඉන්නවා. ඒකත් එක්ක අලුත්ම experience එකක්, වෙනස්ම experience එකක් කරගන්න පුළුවන්. වැඩි විස්තර ඉතින් අපේ අසාවට පස්සේ දැනගන්න පුළුවන්. මොකද ඔය DJs ලාගේ නම් ටික මට කියව ගන්න බෑ. හරි අමාරුයි. අසාට විතරයි කියව ගන්න පුළුවන්. අසා විස්තර ටික කියයි. රෑ 9 ඉඳන් DJ Night අහන්න ලෑස්ති වෙලා ඉන්නකෝ.

නියම කුරක්කම් පිටියකක් හොයනවනම් ඔයාට වෙන කිසිම දෙයක් නෙවෙයි ෆ්‍රීලන් කුරක්කම් පිටි මිශ්‍රණය දැන් ඔයාට අරගන්න පුළුවන්. අපේව ගොවි මහත්තුරුන්ගෙන් අරගන්න ස්වභාවික කුරක්කම් ටික එකතු කරලා හොදලා ගල් වැලි ඉවත් කරලා හොඳට පිටි කරලා ඔයා ගාවට වේන ෆ්‍රීලන් කුරක්කම් පිටි එක දැන් ඔයාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ උදෑසන ආහාරය රාත්‍රී ආහාරය බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන්. සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා කියලා කියන්නේ ඔය සුව කරන්න බැහැ කියලා කියන ඕනිම රෝගයකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන වෙදමහත්මයෙක්. රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා. යන්න සුව නොවන රෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කෝල් එකක් දෙන්න 0777 300 940 එම නැත්තම් 0773 273 540

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
3: වේලාව 12 විනාඩි 43යි
4: Coca-Cola rasa de no dinanno. Unna ape modalali mahatwarunṭai mahatmeṇṭai tægi dinanna niyama chance ekak. Vaasi rasak karanna tiyenne punchima punchi deyai. Koi mohotaka hari oyage velanda salatat ape Net FM kandaayama enna puluwan. Ehema ævit modalaligen cool beam ekak denna kiyala illuwot oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Naththam Portillo ekak nam oyata e mohotema mudal tæggak dina ganna puluwan. Ehenam soodanam inninna. Api enne
5: June 13 Pallebedda. June 10 හතර උඩවලව
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-953
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් තදම රස බලන්න
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 077-300-940
8: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයත් තියේවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර
9: ඔවුන්ම දොරටු හරනු ඇත
10: ඔවුන් මණ්ඩපයට කඩාවැදී යකඩ ගුගුරු වලින් පහර දෙනවා සුරා උඩම් පිරෙනනවා
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
11: Net FM සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
12: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: වේලාව 12:46
16: මේ wife

0: கிருஷ்ண நெத்வாஹன் ஜனி எக்க தேதுனு மாவத
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: NSB Digital Drive තුන්වන අධ්‍යයනයේ දිනවල ක්‍රියාත්මකයි ඩිජිටල් මූල්‍යකරණ සාක්ෂරතාවය පිළිබඳ ඔයාව දැනුවත් කරන්න ඒ වගේම තමයි ආරක්ෂා කාර්යයේ ඩිජිටල් ගනුදෙනු කරන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න NSB කණ්ඩායම අද දවසේ නැවතිලා ඉන්නේ පූගොඩමන් සන්දිය ගාව හෙට දවසේදී දෙල්ගොඩමන් සන්දිය ගාවට එනවා විස්තර කියන්න NSB බැංකුවේ කණ්ඩායම සින්දුවට යන්න කලින් මං ඔයා ගැන කියන්න හදන්නේ හයි ජනි අපිවත් එකතු කරගන්න කෑ ගහන්නේ නැතුව නම කියන්න පොඩි හොර වැඩක ඉන්නේ පොල්වත්තේ අයිතිකාරයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අපිට කියලා රංජන් රත්නායක තමයි බණ්ඩාරවිල ඉඳන් අපිට මැසේජ් එක දාලා තින්නේ අම්මෝ මේගොල්ලෝ කරන වැඩ හයි ජනි ලස්සන සින්දුවක් දෙන්න net fm team එකේ හැමෝමත් එකතු කරගෙන එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ මාවැල් ඉඳන් චාන්දනි හැමදාම හනව කියලා තමයි කියන්නේ ජනි මාවයි චූටි නංගිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අර නම කියන්නේ නැති කෙනා PLG හිරිමුතුගම අයියා මාපලගම ඉඳන් අපි වහ හැමෝම එකතු කරගන්නම් ඊට පස්සේ අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල්ස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ නිව් දර්ශන මෝටර් වර්ක්ස් එකේ සෙට් එක දර්ශන නුවන් සකුණ චමින්ද ඒ වගේම තමයි සුරංග මේ සෙට් එකම ඉන්නවා අපි වහගෙන කොහෙද තියෙන්නේ කියලා කියලා නැත ජනි අපේ නම් ටිකක් කියන්න එහෙම කියලා කියන්නේ වරකාගොඩ අමුර අනුර ගාමන්ට් එකේ සෙට් එක බොස් ඉන්නවා නදී ලක්ෂී සඳුනි රමණි තමරා සාමා මිනුකි නාලනි නාලනි දේවි සෙව්වන්දි නන්දනී සම්පත් රුමීෂ් නහල්ලේ ලීමඩුවේ කපිල අයියා කාන්ති අක්කා සියලුම දෙනාව එකතු කරගන්නවා මේ සින්දුවට හයි අයියා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කන්ද කැටිය ඌ ඊගල් එකේ සෙට් එක ඉමෝෂන් ඇතුළු සෙට් එකම එකතු කරගන්නම් ජනි අයියේ දත් කැක්කුමක් හැදිලා දවල් තරු පෙනිලා ඉන්නේ අපිව සින්දුවකට එකතු කරගන්න හෝකන්දර සිංහපුරේ ඉඳන් රුක්මණී තමයි අපිට මැසේජ් එක දාන්නේ ආයුබෝවන් ජනි අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ කියලා බුත්තල ඉඳන් චමින්ද මැසේජ් එකක් දාලා තියෙනවා NSRS textile එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ගිරියුල ස්ප්‍රින්ග් බෝට් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා පොඩ්ඩක් ඉන්න. අනුර ගාමන්ට් එකේ සෙට් එක බොස් ඉන්නවා නදී ලක්ෂී සඳුනි රමණි තමරා සාමා මනුකි මේ නම් ටික කලිනුත් කිව්වා නේද? ගොඩක් ආදරෙන් කොහොම හරි එකතු කරගන්න සෙට් එක. බහරි

0: ගින්දරහැන්දෑ වරගෙන භාෂි මේ පැතර ඇවිල්ලා ඉන්නේ. භාෂිට මැදිර වාරදීලා යන්න තමයි හදන්නේ. යන්න කලින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න තුෂාරිව එකතු කරගන්න ඕන. ගොඩක් ආදරේ නෑවත් එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලා ඉන්න. රෑ 9 ඉඳන් NetFM DJ Night අහන්නත් ලෑස්ති වෙලා ඉන්න. අපි ආයෙත් හම්බ වෙන්නේ ඉරිදා දවල් 12ට. හෙලෝ හෙලෝ සතියන්තයෙන් දේදුණු මාවතෙන් හම්බ වෙමු ලබන සතුදා උදේ 10ට. ගියෙන් එන්නම් පරිස්සමෙන් ඉන්න මම ජනී.
1: Y'all know who this is.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Akunula ke namo bavana ratapuram rasagena yana Aule savama rasakara kana Mother Freela noodles taste ke trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Don't stop remix remake ekata happena DJ blast ekak
6: anga galene igna kumariye
1: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
1: 1 2 3 let's go DJ Star in the Kamathinam Oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන්ඩ් DJ ලකි කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ මිසා
1: brought to you by
7: Sloan Green Caps Your city, your ride.
8: Rasa nahara pina yanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, cargills, apiko, satoso, supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
9: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 273 336.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
13: Hondamade Aduma Milata. Tipa Vyapta Shaka Jalayak Samagin. Kasakala Green Super. Jeevithayata Thiriyak.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
16: Hi, වේලාව 1යි විනාඩි 1යි.
17: Hi.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
1: එවන් මේ පැය රටතට සමගින් මම සචිනී. දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අතරංකුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේදී තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිතිහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අතරංකුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කළ රීඩ් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන බදාදා කැඳවීමටද අධිකරණය නියම කළා.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: FM 95 94.8.

0: Endeavor with Bashi.
1: Dawale kai vinadi daha thuna yuvilama. ඔන්න මතක් කරන ඔගලන්ට අදර නවින් දන් 12 වෙනකන් මිස් කරගන්නේ නැතුව DJ Night Attack show එක බලන්න එකතු වෙන්න කියලා. අද වෙනදට මැදිරිය කරන DJ Attack show එක අපි අලුතින්ම ලෑස්ති කරන විශේෂ මැදිරියක ඉඳලා තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද සුපිරිම Attack show එකක් අද සුපිරිම Attack show එකක් ඔගලන්ට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා අදරේ නවීනන් 12 වෙනකන් FM 94.8 net අහගෙන DJ Night එක chill එක අහගෙන ඉනෝ වගේම තමයි. ඔයාලට පුළුවන් අපි ලගේ Facebook fan page එක පැත්තෙන් ඇවිල්ලා DJ live එක බලන්න join වෙන්න. ඔතම අපි ලගේ Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් අනිවාර්යෙන්ම like එකක් follow පාරක් දාගෙන යන්න. එතකොට ආගේ device එකට live එක පටන් ගත්ත ගමන් notification එක එනවා. ඒ හරහා යන පුළුවන් live එකට join වෙන්න. ඒ වගේම තමයි කියන්න ඕනි මේ කැවිල්ල වෙනස්ම වෙනස් සුපිරි අත්දැකීමක් රේඩියෝ නාලිකාවකින් ඔබට ලැබෙන අමුතු විදිහ අත්දැකීමක්. ඉතින් ඒ නිසා තමයි DJ Night එක හැමදාම අහන්න බලන එකතු වෙන්නේ කියලා Friday night එකේ ඔයාලට මතක් කරන්නේ. රේ අපේම ගින්දර හන්දාවටනේ සෑහෙන දෙනෙක් කෝල් කරනවා. ඔහුම ඉන්න බබා මම ඔය පැත්තට එනවා. ඒ අතරේ WhatsApp එකේ chat එකේ ඉන්න ඔගලන්වත් මතක් කරන්න ඕනි. හයි භාෂ්‍යකා, තම රේඩියෝ එක හදාගන්න බැරිව නානේ උනාට ආදරේ ඔයාට දෙකක් කියලා කියනවා. මාත් ආදරෙන් එකතු කරගන්න භාෂි මැලික හුඟ දවසකට පස්සේ මෙසේජ් එකක් දාන්නේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක. හෝනේ ඇත්ත නේන්නම් මොකෝනේ ඔගල සනීපෙන් ඉන්නවා නේද? අදරින් ඔක්කොම එකතු කරගන්න බොස් මනෝජ් දිමුතු ඒ වගේම නවීන මල් පැතුම් කෝසල විහංග පසිඳු අමිල නදුන් කටියම එකතු කරගනවා. නදුන්ට උම්ම දෙකක් ඕනි කියලා කියනවා. මට සැකයි මෙච්චර කොල්ලු ගොඩක් ඉඳෙද්දි නදුන් විතරක් පාවල දීලා උම්ම ගන්න ඇයි කියලා ඇත්තට හිතන්න ඕන. නදුන් මේ දෙක ආට විතරයි වෙන කවුරු තිලවට දෙන්නේ පහරද? අපි සුහද ග්‍රුප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා වෙනද වගේ මදත් අහගෙන ඉන්නේ. එකතු කරගන්න අපිව බොස් ත්‍රිෂාන් යාගේ වයිෆ් ශංඛා දසර නිශාන්ත ඒ වගේම මේ වෙලාවේ ෂොපි කීන හැමෝමයි ඔයාව එකතු කරගන්නවා කියලා කියන්නේ ජය වේවා. කැගල්ලි කළු ගල්ල මාවතේ අරලිය සලෝ නිකේ ප්‍රේම කුමාරයි ඊගවට බොස් සුනේ රුවන් ගින්දර හඳාව අහගෙන ඉන්නවල ගින්දර ගින්දර ඊගවට හයි වස්තු. අද අහස නරියගේ මගුලට ලෑස්ති වෙලාලු. ඔව්වයි වැස්සයි නරියගේ මගලයි. පසර ශම්බිත පල දෙවලි ශශි දානික වාතේක මගේ සුමේ දකා දෙකම දෙකක් කාදරින් ඔගලංව තකතු කරගන්න. ඊගවට කලතර සාමෝ යන පාරේ තොසෙත් කල් හරියක පුංචි එවෙන් අහගෙන ඉනවල. ඊගවට කැනඩවලින් චන්න ඇන්ජි මිෂෙල් ඒඩ්‍රියන් එක ඒන්ජල් මගේ මපේ පුංචි සොෆියා තහගෙන ඉනවල. ආදරෙන් එකතු කරගන්න.

0: FM 95 94.8, Kinder Handava with Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
2: චෝටි බ්‍රේක් එකක් කලාවේ කයි විනාඩි 20යි.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: කොහෙන්ද මේ JBL එක?
6: Kills එකෙන්.
7: රුපියල් 3000කට වැඩියෙන් Kills එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේස සම්ියම යන දලවේ.
2: ආයුර්වේද බින්දුවයි 47 31 33 540
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011 2559 669
10: වෙලාව 1:23.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636.
2: කැනෝ බම්බල පිටියට ඔහෙට කොහොමද මම දැක්කා නිවස එකක් රතු නිවේදන නිකුත් කරලා තියෙනවලු මොහොද සෑහෙන්න කැළඹිලාලු ලංකාවේ ඒ නිසා මගේ ආදරණීය දීවර ප්‍රජාවට ආදරෙන් මතක් කරන ඕන අයලා අද නම් ගෙදරට වෙලා ඉන්න මුහුද නපුරවලා පරිසමට ඉන්න ඔගලොක්කෝ ආදරින් මතක් කරනවා හරිම හරි කෝල් කරපු කටියක් ඉන්න එකතු කරගන්න මට වල්පිට මොලි උපාලියයි කතා කළා අහන අහන එකට මොකෝත් නැතුව කට මුක් කරගෙන කියනවා වාගේ හොර ගෙඩියා කෑම කන ගවන්න නේද කියලා ඒකට ගානවා ඉර කරගන්නතෝ කම්ම අනේ දෙක කාදර යනේ උපාලි අයවයි දම්මේ තුෂාන් මිහිරංග කට්ටියම ආදර නිකුත කරගන්නවා ජයවේවා බයියන් කාලා ලොකු වෙන්න ඉගාවට පොළොන්නරුවේ රමණියක කතා කළා එයා කියනෝ බනින්න බැරි නම් ඕන ඕන දෙයක් කියන්නලා කෝටියක් ලැබෙනවා කියන්නේ අනේ අහන් ඉන්නම් ඕන තරමක් බනින්න කෝටියක් දෙනවා නන්නේ අහන් ඉන්නම් ලොරියක බැනුන් හරි අද මම ෆේස්බුක් එකේ අහලා තියෙන චුටි ජලි එකක් මේ විදිහට සෑහෙන ජලි ජලි කමෙන්ට්ස් වලින් කමෙන්ට් සෙක්ෂන් එක පිරීලා තියෙන්නේ කෙනෙක් ඔයාට ඔයා නම් මහ කැතෝම කැතයි කියලා බැනලා හැබැයි රුපියල් කෝටියක් දුන්නාත් ආයක ගන්නවද අනේ මට ඕනේ ඔය සල්ලි මම්මගේ ඩිග්නිටි එක තියාගෙන ඉන්නවා කියලා ලොකු කමට ඉන්නවද කෝටි එපා කියලා අනේ මාත්‍යව මන්නම් ගන්නවා හරි අපි බලමු මාර ලස්සන ක්‍රියේටිව් කමෙන්ට්ස් අවිල්ල තිබ්බාද ඉතින් ඒ නිසා බලමු කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා සිත් සිත් සිත්‍රොන් එයා කියනවා සත්‍යත් මුදලත් දෙකම වටිනවනේ දෙකම ගන්න වෙනවලු ඒ කියන්නේ හරි කැතයි කියන එකක් පිළිගන්නම් කමන්නේ මං කැතයි මේ කෝටිය මට දෙන්න උදයන් ගිර තුමියක තාම හිතනවා ඉතනි ඉතනි ඉක්මනට හිතන්න චරිත් නානයක්කාර අපෝ නෑ නිකම් දෙන රුපියලක්වත් ගන්න මම උපයා ගත්තොත් මෙසක අනුන්ගේ සල්ලි මට එපා ඇයි අනේ බැනලනි ගන්නේ ඔයාගේ ඩිග්නිටි එක මොනාද කියන්නේ සුනකෑටම දාලනි ගන්නේ මම වගේ නම් ගන්නවා හයි ලකීෂා මදුෂානේ හයි භාෂා ගොඩ දවසක මෙසේජ් එකක් දැම්මේ අනේ වැඩ වැඩි වුණා ඒ වුණාට ඔබ අහගෙන හිටිය ආදරේ කියලා කියනවා දෙකම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්නම් හරි නිරෝෂා නිරෝෂා හයි මොනාද තනි වචනේ නෝ කියලා උත්තර දීලා තියෙනවා ඊගවට ලකීෂා මදුෂානේ හයි හයි ගන්නවානේ සල්ලිනේ කියලා කියනවා චන්දනමාර සිංහ මේ යන විදිහට නොගින බෑ සල්ලි නුගන්නේ කවුදනේ ලොකු ගානක් නේ හැබැයි මම කියන්නම් කෝටිය කියන්නේ නිකන් ලොකු ගානක් නෙවෙයි වගේ ඉස්සරහට ඇයනේ පොඩිම වාහනේත් නේද බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට කෝටියකට කිට්ටු වෙලානේ ආනන්ද ලේනගේ ඔව් අරගෙන ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන ලක්ෂණ වෙනවා ඊගවට දමයන්ති රත්නායක අනේ ඔව් මං කොහොමත් කැතයිනේ අනේ සල්ලි කැත නෑනේ හැබැයි ඒව අරගෙන සුදු වෙන ක්‍රීම් හදන අක්කලගෙන් ක්‍රීම් අරන් ගන්නවා ආවුෂ් ඔය වගේ ලස්සන කමෙන්ට්ස් නම් ගොඩාක් තියෙනවා කමෙන්ට්ස් බලන්න වගේ මාගේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න අනිවාර්යෙන්ම නිතුෆිම් ඔෆිෂල් ෆෑන් පේජ් එක පැත්තට එන්න සමහරය ලයික් එකක් ෆලෝ එකක් දැම්මේ නැතම ඒ නිකන් තියෙන එව්වානේ දාගෙන යන්න හරිද හරි අපි යන්න හදන්නේ තව මෙඩ්ලේ එකක් අහන්න මේ කහන යන කලින් මම උගලන්ට ෆිම්ස් අය ගැන මතක් කරන්න ගෑල්ලමයි මන් දන්නු අපි ඔක්කොමලම ඉන්නේ රේස් එකක නෙමෙයිද දැන් ඉස්සර වගේ නෙවෙයි මම මේ ඉස්සර අම්මලා නරකයි කියනවා නෙවෙයි ගෙවල් වලට වෙලා ජලිය හිටිය කියලා කියනවා නෙවෙයි ඉස්සලම් ඉස්සර අම්මලාට අද අම්මලා කම්පයා කරනවත් නෙවෙයි මම කියන්නේ අද කාලේ අපිට තියෙන ආර්ථිකයත් එක්ක නේද අපච්චිය සල්ලි හම්බ කරලා ගෙදරට එනකම් බලාගෙන ඉන්න බෑ අම්මට ජොබ් එකක් කරන්න වෙලා ඉගෙනගෙන ඉවරුණු ගමන් හයර් ස්ටඩීස් කරන ගමන් තවමනාහරි පාට් ටයිම් ජොබ් කරන්න වෙලා අපිට ළමයි විදිහටත් නේද ඔහොම තමයි තමයි කාලෙ වෙනස් වෙලා අපේ අවශ්‍යතා වැඩි වෙලා කොම කොම හරි අපි හරිම රැල්ලෙ පිම්මේ දුවනවා. ඉතින් ඔය දුවගෙන යන අතරේ පීරියඩ්ස් කියලා වට වගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ දේවල් මගහරින්න පුළුවන්ද, නවත්තන්න පුළුවන්ද, පාඩු කරගන්න පුළුවන්ද? බෑනේ නේද? මං කියන්නේ ඉස්කෝලේ යන නංගි කෙනෙක් වුණා. පීරියඩ්ස් කියලා නැති වුණොත් පීරියඩ්ස් කියලා මොනාද කියන්නේ නැති වුණොත් ඉන්නේ ඉස්කෝලේ යන එක නවත්වුවොත් වාටි දා දවසේ පාඩම් ටික මගහැරනවා. මොනාහරි ටූර්නමන්ට් එකක් මොනාහරි තියෙනවා නම් ඒකට පාටිසිපේට් කරන්න බැරි වෙනවනේ. ඉතින් ඒ නිසා අපිට පීරියඩ්ස් දවසටත් වැඩ කරන්නම වෙනවා. ඒ හින්දා තමයි මම ඔයගලන්ට ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන ඒ වගේ SLS ISO තත්ත්ව සහතික දෙකෙන් වෙන ෆිම්ස් ඇය ගැන මතක් කරන්නේ. අපි හැමෝටම තරාතිරමක් නැතුව දරන්න පුළුවන් ගානකට එන එකම සැනිටරි නැප්කින් එක නම් ෆිම්ස් ඇයම තමයි. ඉතින් ඒ නිසා ඕනම සුපර් මාකට් එකකින්, ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, ඕනම ෆාමසි එකකින් ෆිම්ස් ඇය නම කියලා නම බලලම අරගන්න.

0: FM 95 94.8, Kinder Handava with Pashi.
1: Double kai vinadi the spy velava ape lage Kinder Handava hagire inne katiyo ho galo palle ha netavem na DJ Night Attack show ekata allo thimma ഇടുക്കട തേന സ്റ്റുഡിയോയിൽ കലാസ്തിക്കരണുകൾ മങ്ങിന്നേ ഇതിൻ കോമ കോമ ഹറേ അതരാ നവീൻ അന്ത ലവിന് കങ് ഫേസ്ബുക്ക് ലൈവ് കണ മിസ് കരണോട്ടുനേ അന്നേ വരിൻ ബബലാ നിന്നോനെ എത്ര വഹാൻസ് വില വടക്കരണ അപ്പൊ നെറ്റ് എഫ് എം ക്രൂയ്ക്കു കൂട്ടമ എന്തിനാ സദ്യ വരിക്കല്ല തിമ്മി മങ്ങ അപകമ സദ്യ അടുക്കരാ തന്ന ලස්සන සිදු සට එකක් අහනයන්න හදන්න කෝටම කලයෙන් මෝගලන්ට අර කේඩි රයිස් මෝට කම්පනී ප්‍රයිවට් ලිමිට දෙ කරගෙනන මාර වාසිය ගැන මතක් කරන්න ඕනේ. ඔය ලොක ලොක තොරුමෝරු පදින මහත්තුරින්නවා නේද? බලන්න ඔය හැම ගෙදරකම තියෙනවා මහත්තයෝ ලක්සනට රෝධ දෙකේ ස්කූටි එකක්. රෝධ දෙකයිනි ස්කූටියට කොහොමත් නේද? හරි කොහොම හරි මේ පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ ඊගාවට පෙට්‍රල් කීයකින් ඉහළයිද කියලා දන්නේ නැති වෙලාවක නේද අපිට ඕනි පටපට ගාලා හදිසියට ඕන අසක මුල්ලක ට්‍රැෆික් එකක දඩි බිඩිය යන්න ඉන්න පුළුවන් හොඳට පෙට්‍රල් කරන අර අපේ වචනෙන් කියනනම් පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූට් එකක් මහතයෝ ගත්තත් පාඩු නෑ කෙඩි රයිස් මම මේ කියන පහුගිය කාලේ වෙළඳපොළ වටිනාකම වුණේ මේ ස්කූටි එකේ 7,96,500යි. මේ ඩිස්කවුන්ට් එක ඔක්කොම ඇඩ් වුණාට පස්සේ 6,46,500කට ඔගලන්ට මේ කේඩි රයිස් ලීඩ 1-5 පෙට්‍රල් ස්කූටි එක ඔගලගේ කරගන්න පුළුවන්. මේකේ තියෙන රහස මොකක්ද කියන්නද මෙච්චර පෙට්‍රල් සුවඳට පවා දුවන්න මේකට දාලා තියෙන 1-5cc අධි බලය තියෙන එකක් ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන්නේ ඉතින් මහතයෝ අතුඩින් වාසි එහිඳ තොග අවසන් වෙන කලින් ඔගේ ස්කූට් එකත් වෙන් කරගන්න දැම්ම දැම්ම දැම්ම KD Rice Motor Company Private Limited එකට ඔගල කෝල් එකක් ගන්න 077 406 43 97 077 406 43 97 වැඩි විස්තර දැනගන්න පුළුවන් ඩඩිබිඩිය යන හදන වට්සප් එක පැත්තට සෑහෙන වෙලාවකින් මම මේගොල්ලන් ගැන මතක් කළේ නෑ කොංකල දෝනි වෙනව නැත්තං බලමු තීන මැසේජස් රම්පුති සුපර් ගින්දර හම්දවා අපි තිනෝගේ ලස්සන උමද කෝණී කියලා එන්එස්ටී ටෙලිෂොප් එකේ මගේ නිරෝෂා අක්කා කියනෝ Hi, hi! වෙනද වගේම අපි තාම ඔන්න ගින්දර හඳාවට ගිරියුල්ලේ ස්ප්‍රින්ග් වෝටර් එකේ අපි කට්ටියට උම්මා එකක් එක්ක සින්දු ටිකක් දෙන්න වැඩි ඕනේ නෑ ගිරියුල්ල පාලම අදත් බ්ලොක් එක කියලා කියනවනම් හොඳයිලෝ අදත් බ්ලොක් වෙලාද කොමාරි ඔගල ලස්සන්ට වැඩ ටික කරගන්න ජය වේවා දෙකක් ආදරේ සද්දට හූවක් දාලා පටන් ගන්න ජය වේවා දැම්ම දැම්ම භාෂාවක් මට උන හදලා හිටියා ඒක හින්දා අවහන්න බැරි වුණා අද අපේ අත්තම්මගේ බර්ත්ඩේ එක එයාට 80යි විශ් කරන්න කියලා කියනවා නෝර පැටියා අත්තම්ම Happy birthday to you Happy birthday to you Happy birthday අනේ මගේ අත්තම්මට නිදුක් නිරෝගී සුව ලැබෙන හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබ උපන්දිනයක් වෙන්න කියලා නෝරයි නෝරගේ අම්මත් එක්කම මාත් ප්‍රාර්ථනා කරනවා

0: Let the FM DJ Night at the Ranoveta.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 011126636.
2: අපලක ගින්දර හඳවි තව චූටි බ්‍රේක් එකක් වේලාව 1:42.
3: Sloan Green Caps. Your city, your ride.
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4994 කතා කරන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
2: සංධි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංධි සොය උදා කරගන්න 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්නා.

0: happening when a bell over me. Happening when a bell over me.
1: Happy එක යහන්න ජනි එක දේදුණු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: Oh my god this is original
3: නැතු
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල්ලකයි විනාඩි 45යි. අපි ලගේ ගින්දර හඳා වහගෙන ඉන්න මට කෝල් කරනවා තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. මට කතා කරා අපේ යටි අන්තර ටයිටනික් සලෝනිකේ තුෂාරායියා. ඔයාමයි ඊගාවට සුන්දරමය රොහණය කමලයි කට්ටිය මේකතු කරගන්නවා. ඒ වගේම පීපල්ස් බෑන්ක් එක ගාව ත්‍රිවිල් පාකිකේ ලසන්ත අයවයි ත්‍රිවිල් හයර් කරන කොල්ලෝ කුමයි. ඒ වගේම පැලන් පිටියේ හිරාණියකවත් ඔන්න මතක් කරනවා. ජය වේවා. කඩවෙත රංජනී අම්මා අනේ ආදරින් ඕවත් එකතු කරගන්නවා. අගරල් ලකෝ පවුලත් එක්කම. නයිනා රූපිකා ටෙහන්සා රසුනාදී මොනාද හිරෝ තරෝ ඊගාවට ජයනි මංජුලා සමන් හිමේෂ් ප්‍රියන්ත සමරනායක අයිරංගිනි අම්මා ඊගාවට අගේ ලේලි අයිරංගිනි රොහන් පුතා කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. හරිද? එහිටත් හරි වැස්ස කියන්නේ මොන් පැලස්සේ ලියනා රචි අයියා. අනේ ආදරෙන් ඕවත් එකතු කරගන්නවා. Thank you so much. මට කෝල් කළාට ඊට පස්සේ WhatsApp එකෙත් සෑහෙන දෙනෙක් ඉන්නෝ. දඩිබිඩි කීප දෙනෙක්ව හරි ඔබාගමු අපි මේ සින්දුව අහන්නේ. Hi, good afternoon, Basho. Bayang kawa damma kela hanawa. Kawa amma, ane meka mama matak karuluma kiyanne hedo me dawasala sahena akunu gahanawa. E hinda maate e wage deekata moona dunna. මමත් මයික් එක අතේ තියාගෙන ඉද්දී අකුණක් ගැහුවා. කරන්ට් එක වැදුනා. වාශි පරිස්සමින් ඔයා දන්නවද මයික් එක අපේ තියෙන මොනාද ගොඩාක් කියලා තියෙනවා. මෙව්වා ඉතින් අර මොනාද කියන්නේ ඒ ඕන දෙයකට ඔරොත්තු දෙන විදිහටනේ රේඩියෝ ස්ටේෂන් එකක් හදලා තියෙන්නේ. ඒ හින්දා මං ගැන ඔයා වද වුණාට ගොඩාක් ගොඩාක් ආදරෙයි මම. මං පරිස්සමින් හනද ආදරෙන් එකතු කරගනෝ වයිෆ් වත්සලා දෙහංශා දෙහංසයි ගවට හේෂන් මල්ලේ නවීන අය ස්පෙෂලි මාවත් එකතු කරගන්නවා කියලා කියනවා ආදරේ දෙකක්. ඒ ගවට කොමදෝ මම සංගීත් මල්ලේ යනේ මාල්ඩිව්ස් වලින් අද කොල්ලම සේචකා කෙවලා. අපේ බේකරියේ රසික අයවයි පැතුම් සංජය කොම්ලවයි බිස්කට් කන කෙම්ලෝ ටිකයි පැලන් පිටියේ හිරාණියක්යි ඔයාවයි එකේ මිකී නොකී නෙතහන කොමලෝ මේකතු කරගන්න. අපේ කාන්ති අම්මවත් මතක් කරන්න කියලා කියනවා. අම්මෝ දැන් මාබිම කාන්ති අම්මගේ මූණේ ලස්සන ඉනාව කැඳෙනවා.

ඒ අතරම මං කියන සමහර දේවල් අර අපිට පුරුදු වෙලා තියෙන විදිහද මන් දන්නේ. කැමැතිමනේ පොඩ්ඩක්වත් පුරුදු වෙනස් කරන්නනේ. ඒ වගේ වෙනස් කරන්න අකමැති පුරුද්දක් තමයි බැංකුවට නොගිහින් ඔන්ලයින් පේමන්ට්ස් කරන්න, ඩිජිටල් ගනුදෙනු කරන්න නේද? මොකද අපිට ඕනි ස්ලිප් එකක් අතට එන්න. මේ අර පරණ විදිහටම අපි කරන්න කැමති දේවල්. මොකද අපිට දන්නේ නැහැ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරාම ඒකේ තියෙන රහස්‍යභාවය කොහොමද හරියට මේක වුණාද, ඒ දේවල් අපිට දන්නේ නැති නිසානේ. එහෙම කියලා හිතලා නොදැනුවත්කම හිඳම ගොඩාක් ලේසි දේවල් අපි අපේ ලයිෆ් එකෙන් අතෑරගෙන ඔහේ දුක් විඳ පාරවල් ගානේ, බැංකු ගානේ, රස්තිය අදුවෙවි ඉන්නවා. අනේ හින්දා තමයි මම ඔයගලන්ට කියන්නේ මේ ඩිජිටල් වැඩ කරගන්න එක හරිය ලේසි. ඒ ගැන මම දැනුවත් කරන්න ජාති කිතිරි කිරිමේ බැංකෝ NSB ඩිජිටල් ඩ්‍රයිව් තවන අදේර ප්‍රදේශෙන් ප්‍රදේශයට ගමින් ගමට අරගෙන එනවා. ඉතින් ඒ නිසා මගේ අරගන්නේ නැතුව යාළුවෝ යාළගේ ප්‍රදේශයට ආවම අනිවාර්යෙන් ගෙහෙලා මොනේ ගහන්නේ. එතකොට හරියම ලේසින් A to Z ඔක්කොම විස්තර ටික ඔයාට හරියම පැහැදිලි කළා දෙයි. හරිද? දැන් අද 12 වෙනිදානේ අද ඉන්නේ පූගොඩ මන්සන්දිය ගාව. හෙට එනවා දෙල්ගොඩ මන්සන්දියට. ඉතින් ඒ නිසා ඒ පැත්තේ ඉන්නවනම් අනිවාර්යෙන්ම NSB ඩිජිටල් ඩ්‍රයිව් එක එකතු වෙලා ඔයාගේ මොනවාද ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කරගන්න, කැෂ්ලස් ට්‍රාන්සැක්ෂන් කොච්චර ලේසිද කියලා දැනගන්න. ඒ හරහා ඔයාට පුළුවන් ලයිෆ් එක හරියම ඊසි කරගන්න. හරිද? ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැන තික්මන්ටම කියන්නම්. දැන් ගොඩක් දිනෙකට තියෙනවා හන්දිපත්‍ර දාවනේ ඉඳගෙන ඉඳලා නැගිටින්න යනකොට චටපට ගාලයට කැඩෙන්න ගන්නවා. කටින් නොදනුවතුම හිතාමතානේ මේ අම්මේ අම්මේ කියලා කියවෙන්නද? චූටිවත් බරක් උස්සන්න බෑ, අතපය රිදෙනවා. හරිම අමාරුයි. මෙව ඇවිල්ලා හිනා වෙලා කිව්වට පුදුම වේදනාවයි මහත්තයෝ. අනේ හිඳ තමයි මං ගලන්ට ගෙදර තියාගන්නම කියලා මතක් කරන්නේ සවනගල හන්දිරාජ තෛලය. හරිද? ඒ වගේම තමයි අට ගැස්ට්‍රයිටිස් තියෙනවනම් සයි අච්චාරුවක් එහෙම දැක්කහම කන්නනේ. අනේ මම දැන මතක් කරනකොට ඊගාවට පිටි ජාති කන්න බෑ, ඊගාවට මොනවද තෙල් ජාති කන්න බෑ. ඔය කිසිම එකක් කන්න බොන්න බැරුව නිකං හුළු හුළු ඉන්නවනම් ඕක නිට්ටාවටම සුව කරගන්නකෝ. සෙවනගල ජීව බල අම්ලපිතේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අම්ලපිත සුවය. ඒ වගේම තමයි සෙවනගල අස්සමෝදකම්. බඩේ කැක්කුමයි කියලා නර්සරි යන්න බෑ කියන පොඩොන්ට, බැබෑ අද නම් ඉස්කෝලේ යන්න බෑ බඩ රෙදෙනවා හොඳටම කියලා කියන පොඩොන්ට දුන්නනම් ෂොට් එකක් ආයෙන ඉස්කෝල් නොගිහින් ඉන්න බෑ. සීටසියක් ස්වභාවික සෙවනගලා සමෝදගම් මේ ඔක්කොම ගෙදර තියෙන්න බෝනි. ඉතින් කමල් බද්දල විරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගලා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඉතාම විශ්වාසයෙන් හැදෙන මේ නිෂ්පාදන ආයුර්වේද ඖෂධ ගෙදරටම ගෙන ගන්න මෙන්න නම්බර් එක කෝල් කරන්න. වැඩි විස්තර දැනගන්න 01 47 31 33 540 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමෝගෙම හිටවල තියෙන කොනක තියාගෙන ඉන්න කාටවත් කියන්නත් බය. ඇස්වහක් වැදුනොත් එහෙම කියලා මම ඉඩමක්වත් ගත්තා කියන එක නම් කියන්නේ කියලා හිතේ කොනක තියාගෙන ඉන්න ඔයාලට ඒ ගත්තු ඉඩමේ ගෙයක් හදාගන්නවා නම්, ඔයාට ආස කරන විදිහට ගේ පොඩ්ඩක් හදාගන්නවා නම්, ඔයාගේ බජට් එකට හරියන්න ඔයාට අවශ්‍ය කාලෙදී ගෙදර වැඩ ඉවර කරලා දෙන නියම තැන තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා. කියන්නේ පහුගිය කාලේ කැදල් නමින් එක එක ව්‍යාජ ආයතන වලට රැවටිච්ච අය ගැන අපිට හන්න දකින්න ලැබුණනේ. හැබැයි ඔයා මතක තියාගන්න මම මේ කියන කැදල් එන්ටර්ප්‍රයිසස් ලංකාවේ වෙන කොහෙවත් නැහැ. එයාලව මීට් වෙන්න පුළුවන් මහරගම ඇල්හෙන රෝඩ් එකේදී විතරමයි. එතන විතරමයි එයාලගේ ඔෆිස් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා නම්ම නම් තැන්වලට ගිහිල්ලා රැවටෙන්නේ නැතුව යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාගන්නත් එකම මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0774 392 32 50 ගන්න. ඒ නම්බර් එක බිසී වගේ නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0774 392 32 50. ඔය නම්බර්ස් වලින් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එයාලා කියනවා අද කාලේ ගණන් මිමි එක හදලා බලලා 150ක් වගේ ගානකට කාමර දෙකක් එක ගේ පොඩ්ඩක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් මද ඇදෙන්නේ කවුද හිතුවේ 150කට වාගේ ගේ හදාගන්න පුළුවන් කියලා? අතේ ඉච්චර ලොකු ගානක් නැහැ කියලා හිතන්නකෝ. තියෙන ගානේ යාලට කියන්න, ඉතිරි ටික ගෙවන්න, පොලී රහිතව ටික ගෙවන්න වැඩේ කරගන්න පුළුවන්.

0: ராக் வித் ராக் நெவே மேக் அ டிஜே அட்டாக் கா
1: நான் ஸ்டாப் ரீமிக்ஸ் ரீமேக் ekta happiness dj blastika anga galle ne igna gumariye
0: reni alavinde pena sunda radio itihas se pratham vatavata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show eka
1: net fm dj night face to face මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන් DJ ලකි කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
2: brought to you by
3: Sloan Green Caps Your city, your ride.
4: Rasa nahara pinayanu my cola vethin, my guava, my tamarind, my blueberry atulu rasa pella. Kills, cargills, apiko, satoso, supiri velanda salvalin. My cola, aperate, apema deyak.
5: ගෑනුළමයින්ට එයාලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට එයාලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
10: එන්න රුපියල් 40ක්

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540.
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
6: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin.
10: Oya try karanna ganna vijaya aapapiti.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
12: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
14: FM Algo Town.
15: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
16: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
17: වැඩිවන ලීසිං බර සහල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,00,000. කතා කරන්න
18: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
19: ආ පැටියෝ කොහොමද?
0: සින්දුවක් අහනවද?
11: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
0: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
1: මේ කාපේ ලගේ ගින්දර හැන්දෑව හන දෙවෙනි පැය වෙලාව 2:01.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.

0: ඊපේ රටකට පේන් පේ අලුත් වන අලුත් පේ විමසුම.
1: අයිබන් මේ පැය රටතට සමගින් මම සචිනී. ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අතඩංගුවටගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ටාසයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දෙනුම් දුන්නා. ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් අතරංගුවටගත් ඔස්මන් ගුණසේකර නැමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පැවසුවා. ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.
0: මේ පැය රටතොට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497ට කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

0: Sandra Handava with Bashi.
1: How was the kai? Vinadi pahai vilavai. ලගේ ගින්දර හඳවහන දෙවෙනි පැය තමයි පටන් ගන්න. මේ පැයත් ඔයගලන්ට කෝල් කරලා WhatsApp එකේ chat එකට අවිල්ල හැම නැත්නම් Facebook post එකට like කරලා comment කරලා share කරලා ඔය ඕනි විදිහකින් හිටින්න කොමලත්තම සින්දුවක් dedicate කරන්න chance එක තියෙනවා. හරිද? කෝල් කරපු සෑහෙන දෙනෙක් ඉන්නවා මගේ list එකේ හිඳ දඩි බිඩිය දාගමු අපි. කලකිරි හේනි මුණසිංහ අංකල් කතා කරලා ආදරේ නෝව එකතු කරගන්න කැම කන්න ඕනි. හරිද? ඊගවට කුරියා පිටියේ ජයන්ත අයියා. හයි හයි ආදරෙන් නෝව එකතු කරගන්න. ඊගවට මා බිම කාන්ති අම්ම යනුක හිමාලයේ සංගීත එක්කම කට්ටියම එකතු කරගන්න කියලා කියනවා සංගීත් මල්ලිව එයා තාදරින් මතක් කරා කිව්වා කියලා කියන්නලෝ. හොඳට මේ හෙටත් වහිනවලු පරිස්සමට ඉන්න. අකුණු ගහනව නම් මාව නෑහුවට කමන්න රේඩියෝ එක ඔෆ් කරලා පරිස්සමට ඉන්න. හගම ඊගවට හිරිපිටියාගම අබේ සූර්යංකල් කතා කළා. වයිෆ් කමලංගනේ දුව රුවන්තිකා එයාගේ හස්බන්ඩ් විශ්ව වගේම කැකිරාවේ තෙල්ම සංජීව කටියම එකතු කරගන්න කියලා කෙනව සින්දු ටිකක් අහන්න ආදරයෙන් එකතු කරගන්න. ඒ වගේම රිකිල් ලගස් කඩයි මයිල පිටියේ සලෝන් දිනේශ් රේකේ අනුවන්තිකා සංදීපනී ශාමා මේ කටිය මත ආදරයෙන් එකතු කරගන්න. ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවට තැන්කියු. අපි යන්න හදන්නේ වට්ස්ඇප් එක පැත්තට. හයි බාෂි, අද මට ප්‍රෝග්‍රෑම් එක අහන්න වෙන්නේ නෑ. අයියෝ, අපේ රොෂාන් ශානයගේ අපච්චිට පොඩි ඔපරේෂන් එකක් කරන්න ගිහිල්ලා අපච්චි ළඟල ඉන්නේ. අපච්චිට ඉක්මන් සුවය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? බය වෙන්න එපා, ඉක්මනට සනීප වෙයි. ගම්පල ප්‍රියදර්ශනී අක්කා අදරි නෝවත් එකතු කරගන්න. ඊගාවට ලක්ෂණ භාෂී කෙම්ලේ. පවසට දිය බිඳුවක්සේ ඔබ හමු වූයේ සසරේ දිගු ගමනේ මා තනි වූ දිනේ. හිටු සඳු නැති ලෝකෙ ඔබ පහනක් වුණේ. තව දවසක් හමු වීමු මේ භවේ. එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ. උතුරන්න සුබ වෙන්න ඕනි ආත්මෙම සදනෝනේ. අනේ ආදරේ අනේ බණ්ඩාරවිල රංචන් රත්නායක අයියා. ආදරේ ඔයාටත් ආදරෙන් එකතු කරගන්න. හරිද? අද අපි ලගේ Facebook post එක මාර ජොලියප්පා කෙනෙක් ඔයාට කැතෝම කැතයි කියලා බැනලා හැබැයි රුපියල් කෝටියක් දෙනවා. ඔයා එක ගන්නවද නැන්ද? මාර ජොලි කමෙන්ට්ස් අවිල්ල තියෙනවා. ඇඩ්මින් කෝඩිත මෙහෙම කියනවා. හරිද? දෙනවා අනිත් පැත්තට හොඹකට සමතලා වෙන්නම. ඇත්ත වුණත් අනේ කියන විදිහක් තියෙනවනි කියලා කියනවා. ගවට රුවන් පෙරේරා මේ මොනා හනවදනේ ඔයාටත් භාගයක්ම දෙන්නම්. එහෙම කෙනෙක් එහෙම ගෙවෙන කෙනෙක් ඉන්නවනම් මේ පැත්තටත් එවන්නලෝ. උමා ලියනගමගේ කැතයි කිව්වත් කෝටියක් දෙනවනේ. ඇත්තටම කිව්වට තෑන්ක්ස් කරලා ගන්නවලු. ඇත්තම කිව්වට තෑන්ක්ස් කරලා ගන්නවලු. පුදුම ඩිසිප්ලින් නේ. ඊගවට නිපුණි අහිංසා. ඇත්ත කිව්වම පිළිගන්න ඕනි නෑනේ. නැතුව සල්ලිවලට කෑදරකමයි නෙමෙයිනේ. ඊගවට සංජලා කුමුදෝ. බැනුන් අහලා සල්ලි අරන් වැඩක් නෑ. මගේ කැත මට හොඳයි කියලා මං නිකන් ඉන්නෝ භාෂෝ. ඉෂාරා එක නායක. ඇත්තම පිළි අරගෙන ඔන්නෝහේ සල්ලිත් ගන්නවලෝ. ප්‍රියදර්ශනී ලියනගේ ඔව් භාෂේ ඒක අරන් මම ලස්සන වෙනවලෝ. ආවුෂ් නිමේෂ් ජයතිලක ඇත්තම කියලානේ. ඉතින් ගන්න ඕනි නුගින කොහොමද නේද? ඕමම ලස්සන ලස්සන කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඔය අතරට ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් කොටාගෙන යන්න. එන නිතෆිල්ම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට. අමොයා අපේ ඔෆිෂියල් ෆෑන් පේජ් එක ෆේස්බුක් එකේ ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් ෆලෝ පාරක් දාගෙන යන්න. මොකද අද රෑ නවී ඉඳන් 12 වෙනකන් අපි ලගේ DJ ඇටැක් ෂෝ එක පටන් ගත්තාම ලයිව් එක බලන්න ජොයින් වෙන්න පුළුවන්. මොකද නොටිෆිකේෂන් එක ඔයාගේ ඩිවයිස් එකටම එනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: වේලාව 2:17. තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye
1: radio itihasse prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
3: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය. DJ වොලියුම්, DJ මදු ජේ ඇන් DJ ලකි. කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza.
1: Brought to you by
5: Sloan Green Caps. Your city, your ride.
6: Rasa nahara pina yanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, Cargills, apiko, satosa, supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
7: O-Level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
10: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ NetFM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද. ජුනි 13 උඩවලව.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
5: Sloan Green Caps. Your city, your ride.
11: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
12: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
13: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: O-Level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
1: වේලාව 2:21. ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
1: හවස 2:22.
15: අපි ලගේ ගින්දර හැඳෑව වහගෙන ඉන්න මට හෝගාලා 0112 55 33 63 ඉවරයක් නැතුව ඩයල් කරනවා. මෙන්න මෙයාව එකතු කරගන්න, මෙයාව එකතු කරගන්න කියලා කියන බලාගෙන ඉන්නානේ. ඔගොල්ලෝ කොමාදරින් එකතු කරගෙන තමයි යන්නේ. හරි, නාලන්දේ සඳු කතා කළා. ඔමෝමෝ Thank God! කෙල්ලටිය බඩේ අමාරු හැදේ කියලා මම බයේ හිටියේ. ඇයි ඉතින් තනියෙන් ජම්බෝල කෑවදී රහ කර කර? අම්මෝ ජම්බෝල පුදුම රහයිනේ. ඔගලන්ට මගේ කටවහලට යන්න ඕන. ඇත්තටම පුළුවන් හොඳට ඉදිච්ච රෝස පාට ජම්බෝල ගෙඩියක් ගෙනල්ලා දෙන්න. මං ඒක සුද්ධ කරගෙන අර බිකි ගලවල මෙහෙම වෝල් එකට දාගෙන සීනි ටිකක් ලුණු චුට්ටක් ගාවට මිරිස් චුට්ටක් ගම්මිරිස් චුට්ටක් දාලා හැන්දක් එක පැත්තකින් ඉඳන්නකො කෙල්ල කට වහගෙන ඉන්නේ. ඔන්න මගේ කට වහනවනම් ටිප් එකක් හරේ. ඊගාවට කිතුල්කොටේ ප්‍රේමසිරි අයිය කතා කළා. අම්ම ගුණවතේ දිනුෂා ගණේෂ චමිලානි බිම්සර කිරණදෝ අසංග මේ කටියම එකතු කරගන්න කියලා කියනවා. මේගොල්ල මගේ හූවට පුදුම ආසයි. හරිද, ඊයේ දුන්නාලු අද නම් ඕනිමයි කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. ආවතකුණානේ නාලන්දේ සඳුගේ අම්මවයි අපච්චිවයි අකවයි ඔක්කොමත් එකතු කරගන්නවා. හරිද, ඊගාවට වාදෝ පොතු පිටියේ චන්දිමාක කතා කළා. හස්බන්ඩ් ලකි අය ඊගාවට පුතා ශක්ති සෙව්වන්ද ඉන්දුනිල් අයාන් ඊගාවට චන්ද්‍රනන්ද මේ කටියම එකතු කරගන්න කියලා කිව්වා. අර උතුරන්නේ හරියන්න එකක් ඒගොල්ලන්ටත් කියන්නල. ලනු කාපෙට් ගහන අත් දෙක රිද්දෙනකම් මහන්සි වෙලා වැඩ කරන උගලෝ කෝටම උතු රම්ම හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. ආදරෙන් එකතු කරගන්න. ඊගාවට වේයන්ගොඩ සඳරි කතා කළා. ලියුමනන් තාම ලැබුණ නෑ සඳු. හෙට දෙහට ලැබෙයි. හරිද, ලැබුණහම කියවල මං කියන්නම්කෝ. තැන්ක්යූ මට ලියුම් ගෙවනවට. ඊට පස්සේ අපි යමු වට්ස්ඇප් එක පැත්තට. ලෝ සුබ සන්ධ්‍යාවක් භාෂි බැනිකෝගේ ප්‍රෝග්‍රම් එක නම් නියමයි. ඒ වගේ ප්‍රෝග්‍රම් එකක් ලොවෙත් නෑ. මේ පැත්තේ හැමෝම වාසිගේ වැඩසටහන අපි කියපු හින්ද ගොඩාක් අය අහනවලු. ගොඩක් අය දන්නේ නැත්නම් මෙහෙම එකක් තියෙනවා කියලා නේද? තැන්ක්යූ. ඒකට නම් නිමලයට මේක දෙන්නම ඕනේ. ආදරි නෝවයි නරඹල අඹගම්මනි කැඳකඩේ වගේ දම්මියකමයි ගාවට පැටවු දෙන්නවයි ආදරින් එකතු කරගන්නවා. ජය වේවා. මෙහිට හොඳටම වහිනවා ගින්දරියෝ. හැබැයි අහගෙන ඉන්න කියලා වීරමල මෝටර්ස් කෑල්ල හන්දේ මගේ ගාමිණි අය කියනවා. ගොරවනවා නම් මාව නෑ හොටකම නෑ ඔෆ් කළ පරිස්සමට ඉන්න. හරිද, කෑල්ල හන්දේ ත්‍රිවිල් පාකිකේ වැස්සේ තෙමීගෙන හරි හයර එකක් දුවල කීයක් හරි හොයාගන්න ගේම ගහන මගේ කොල්ලු ටික කොමත් ආදරින් එකතු කරගන්නවා. ජය වෙන්න ඕනි. ඔය ගන්න මහන්සියට දවසක උතු රන්න හරියන්ඩෝරේ. සුබ වේවා. ජය වේවා. දිමෝදර බැද්ද මගේ චූටිමැණි කායුෂ බබාගේ පල්ලවෙනි බර්ත්ඩේ එක. අනේ අනේ යාට විශ් කරන්න නිරෝගී වාසනාවන්ත බර්ත්ඩේ එකක් වෙන්න කියලා. අම්ම ස්වර්ණමාලි තාතා කුමාර ආච්චිම නන්දාවති මම සුගත් නැන්ද නදීක ඉගවට පුංචි චතු නිතු සනුව කළ ටික ඉගවට පසිදු අයියා මේ කටියෝ මෙයාට විශ් කරා කියන්නලු. ස්වර්ණමාලියක තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. අවුරුද්දයි කියන්නේ ආට බෙව්ව තීරෙන්නේ නැහැ. කොමෝන ආයිෂි මැණිකෝ Happy birthday to you. Happy birthday to you. Happy birthday, amma. Anoagi chooti loki dena chooti chooti okkoma hina habawala. ඉක්මෙන්ට ඔක්කු වෙලා ලස්සන්ට ජීවත් වෙන්න ලැබෙනි කියලා ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා. දෙකක් ආදරේ. ඕකේ. ඔය මද කටත් රිදෙනවා. චූටි බ්‍රේක් එකක් අරන් ඉන්න. උකටම කලින් ෆේම්ස් අය ගැනත් මතක් කරගෙන යන්න. ගෑන් ළමයි අපි උකටම දරන්න පුළුවන් ගානකට එන සැනිටරි නැප්කින් එකක් හොයනවනම් හොය හොය යන්න දෙයක් නැහැ. ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් ෆේම්ස් අය නම කියලා නම බලලම අරගන්න. SLS ISO තත්ව සහතික දෙකෙන්ම එන ෆේම්ස් අය ලිකනින ඇඳගෙන ඉන්න පහසුයි. ඉතින් තමුනාද? ගෙවන ගානටත් උපරිම සාධාරණයි නම් ගන්නකෝ.

අවස දෙකයි විනාඩි 29යි වෙනව. මොඩරාගල වැදි කුඹුරේ මංජුලාක කෝල් කළා. හරිද? එයා මට මේ කතා කරන දෙවෙනි පාර. කොහොමහරි ශෂිනී දුව වන් ගෝල් ෆෙස් මෝලිකේ වැඩ කරනවලු එයාව ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ඊගාවට චමාෂ පුතෝ සිට්මි දුව අවිෂ්ක දුව ඒ වගේම මොඩරාගල මොනික් එකේ කටියත් සාමාන්‍යයෙන් නෙට් FM තමයි නෝ අහන්නේ. එතන ඉන්නවලු අයරංගනේ අක්කා ඔයාවත් හරි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගෙන බිස්නස් එක සරු වෙන්න ඕනි ජය වෙන්න ඕනි. ඒ වගේම මොනරාගල DSI කේ වැඩ කරන කොල්ල කෙල්ල කොමත් දෙකම දෙක කාදර නිකත කරගන්නවා. ආව ආව උතුරන් හරියන්නානේ හරිද? ජය වේවා. ආදරින ඔය කොමලත් එකතු කරගෙන යමු WhatsApp එක පැත්තේ. හයි නංගි බබා. අපි ඔයගේ කැන්ඩි බොයිස්ලා. බෝදු අම්මෝ. සෑහෙන කාලෙකින් මෙගලන්ට මම මතක් වෙලා තියෙනවා. ප්‍රියන්ත යුකේ කුමාරී ගාවට සිල්වා ගයන් රහන් මේ කට්ටියෝම ආදරණීය එකතු කරගෙන මුළු ලංකාවටම උම්ම නැවක් කෝනීලා. නැවදෙද්දි මම මෙතන හොස් ගෑවිල තියෙනවා. ඉන්දර හඳවහන කුමලත් එක්කම පරිමහගින බෙදා ගන්න හරිද? ගින්දර මණි කැපුවත් සින්දු ගොඩට දා ගන්න. හැලිගොඩ චමින්ද මෝටසිකි බොස් චමින්ද ඉගාවට බින්ති මාලින්ද තනුෂ ශාකියා විහාර නිලෝ සමන්ත මන්දාර චාරිකා රුවන් තරුෂි මැගිනන්ද ප්‍රියංගිකා සම ඒ කටිය කුමයි වර්ක්ෂොප් එකට බයික් හදන්න අපු කුමයි පොල්වතේ නිශාන්ත සුසන්ත වසන්ත කට්ටිය මේකට කරගන්න කියලා කියනවා. ජය වේවා. ඉගමට නිගම්බෝ සෙනන්තනිස් රෝඩිකේ ධනංජය බණ්ඩාරය ආදරේ නෝව එකතු කරගන්නවා. එයා කියනවා දංකොටුවේ ශ්‍රී සුමංගල මවතේ ගෙදරින්න අම්මව ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ඔයාට අම්ම කියනවා හරීම කටකාර කෙල්ලක්ලෝ. අම්මට අවුරුදු 90. අනේ අම්මා නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. හරිද? මේ කොට අද නම් අපි කෝල් එකව වහගෙන ඉන්නේ ගින්දරීගේ රස්නේ අද නාලෝ. ඉන්දික ටේලර්ස් ගල්වංගුව ඇඹිලි පිටිය. ඒ කියන්නේ ඇඹිලි පිටියටත් වහිනවයි. අනේ ඔය ලොකෝම ආදරෙන් එකතු කරගන්න හොඳේ. ඉගාවට කැගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ මගේ ශාන්ත අයියා හගෙන ඉන්නෝ. ජය වෙන්න ඕනි ආදරේ නෝවයි. මගේ සුපිරි බයිට් කඩේ මගේ සුපිරි කෙල්ල රාණියකවයි. ඉගාවට කැගල්ල වත් කඩේ වැඩ කරන කොල්ල කිලෝ කොමයි. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නන් ජය වේවා. ඒ අතරම අර KD Rice Motor Company Private Limited එකකින් ඔගලන්ට අරගෙන එන ලස්සන හැන්ඩි නියම ස්කූටි එක ගැන මතක් කරන්න ඕනි. ඔගල තොයන්නේ පෙට්‍රල් සුවඳට පමා දුවන නියම ස්කූටි එකක් නම් අය හොය හොය ඉන්න දෙයක් නෑ මේක අරගන්න. මේක ඇවිල්ලා KD Rice Motor Company Private Limited එකේ නිෂ්පාදනය කරන 100%ක්ම Made in Sri Lanka මහතු කියලා කටහරල කියන්න පුළුවන් නියම ක්වලිටි ස්කූටි එකක්. හරිද? මේක ඇවිල්ලා දැනටමත් යුරෝප් කන්ට්‍රීස් ගොඩක සුදුමහතර පදින එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටර් එකක්. ඉතින් ඒ නිසා හිතේ බයක් තියාගෙන නැතුව අනිවාර්යෙන්ම කතා කරන්න. ස්පෙයාර් පාර්ට්ස් ලංකාවේ ඕනම තැනකින් ගන්න තියෙනවා. අලෙවියෙන් පසු සේවාවත් අති විශිෂ්ටයි. විශේෂයෙන් කියනෝනි මේ දවස්වල ලක්ෂ එකහමාරක් මිල අඩු කළ මේ ස්කූටි එක ඔගලන්ට දෙනවා. සාමාන්‍ය මිල වෙන්නේ 796,500යි. අර ලක්ෂ එකහමාරම අඩු වුණාම 6,46,500කට ඔගලන්ට මේ ස්කූටි එක ගන්න පුළුවන්. ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. එතකොට ඉතිරි 50,000 අඩු වෙන්නේ. ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් ලීසින් එකෙන් හරිද? ඉතින් ලීසින් ගාස්තු තොක්කම වැඩි කරලා තියෙන වෙලාවේ මේ මාසෙ නම් නොගෙන ඉන්නේ කොහොමද? නానා මාදලි ස්කූටර්ස් ඕන තරම් ලංකාවේ තියෙනවා. හැබැයි ඔයා ගන්නේ මොකද්ද? KD Rice. හැබැයි මහත්යෝ තෝ ගවසන් වෙන්න කලින් ඉක්මනට කෝල් එකක් දෙන්න. මෙන්න නම්බර් 077 206 43 97. 077 206 43 97 වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපලගේ ගින්දර හඳව වහන වෙලාව 2:37.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: පෑහිනවා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: කොහොමද බෙරිලා?
6: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
5: ඔයගොල්ලෝ මේක හදලා බලන්නකෝ.
3: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 066 446 7953.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගේ දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0 47 31 33 540.
9: Wake up
10: Saturday hormones Alpha Studio
11: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
10: yes Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
13: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.

அவர் சொன்னக்கா வினாடி ஹோட்டல் லிஸ்ட் துணை இதெல்லாம் வாஹா பிள்ளைக்கு கிந்திர ஹந்த வாகினு தேவினி பயாத் இவர வெகினி இவர வெகினே அந்த கட்டிய குடா கிண்ணோ எக்கத்து கிரகாம சான்சுக்கு என்ன இதுவோ வாட்ஸ்அப்புக்கு ரத்தின முகுடுது சேகன விழாவுக்கு இம்மே பார்த்துட்டு கொடுனே நெத்தே ஹிந்தா மினிமே கட்டியவதாகவும் அப்படின்னா சிந்துவா தென்னுக்கோ மகிதானே அஜித் சந்திர வெண்ணோனி அதிரி நோவைக்கு கிடைக்கானோ சுப வேவா பாஷி ஜாய வேவா கேள மகருக்கு துலானியாக்க கேனோ இகாவட்ட பாஷி மெனிக்கே ஒயா தண்ணி நேனி மட்ட வச்ச அபாபியோ கிந்திர ஹந்தாவட்ட மெசேஜ் கொட்டு கொட்டே இன்னுக்கு போன் வெட்டிலா கெடுனோனே හැබැයි ගින්දර හඳාව අහගෙන හිටියා ෆෝන් එක හදාගන්න සති දෙකක් විතර ගියා සල්ලිත් හොයාගන්න පැයි නේද දැන් ඉතින් මට බනි වැල්වට අරන් වැඩි කියලා මම මුත්තල චොමින්ද එන්නේ සාරිස් රෙදිපිලි ආයතනේ මේ වෙලාවේ නිතහන කොමයි ඔයව ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුරිකක් අහමු ගින්දර මැණිකේ උම්ම කැටේ සති දෙකක් වගේ උම්ම එකක් නැතුව හිටියන කොලන්ද කියලා තහන මෙව්වට கொரியவளும் மகே நுவானே ஆதரிங்கோமா தெக்கத்து கிரகானோ அகிரி இன்னவாலு ஜாயவே மோ பப்ளிக் யோக்குமா தெக்குமோ ஆதரி நெகத்து கிரகானாய் இகாவட கிந்தரி அன்னி ஜானித் கெனத் கட்டிய உம்மா இல்லனவாலு ஜானியா கியுவாலு மங்கேவ தென்ன இல்லகன்ன கிந்தரி கெங் கேலா ஹோகந்தர் சிங்கப்பூரே என்ன ருக்மணி ஆண்டி அனே ஆதரி நெகத்து கிரகானா யா கேனோ ஹெமிங் உம்மா அதின்னு ஹதேலோ ඉතින් බැංකුව වලට ගිහිල්ලා පොලිං ගානේ ඉඳලා බැංකුවේ වැඩ කරන මිස්ලාට සර්ලාටත් බැනලා නේද? වාගේ කාලෙත් නාස්තිකට ගැන නැතුව ඔන්ලයින් කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා හරිම ආරක්ෂිතව ඒ දේවල් ගැන දැනුවත් කරන්න තමයි මේ විදිහට ඔයාව හොයාගෙන කාලය වැය කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා එයාලව ගිහින් හම්බ වෙන්න හරිද? අද 12 පූගොඩ මන්සන්දිය ගාව තමයි ඒගොල්ලෝ ඉන්නේ. හෙට එනවා දෙල්ගොඩ මන්සන්දිය ගාවට. යන්න ගිහිල්ලා මුණ ගැහෙන්න ආරක්ෂිත සහ පහසු කැෂ්ලස් පේමන්ට් ක්‍රම ගැන දැනගන්න. ඒ වගේම තමයි නවීන අලෝත් බැංකු කරන අත්දැකීමක් ඔයාට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන තමයි NSB Digital Drive තුන්වෙනි අදියරේ මේ විදිහට ගමින් ගමට නගරෙන් නගරයට අරගෙන එන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනි ඔන්න හෙට රෑ 7ට හිමව වරුණ කොන්සර්ට් එක පවත්වන සියලු වැඩ කටයුතු මේ වෙදේ තල්ලහි ලහි සූදානම් කරන අතරේ තමයි ඉන්නේ. විශේෂයෙන් කියන්න ඕනි අපි කවුරුත් පණ්ඩිත WD අමරදේවයන්ගේ ගීතවලට ආසයි. අපි හැමෝම එදා මෙදා ආසවෙන් රස විඳිනව නේද? ඉතින් හිමව වරුණ අමරදේව උපහාර ප්‍රසංගේ නරඹන්න මිස් කරගන්න එපා. තමයන්ට mytickets.lk එකෙන් වගේ ප්‍රවේශ පත්‍රය වෙන් කරගන්න බැරි වුණා නම් බලන්න ගිහිල්ලා මම හිතන්නේ ප්‍රවේශ පත්‍ර තව ටිකක් විතර ඉතිරි වෙලා තියෙනවා. කාලිකට පස්සේ ඔයාලට ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක මිහිර මග නොහැර විඳින්න තමයි මේ විදිහට ආරාධනා කරන්නේ. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමේ සංවිධානය කරන හිමව වරුණ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී හෙට රෑ 7ට පටන් ගන්න ලෑස්ති. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙවනගල ආයුර්වේදය ගැන දඩි බිඩි මතක් කරගෙන යන්න. සෙවනගල ආයුර්වේදයෙන් අරගෙන එනවා මධුමේහ හරණී කැප්සියුල්ස්. ඔයාට සීනි තියෙනවා නම් සීනි අමාරුවට சீனியமாரோ மட்டு கரන්න செவனகல மதுமேக ஹரணி கேப்சூல்ஸ் வந்து புலவன் கம தேனா இது நினைசா
ඔයත් සීනි ප්‍රශ්න නිසා දුක් විඳිනවනම් ඔයාට ඉතින රෝගය නිසා මුළු පවුලක සතුට නැති වෙලා තියෙනවනම් මධුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අර අපි කියන්නේ ලිවර් එකේ තෙල් කියලා. ෆැටි ලිවර් නම් ඔයාට බය වෙන්නේ නැතුව සුවනගිල ලිවර් බූස්ටින් කැප්සියුල්ස්

0: NetFM DJ Night at the Rand Novetta. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: හවස දෙකයි විනාඩි 52යි වෙලාව අපේ ලගේ ගින්දර හැන්දෑව දෙවෙනි පැය අන්තිම මිනිත්තු ටික අන්තිම සින්දුව අහන්න තමයි ලෑස්ති වෙන්නේ ඒ අතරේ Facebook post එක ගැන මතක් කරන්න කෙතෙක් කෙනෙකුට ඕනම් කැතෝම කැතයි කියලා බැනලා රුපියල් කෝටියකුත් දෙනවා වායක ගන්නවද සෑහෙන කමෙන්ට් සමෙල්ල තියෙනවා ඒ ඔක්කොම අතරේ මෙන්න මේ ටික කියන්නම ඕනේ නන්දන ලේන ගොඩගේ අනිවාර්යෙන් අරගෙන යාට ලක්ෂයක් දෙනවලා ඒ කියන්නේ කෝටියක් දුන්නටද නිශාන්ත රෂාන්ත හයි සුජාතා ලියනාරච්චි thank you honest එක comments වලට ඊට පස්සේ නානායක් කාර්ගමගේ රම්ය ලතා සල්ලි කැත නෑනේ කවුද ඉතින් දෙන්නේ බෝධිසත්වයෝ ඉන්නවදනේ අද කාලේ කියලා අහනවා ඊව වැඩක් නෑනේ දුන්නොත් ගන්නවද කියලා හල තියන්නේ ගන්නවනි ගන්නවනි ගන්නවනේ ඊට පස්සේ උමයන්ති කියනවා හොම්බට 60ක් විතර දීලා අන්නේ තියාගන්න කියලා සල්ලි ටික දීලා යනවලෝ හිත හැදෙන විදිහට කිව්වනම් කමන්නේ නෑ එහෙනම් ඉතින් ගන්නවනි නේද

ක්ෂිතේ රෝෂණ ලකි අය කියනෝ ගන්නව නංගි ගන්නවා මොකද මන් දන්නවනේ මම නළු බට්ට වගේ කියලා හනද කියලා හනවා ඇත්තද අශෝක මුදුනේ ඕක ඉතින් මිනිස්සු එක්කෙනෙකා ගැන හොයන හින්දා කියන කතානේ කෝටියක් දෙයිද කියලාද සැක දුන්නොත් ගන්නවද කියලා නියනිය අහන්නේ ගොඩා ගැඹුරට හිතන්නේ තු සරලව ඉතල උත්තරයක් දුන්න නම් ඉවරයිනේ හා බිලියන් ටොක්ස් මම කැත වුණාට සල්ලි කැත නෑනේ මන්නම් ගන්නවල ආ කුට්ටප්පර කැල්ල එයා කියනවා මම කල්පනා කරේ මගේ යාළුවෝ කී දෙනෙක් නම් මට ණයයිද කෝටි සිය ගණනක් ණයයි එයි දෙනව මගේ සල්ලි ටික මට කැතයි කියපෝ ඔක්කොටම තැහෙන්න කියන්නේ කෝටිය ගන්න ලෑස්ති කරගන්න හ්ම් මල්ලේ

0: गया क्वितरक नवी देख डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनर डीजे ब्लास्टिका
2: अंगा गले ने इतना घुमरी
0: रेडियो इतिहास से प्रथम वतावट लांके सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: 1 2 3 लेट्स गो लांका उमदान विलंग डीजे स्टार इन द कमतिनम ओया डीजे प्ले करने पहदली वीडियो आ दैन माफिट व्हाट्सएप करना
1: බිඳුවයි හත්සිය කොළහයි අනූපහයි අනූපහයි අනූපහ නැතෆම් ඩජේ නයි ෆෙස් ෆෙස් ඇටක් ෂෝ අද රෑන් නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය ඩජේ වොලියුම් ඩජේ මදුජේ ඇන් ඩජේ ලකි කළුතර දිස්ත්‍රික්කය ඩජේ කේවන් ඇස් විත් ඩජේ මිසා
3: Brought to you by
4: Sloan Green Caps. Your city, your ride.
5: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, cargills, apiko, satoso, supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
7: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
8: මල්ලි ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ
7: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
8: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953
12: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල මල් බන්දුල වෙත මහතා හමුවන්න ආයුම ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනකල 0777 300 940
13: ගින්දර හැන්දෑවා
3: brought to you by
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
15: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
16: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක් 0777 462 947 කතා කරන්න
17: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
18: ආ පැටියෝ කොහොමද
19: සින්දුවක් අහනවද
5: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
19: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
18: දැන් වේලාව 3:01 හොඳේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. නාවලපිටි ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඉඹුල්පිටි උඩුකොටසේ නිවසක් මතට මාර ගසක් වැටි එකම පවුලේ පුද්ගලින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අසල්වාසීන් පැමිණ එම මාර්ගස කපා ඉවත් කර තුවාල ලැබුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. ගස කඩා වැටීමේ හේතුවෙන් එම නිවසට දැඩි අලහබා සිදුව තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු මැද පළාත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල විටින් විට පැය කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීලනෙට් නිවුස් පසරු 4ට.
0: net news be pay what the

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4497 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95.

0: Där hände var vi bashi.
1: සතනයි විනාඩි 6යි වෙලාව අපේ ලගේ ගින්දර හඳාව හගෙන ඉන්න අන්තිම පැය තමයි මේ පටන් ගන්නෙ. මේ පැයටත් ඉතින් මම අමුතුවෙන් කියන්නේ නැහැ කෝල් කරන WhatsApp එකේ chat එකට සෙට් වෙන්නේ වගේම තමයි Facebook post එක. comment එකක් දාලා like එකක් දාලා share පාරක් දාලා ඔය ඕනි විදිහකින් මේ පැතට එන්න පුළුවන් කටියට කටියම එකතු කරගෙන කටියටම සින්දුවක් dedicate කරන්න chance එකක් තියෙනවා. හරි. කෝල් කරපු සෑහෙන set එකක් ඉන්නවා. දඩි බිඩි කියාගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. ගාලේ රමණී අම්මා කතා කළා. අනේ මම ඔයාලට දෙකම දෙකක් ආදරේ පරිස්සම Thank you so much මට කතා කළාට ඉගාවට ගාල්ල කුටුගම රංජනී අම්මා කතා කළා පුතාල තුන් දෙනයි මුණු මුරෝල තුන් දෙනයි ඉගාවට ලේලිල දෙන්නයි ආර්යදාස මහතේව එකතු කරගන්න කියලා කියන සින්දු ටික අහන්න දෙකම දෙක කාදරේ නොකම එකතු කරගන්න ඉගාවට ජයලා අරණින් බුක් ෂොප් එකේ අයනකා අයියත් එක්කම ඔයවත් එකතු කරගන්න එහෙටත් හරියටම වැස්ස කියලා කියන ඉගාවට වැලවිට තරිදු කතා කළා එහෙටත් වහිනවද අම්මා කුමාරි තාතා ජේත මල්ලි ඔගලන්ට වෙන විදිහේ මැසිව් එක්ස්පීරියන්ස් එකක් කරන්න සෑහෙන ලොකුවට වැඩ අපි විශේෂයෙන් සකස් කරපු මැදිරියක මේ විදි ලෑස්ති වෙමින් තේනි තිනේ නිසා මේක අනිවාර්යෙන්ම Facebook Live එකේ ඔගොල්ලෝ බලන්නම ඕනේ. FM 95.4 නහගෙන ඉන්නවා වගේම live එකට join වෙන NetFM official Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. එතකොට ඔයාගේ device එකට live එක පටන් ගත්ත ගම notification එකනවා. එතකොට එන්නයි තියෙන්නේ මහතයෝ. Right, okay. අද Facebook post එක. අද මෙන්න මෙහෙම එකක් කියලා තියෙන්නේ. කෙනෙක් ඔයාට ඔයානම්ම කැතෝම කැතයි යන්නේ කියලා බනිනවා. හරිද? බැනලා හැබැයි රුපියල් කෝටියක් දෙනවා. ඔයා එක ගන්නවද නන්ද? සෑහෙන කට්ටිය තමන්ගේ ඩිග්නිටි එක ගැන හිතලා අන්නේ මට නම් එපා තඹසතයක් මට බැනපු කෙනෙක්ගේ එහෙම කියලා ඉතින් කියලා තේනවා. හැබැයි ඇතරි මම වගේ හිතන පිරිසකුත් ඉන්නවා. දිමුත ලක්ම. මන්නම් ගන්නවා භාෂි වෙනකේ. ආයවනාද නේද? පහුගිය දවස්වල මෙසේජ් කරන්න බැරි වුණා ඒනට ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ආ මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක ජය වේවා. ප්‍රදීපිකා ගුඩ් ලියොද්ද. මම හිතන්නේ මම අක්කගේ කමෙන්ට් එක කලින් කියුවානේ. හරි ඊට පස්සේ අපි පහලට යමු ගොඩාක් මිස් වෙච්ච ඒවා වින්ද්‍යා විතරචි ගන්නව මොකෝ කැතයි කිව්ව කියලා මොකද්ද තියෙන ඕල ගයන් වීරකුඩි ඒ සල්ලි අරගෙන ගොන් කරත්තයක් අරගෙන සල්ලි ගන්නෙ නෑ කියපු අය අර කරත්තෙට බඳින්න ගන්නවල මොමෝ ඒක නම් ටිකක් සර වැඩිද වන්දා ඊගවට නිමේෂ මදුෂානේ ලස්සන නෑ තමයි එහෙමයි කියලා කැතෙත් අඩුවක් නෑනේ සල්ලි ගන්නවා ඊගවට ජීවනී ප්‍රියදර්ශික කැත වුණාට කමක් නෑ සල්ලිනේ ඇතනේ නන් නේද සුජානි නිසංසලා කැතයි කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයිනේ ඊට වඩා රුපියල් කෝටියක් මොනතරම් දේවල් කරගන්න පුළුවන්ද නේද හැබැයි මට නම් කියන්නේ පෝගලන්ට ලැබුණා කියලා මේ හූල්ලනේ හිල්ලිල්ලට මොනවයි දන්නේ හොඳේ ඊගවට නෙවිල් රුවන් කුමාර කැතයි කියලා බැන්නොත් සල්ලිත් දීලා ඉතේ පවසන්න නොහැකිය නොවැම්මාලා සතෙන් රුපියලෙන් වියදම් කර කාලා ඉතින් යනවා සැලුන් නයකට මම නාලා ඔව් කලු කොඳේ ආවේ නෙවිල් රුවන් කුමාර වලන්න මාව අහන මිනිස්සු කොච්චර ක්‍රියේටිව්ද කියලා ආදරේ දෙකක්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: වේලාව 3:18.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: Yes, fortune soy.
5: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
1: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy.
6: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: Sloan Green Caps. Your city, your ride.

0: කොවි සිතලොතරැයිය.
1: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
2: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපලේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්ත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
3: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
2: මුළු තැන් ගෙටම විජය
3: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112125125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයිදන් දවල් එක වෙනකන්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර එක සහ AAT අදියර දෙක එක වර හදාරා වසරක් තුළ AAT වෘතිය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘතිය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 569 669 දැන් වෙලාව 3:21.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: කෙනෙක් කෝටි කැතුම කැතයි කියලා බැනලා රුපියල් කෝටියක් දෙනවා වායක ගන්නවද කමෙන්ට් එකක් දාගෙන යන්නේ නින්න නෙතෙෆෙම් ඔෆිෂියල් Facebook ෆෑන් පේජ් එක පැත්තට ඒ අතරෙම කෝල් කරපු කටිය ගොඩාක් ඉන්නවා මම දන්නවා සෑහෙන ට්‍රයි කරනවා මට කෝල් එකක් ගන්න ඒ නිසාම පුළුවන් හැම වෙලාවකම උඩරිම කෝල් සාංශ කරනවා එක තප්පර 30ක් හරි එක්කෙනෙක් එක කතා කරන්න ට්‍රයි කරනවා කොබේගනේ ශ්‍රේයා ලතාක කතා කළා දුව චතුනි සශිකා ඒ වගේම චානක හස්බන්ඩ් සූර්යනායක කටිය මේකතකට ගන්න කියලා කෙනා සින්දුවක් අහන්න ගාලි ගෝනපුර මල්කි කතා කළා හෙට ඒගොල්ල කතරගම යන්න හිතාගෙන ඉන්නවලු කතරගම දෙවි හාමුදුරන්ගේ පිහිටයි කියලා පරිස්සමට ගිහිල්ල එන්න ඕනේ හරිද ඊගවට අකුරැසි අශෝක් කතා කළා හොඳට ඕම වැස්සලු රේඩියෝ එක ඇහෙන්නේ නැති ගාන්ටම වැස්සලු ඉතින් අම්ම කනේ බැඳගෙනලු රේඩියෝ එක ආදරේ අම්මා අනේ අකුරු ගහනවා නම් මාව නෑ හොට කමන්නේ රේඩියෝ එක විසික් කරලා දාන්න හරිද ඊගවට අකුරැසි අශෝක් කියනෝ අර මගේ අද Facebook post එකට බනින් එකට හරියන්න කෝටියක් නම් මදි මහත්තයෝ දෙකක්වත් දෙන්න කියලා කියනවාලා මේ ඇවිල්ලා අර බාගින කන්න තියෙනවල ඉහගින කන જાතිය අය ඊගවට හොරණ මාලනී අම්මා දවල්ට කනවලු තුනට පහට එළාම්බික තියලා තේබුණවල ඕකනේ ආදරේ අදත් ඉතින් මගේ මාලනී අම්මා ලස්සන සින්දුවක් කිව්ව ෆෝන් එකෙන් ජය වේවා ටිකිරි මණිකේ බුලගේ නල්ලා ආදරෙන් එකතු කරගන්නවා මගේ ටිකිරි මණිකේවා හරිද ඊගවට කන්නන්තට හෙලගම බේකරි එකේ රසික අයියා සැහෙන කාලෙකින් අපි කතා කළේ ආදරිනවමත් එකතු කරගන්නවා අද කොල්ලා තනියම සැහෙන ලොකු හුලඟක් අල්ලලා වැහැලා කරන්ට් එක ගිහිල්ලා කොම කොම හරි සියලු බාධක මැඩගෙන කොල්ලා තනියම බේකරියේ වැඩ දැන් ඉතින් පෝරණුවේ රාජකාරී ටික තමයි තියෙනවා කිව්වේ පරිස්සමට ලස්සනට වැඩ ටික කරගන්න උතුරම් හරියන් ඩෝරි මහතයෝ ජය වේවා යම WhatsApp එක පැත්තට හයි බාෂි ලස්සන සින්දුවකට එකතු කරගන්න කෑගල්ලි කොටිය කුඹුරු නදී ශක්ක කියන්නේ ජය වේවා ගින්දර මැණිකේ කොහොමද අපි තවම සද්දට අහගෙන ඉන්නේ කහපොල හේලිත ෆැෂන් එකේ සමන්ත ආන්ටි ගවට අජන්තා මානෙල් රූපා නිශාන්ති ජයශානි නිලෝක මේ කටිය මේකතු කරගන්න කියලා කියනවා එහාටත් හෝ හොඳටම වහිනවලු එහාට ඔයා ලස්සනයි කියලා කියනවා අද මම ලස්සනයි කියලා කියන මාව පේනවද කොහෙන් හරි කැමරාවක් ඔන් වෙලා තියෙනවද හයි බාෂෝ මට ලස්සන සින්දු ගොඩක් ඕනේ උම්මා ගොඩක් ඕනේ අද මගේ බර්ත්ඩේ එක අපි ජනනි ග්ලාස් හවුස් රඹකන අද ඩිලා නයිගේ බර්ත්ඩේ කළෝ ඕමින් අපි විශකක් දෙලිමු නේද Happy birthday to you Happy birthday to you Happy birthday Dilana ya ane wage hite thina setum patum bala pratu okkoma ishta wenna niyama birthday ekak wenna kiyala aadaren wish karano jaya wewa umma godukotoni kiyuwane oya athi pirimaha ganna harada හරි අපි මේ සින්දුව අහන්න යන කලින්ම ඔයගලන්ට සෙවණගල ආයුර්වේදය ගැනත් මතක් කරගෙන යන්න සෙවණගල ආයුර්වේදය ආයුර්වේද නිෂ්පාදන බොහෝමයක් 40 වසරක අපේ උරුමය අභිමානයත් එක්කම අරගෙන එනවා මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයත් එක්ක තමයි සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැදෙන්නේ ගෙදර තියාගන්න මොණේ එකක් තමයි සෙවණගල අසමෝදගම් කියලා කියන්නේ මේක 100%ක් ස්වභාවික නිෂ්පාදනයක් කෑමට ඇපිටයිට් නෑ අනේ මට නම් ඔය කිසිම දෙයක් කන්න බෑ කියලා කියනවනේ සමහර වෙලාවට. අන්න එහෙම කවුරු හරි කිව්වොත් දෙන්නයි තියෙන්නේ ෂොට් එකක් සෙවණගල අසමෝදගම් වලේ. බඩ පිපෙනවා නම් බඩ කැක්කුමයි නම් බඩ අජීර්ණ ගතියයි නම් ඔන්න දිව්‍ය ඖෂධය. හරිද? ඒ වගේම තමයි මේ දවස්වල සෑහෙන කටියට සෙම් ප්‍රතික්ෂාව ඊගාවට කැස්ස උන ඇඟපත වේදනාව අහනහන කටියට ඔය ලෙඩ ටික නම් කියනෝම තමයි. ගෙදර තියාගන්න මොණිකක් තමයි සෙවණගල මදුකා කැස්සට පැණිය. ඒ වගේම තමයි ගෑස්ට්‍රයිටිස් නම් සෙවණගල ජීවබල අම්ල පිත්ත සුවය සෙවණගල ජීව ශක්ති රසායනය ඊගාවට සෙවණගල හන්දිරාජ තෛලය මේ ඔක්කොම නිෂ්පාදන ගෙන්න ගන්න පුළුවන් ඉන්න තැනකට එවෙනුවෙන් කතා කරන්න මෙන්න මේ නම්බර එකට 0147 31 33 540 0147 31 33 540 ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපලගේ ගින්දර හඳවහන දැන් වේලාව 3:33. තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
3: Don't stop remix remake ekat happena DJ blast ekak
4: ganga galene igna kumariye
5: premi aladinde
2: apna singhata tu radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
3: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go
2: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන්ඩ් DJ ලකි කලුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
5: brought to you by
6: Sloan Green Caps Your city, your ride.
7: Rasa nahara pina yanu my cola vetin my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satosa supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
8: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න 0674411600 0112 5234
9: හොඳම මිලට කොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
10: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
11: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 447 7953
6: Sloan Green Caps Your city your ride
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
13: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
15: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
5: brought to you by
11: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
19: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
8: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
20: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
6: Net FM Algo Town
7: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.

අවසතන විනාඩි 38යි වෙලාව. අපි ලගේ ගින්දර හඳා වහගෙන ඉන්න අන්තිම විනාඩි චූට්ට තමයි මේ යන්නේ. හරිද? ඉතින් මේ වෙලාවෙත් කටි ගොඩාක් ඉන්නව මතක් කරන්න. අපි දුවලෙමු WhatsApp එක පැත්තට. අද සෑහෙන්න WhatsApp messages ඉදිරියට කියවගන්න බරුව. උපරිම සාධාරණයක් කරමු. හයි ගින්දර, අපි තහගෙන ඉන්නේ වසන්ත කන්ස්ට්‍රක්ෂන් කොල්ලටික. වැලිමඩින් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊගාවට සුද්ධියෝ යාව හගෙන ඉන්නවා. ආලියා ඊගාවට නෑ, මේ සුජීවක්කගේ මෙසේජ් එක මට පොඩ්ඩක් කියවගන්න අමාරුයි. අරේ දා ඉගුඩු පිටියේ කුසුමාවති අම්ම කිව්වනේ මගේ හූව හොඳයි අලියලවන්නේ කියලා. සුජීවක්ක ඒකට කියනවා ඔයාගේ හූව අහන්න අලිය නතර වෙලා. ඒනම් කුසුමාවති අම්ම ඒකත් හරියන්නේ. අනේ ඔවත ආදරෙන් එකතු කරගන්න අපි සුජීවක්ක එක්කම. ඊගාවට චාමර ස්ටෝස් එකේ අයියා යකයි මාව අහගෙන ඉන්නවලු. ජය වේවා ආදරෙන් එකතු කරගන්න. ගින්දර අපිටත් ගින්දර වගේ සින්දු ටිකක් ඕනි. අටි අන්තරේ දේශානි ස්ටෝරි එකේ සෙට් එක සින්දුවකට දාගෙන යන්න ඈ. වැඩ කරන ගමන් ආවහගෙන ඉන්නේ අපිට හොඳටම වහිනවා කියලා කියන සීතල නැති වෙන්න ගින්නේ පිට වෙන හොට් උම එකක් දෙන්නලෝ. ඌප්ස්. සීදුවේ ශෙසි. හරි ගියාද? මකුළු ගල්පොත්ත හඳේ ප්‍රියන්ත සමරවීරය එකතු කරගන්න. සපු ගස්කන්ද සෙන්ට්‍රල් එකේ අසුවේක බැජ් එකේ ඔක්කොමලත් එක්කම ජය වේවා. මැනිකේ කියලා මෙසේජ් එකක් එවලා තේනවා. මං හිතන්නේ පස්සර නදියක් ආදරෙන් එකතු කරගන්නවා. මිලාන් මාලික ඉබ්බාගමුව ඉන්දර භාෂිකෙල්ල කටහඬ ඇව්වේ කාලෙකින් කියලා කිය. උම ගොඩාරියක් කානු ඕනලු අහපු නැති දවස් ටිකටම. නෑ ඔට්ටු නෑ ඇහුවේ නැත්තම් නෑ තමයි. හා තලයි. එවනට කමන්නෑ මේක තියාගන්නකෝ. කොහමද සුදු මැණිකෝ ආවහගෙන ඉන්නේ? ලස්සන සින්දුවකට මාතර කිංකිණි චතුමිය අසාර කටිය වේකත කරගන්න කියලා උදයන්ගේ නැතුමියක කියන එකත කරගන්නම්. තැන්කියු. ඔහන තිස්සපුර නිලන්තය දුවිසුරි වයිෆ් සුමිත්‍රා එක්ක අහගෙන ඉන්නෝ. හයි ස්වීටි කෙල්ලේ, වාගේ ස්වීට් වොයිස් එකෙන් ටිකක් මටත් දෙන්නකෝලු. ටිකක් එපා ඔක්කොම ගන්න. උම්ම එකකුත් එක්ක අපිවත් එකතු කරගන්න ඔෆිස් එකේ හැමෝම එක්කම. මාත අහගෙන ඉන්නේ කියලා කඩවත ලක්මාලියක්ක කියනෝ. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. චූඩිවත් මහන්සියක් දැනෙනපා වැඩ කරන කාටවත්. අම්මෝ මෙහෙටත් වහිනෝ කටු බෙද්ද නිශානි අක්කා. අනේ ආදරේ, අනේ ආදරේ නෙගතු කරගන්නම්. හරම ඊට පස්සේ භාෂි අපි උඩලමත්ත සනස බැංකුවෙන් නෝමහගෙන ඉන්නේ කියලා කියන උඩලමත්තටත් වහිනවාද? මේ ආදරෙන් මගේ මිස්ල තොන්දිනාව එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රිකුණමලේ පහිකනුයි පුංචි බණ්ඩ ගුණසීලී රන්දිකා මදුෂ සසන්නේ සුපුන්දි ලංක කට්ටියත් එකතු කරගන්න. ඊට පස්සේ අටියන්තට පීපල්ස් බැංක එකව ත්‍රිවිල් පාක් එකේ දිනේෂ් ලක්මාල් නිශංක ප්‍රනාන්දු නිමාල් කසුන් ෂෙල්ටන් ලසන්ත අයියා ඔක්කොමලමයි. අපි සලෝනිකේ තුෂාර අයවයි කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. මේ ඔක්කොරුව හූ අක්කරලෝ. අකේ අද අපේ වැඩපලේ කම්මැලි කමෙල්ල ඉන්නේ. නැගිටලා නටන්න හිතන සිද්ධාක් දෙන්නලු. කෝන් වැවේ වැඩපලේ නාදරින කොමලම එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ හෙලෝ දැන්නේගල පල්ලිපාගේ නිලෝගාමටක අහගෙන ඉන්න. දැන් පැත්ත හෙන ගන කාලෙකට පස්සේ මෙසේජ් එකක් එවලා තියෙනේ. කවන්නේ ඔක්කොම ලොකුකම් අපිට පෙන්නන්නකෝ. ආදරේ යයි ආදරෙන් එකතු කරගන්නවා. හරිද? අපි මේ සිංදු අහන යන්න කලින් මම ඔයගලන්ට ෆෙම්ස් ඇය ගැන මතක් කරන්න. ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන SLS ISO ඔය තත් සහතික දෙකමත් තියෙන ගෙවන ගන්නට උපරිම සාධාරණයක් කරන පෑඩ එකක් නෑ ඒ ෆෙම්ස් ඇයම තමයි. ඕන ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් ඔයගලන්ට ගන්න පුළුවන්. පුරුද්දට ළඟ තියාගන්න. වාගේ ගෙදර අල්මාරිය වෙන්න පුළුවන්, කබඩ් එකේ වෙන්න පුළුවන්, ස්කූල් ගෙනින බෑග් එකේ, ක්ලාසස් ගෙනින බෑග් එකේ, වාගේ හෑන්ඩ් බෑග් එකේ, කාර් එකේ, ඔෆිස් එකේ ලොකර් එකේ, කොහේ වුණත් තියාගන්න පාඩුවක් වෙන්නේ නෑ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 3:45. අමමේ යන්න වෙලාව වෙලා තියෙන්නේ. අද සිකුරාදා. අපි ආයෙම හම්බු වෙන්නේ හෙට. හෙලෝ හෙලෝ සතියන් දෙන්න හවස 3ට. ඊට පස්සේ ගින්දර හැන්දාවක යහන නම් ඕගලන්ට සඳුදා වෙනකන් ඉවසන් ඉන්න වෙනවා. ඉතින් ස්තුති කතාව කරන්න කලෙයි ඔගලන්ට තියෙන වැදගත් පණිවිඩ කීපයක් මතක් කරන්න දඩි බෙඩිය කියන්න. එන්.එස්.වී. බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව විදිහට ඔගලන්ට එන්.එස්.වී. ඩිජිටල් ඩ්‍රයිව් එක ඩිජිටල් බැංකු කරණය කොයිතරම් ලේසිද පහසුද කියන කාරණාව කියලා දෙන්න. ගමින් ගමට නගරේ නගරයට එනවා. අදින්නේ පූගොඩ මන්සන්දිය ගාව, හෙට එනවා දෙල්ගොඩ මන්සන්දියට. අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රදේශයට ආවහම මග නොහැර මේ අවස්ථාවට එකතු වෙන්න. ඇත්තටම කෑෂ්ලෙස් නෙමෙයි, කෑෂ්ලස් පේමෙන්ට්. මේ වෝ කොච්චර ලේසිද වගේම තමයි කියන්න ඕනි. අපි හැමෝටම එක වගේ ඩිජිටල් ඇප්ස් යූස් කරන්න නොලෙජ් එකක් නෑ. ඒ දේවල් කාගෙන් හරි අහලා දැනගන්නවා කෙනෙක් නරක දෙයක් නෙවෙයි, ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා නවීන සහ පහසු බැංකු කරන අත්දැකීමක් ඔබට අරගෙන එන බලාපොරොත්තුවෙන් තමයි NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවන ආදීර මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඕන ඔබේ ප්‍රදේශයට ආවහම මුණගැහෙන්න අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන එන අර නියම පෙට්‍රල් ස්කූටි එක ගැන මතක් කරන්න ඕනේ. අඩුම අඩු තෙල් ප්‍රමාණිකෙන් වැඩිම දුරක් යන්න කවුරුත් ගන්න KD රයිස් ලීඩර් 1-5 අද්දී බලෑති එන්ජින් එකක් දාලා තියෙන. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙන මේ ස්කූටි එක උගලන්ට ලක්ෂයකමාරක් මිලාඩුවෙන් මේ දවස්වල ගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් යනවා. ඊට අමතරව ලීස් එකක් දානවා බයික් එක ගන්නවා නම් ගෙවර ඩවුන් පේමන්ට් එක දැන් සෑහෙන ගණකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය ඩවුන් පේමන්ට් එකෙන් තවත් රුපියල් 50,000ක් අඩු කරලා සම්පූර්ණ ගාන ලක්ෂයකමාරක් ලාභ තියලා උගලන්ට බයික් එක දෙනවා. ඒ කියන්නේ වෙනද වෙළඳපළේ මිල වුණේ රුපියල් 796,500යි, දැන් ගාන රුපියල් 646,500යි. හැබැයි මතක තියාගන්න තොග සීමිතයි. මේ වාසි ටිකත් එක්කම ගන්න නම් ඉක්මන් කරන්න වෙනවා. වැඩි විස්තර දැනගන්නවා කෝල් එකක් ගන්න 077-406-43-97 077-406-43-97 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රේ පණිවිඩ ඔක්කොම හවරයි. අපි අම වට්සප් එක පැත්තට සැහෙන දෙනෙක් අදනම් ඉතිරි වෙනවා. මම හිතන්නේ මට කියාගන්න බැරුව බලමු ගොඩදා ගන්න සුබදහමලක් අපිවත් එකතු කරගන්න කියලා කියනවා. කෑගල්ල පුෂ්පාංගිරියක්ක හස්බන්ඩ් නිමල්, ඒ වගේම අරික්ම ෂොප් එක ගාව ත්‍රිවිල් පාකික කොල්ලු කොමලත් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. කඩුගන්නාවේ දබුකඩ ලාල් අයියා, අදරිනවාගේ වයිෆ් කාන්තේ,

දිනුෂ්ක එකතු කරගන්න කියලා කියන ඕකේ ආදරින් එකතු කරගන්නක්. වාශී උම්ම කැටේ. ඇහලියුගට ලක්ෂ්මණ ගවට චන්ද්‍රසිරි එක විජයබාහු හොලංගමු. ලක්ෂන් දිනක්ෂි කට්ටියම එකතු කරගන්න කියලා කියනවා ජය වේවා. මේ නංගි යහන්න බැරි වුණා. තරහ වෙන්න එපා. අදත් ඔෆිස් එකේ නෑ. කස්ටමර් විසිට කුරු විට. වාහනේ අහගෙන යනවා කියලා කියන අපේ රියදුරු මහතේ සිරිවර්ධන අයියා. අම්මෝ සිරියාව. ලක්ෂණ සෙල්පිය ඉතින් ඈ. රියදුරු දෑතට දෙවි පිහිටයි මහතයෝ. ගමනාන්තේ වෙනකම් පරිස්සමට යන්න. වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපිවත් ගීතයකට එකතු කරගන්න. නුවර අසංකා. ඒ වගේම එකරල්ලේ සෙරංජි හංසිකාවත් එකතු කරගන්න කියලා කියන ඕකේ. ගලමුල්ලේ නන්දකා. සුන්දර හන්දාවට අපිවත් එකතු කරගන්න. ඒගොල්ලෝ අප හදනවලු. අමෝ අමෝ. මේ වැස්ස වෙලාවේ උණු උණු ආපයක් එක්ක ප්ලේන්ටියක් තිබුණා නම් ආවුෂ්. හයි කොමද වාශේ. නුවරින් දනු. අහගෙන ඉන්නවලු. උම්ම එකක් ඕනේලු. අම්මවයි අපච්චිවයි අයියවයි අභිලාෂ අයියවයි කටියව එකතු කරගන්න ලයාගේ අලුව ටික ඇත එක්ක. ඉගාවට මගේ ජීවිතයට මෙහෙමම දෙන කෙනෙක් දැක්කමයි. ඔයා හවසට හවසට උම්ම දෙන්න පුරුදු වෙනවද අප්පා? ඔන්නේ මට වැය සංකයේ. ඊට පස්සේ දෙනියනේ නෙලා. ඔයා මේ උම්ම එක තියාගන්න. අන්නේ ඔයාටයි මටයි ලස්සනව ලස්සන සින්දුවක් දෙන්න. මං ආදරය අනේ. ආදරෙන් එකතු කරගන්න. හරිද? භාෂාවකේ මාවත් ගින්දර හැඳාවට එකතු කරගන්න. අකම අහන් ඉන්න ගමන් ටර්ම් ටෙස්ට් එකට පාඩම් කරනවලු. සීරියස්ලි පුළුවන් ද එහෙම කරන්න? විදාර මුදලිගේ මහනුවරේ කටුගස්සට අනේ ආදරෙන් එකතු කරගන්න. ඊ ගාවට අපේ රත්මලානේ නියු දර්ශන මෝටර් වර්ක්ස් එකෙන් බස් දර්ශන නුවන් සකුණ චමින්ද දයාරත්න ඒ වගේම සුරංග ඉන්නෝ වර්ණත් ඉන්නෝ අපිට උම්ම ගොඩාක් ඕනේ කියලා කියනෝ. ආයි සඳුදා වෙනකම් පිරිමහ ගන්න. මේක අනිවාර්යෙන් කියන භාෂාව දර්ශන බොස් මරං කන්න හදායලා. එපා එපා එපා. ඔන්න කිව්වා මම ආදි කොළොන්නෙන් සිංදුවකට එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නම් ආදි. වාශි මැණිකේ ඔයාට කෝල් ගන්න බයයි දෙපාරක් ට්‍රයි කරා බැරි වුණා. දම්මික අයියට නම් උන අපිට වහිනවා. ඇයි අනේ බය වෙන්නේ? වහින හින්දද? කොහොම හරි අනුෂක ආදරෙන් එකතු කරගන්න. ඊගාවට රුවන්වැලි ටවුන් එකට බැහැන්න. අපි අව සද්දෙටම දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න කියලා තුමිඳු කියනවා. උතුරන්න හරියන්න ඕනේ මහත්තයෝ. ආදරෙන් එකතු කරගන්න. ජය වේවා. ඊට පස්සේ අපිට අලුත් ළමයෙක් වගේ චතුරංග කියලා මල්ලි කෙනෙක් ආවා. එයාට ලකෝම ලකෝම එකක් දෙන්නලු. චතුරංග මල්ලි. ආදරෙන් ගින්දර හැඳෑව පවුලට එකතු කරගන්නවා. හරිද? බෝකුන්දර 10 පාර මංගලි ෆැෂන් ඇන්ඩ් ගාර්මන්ට් එකේ සාලිය මංගලි ශ්‍රන්ති සංජීව ඉගාවට සංජීව මහේෂ් ලක්මත මදුවන්ත වාට ආදරේ ගොඩම ගොඩා කියලා කියනවා. මා දෙකම දෙකක් ආදරයේ ලස්සන සිංදුවකට මාවත් එකතු කරගන්න කියලා රංජිත් අයිය මකුල් ලොලුවෙන් කියනවා. ඊට පස්සේ හයි බැනිකේ මහවිල යටියන්තොට සුදර්ශනියක් ආලස්සන සින්දු ටිකක් දෙන්න කියනවා. හස්බන්ඩ් මිලින්ද දුවල දෙන්න සඳසි ගිහංග මේ කටිය මේකත කරගන්නලු. මෙන්න කොහෙන් හරි අපේ ෆොටෝ එකක් කරගංකා. නෝරම් පිටි ආරියට එලසකේ සොමතිලක අයවයි ආදිත්‍යවයිත් කටිය එකත කරගන්න. ඊ ගාවට අපි මිගමෝරුළු සුකනුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක ජය වේවාදර නෙගත කරගන්න. අම්ම අනුෂ තාත ලක්මා ලක්කල දෙන්න සචිනි අචිනි මම කාවින්ද බණ්ඩාර වෙලින් කියලා කියනවා. ජය වේවාදර නෙගත කරගන්න. ඊ ගාවට හෙලෝ මම තහනේ නෙතෙෆෙම හරි ශාමිනී රණසිංහ පල්ලෙ වැද්ද සංකපාල අනේ ආදරේ නෙගත කරගන්න. ජය වේවා. ගිනිගත් හේනින් ලීනා නන්ද ඒ වගේම අනුෂ ඊනි රිතීෂා අමුතු නමක්නේ. ආදරේ නෙගත කරගන්න ඔක්කොම ලව. ඊට පස්සේ කටුවන භාග්‍යට එලසගේ වසන්ත අයිය මෙසේජ් එකේ වල තේනවා. පුතා සංකජිත් වයිෆ් දීපිකා දුවාශානි කටියමත් එකතු කරගන්න. තැන්ක් යූ. කටානු කෝංග සඳි අරුෂ්ට එලසගේ ප්‍රසන්න ඔයාලගේ මෙසේජ් එක මම කලින් කියෙව්වා රේ නැද්ද? ප්‍රසන්න ධම්මිකා ශබුන් තාරුක බෙවෝ නරුෂ් කටියම එකතු කරගන්න. උඩලමත්තටත් වහිනවලු. මෙන්න සමන් අයිය කියන්නේ. ඊට පස්සේ ලලිත් අංකල් ලලිත් සොයි සංකල්වත් ආදරෙන් එකතු කරගන්න. අන්තිම සින්දුවට මාවත් දාගන්න නිරූපා බොල්ල තින්න ආදරෙන් එකතු කරගන්න. හයි අක්ක කියලා මෙසේජ් එකක් ඉවනවා. කවුද කින්ද මන්ද නෑ. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි ඉන්නේ. ඔක්කොගුලාගේම නම් ටික කිව්වා. අසාත් ඇවිල්ලා තිනු කොල්ලකෝ මහරියා ඩීජේ නයිට් එකට සෑහෙන මහන්සි වෙනවා.

അത് വിശേഷം എതിരെയൊക്കെ തമ്മിൽ വെടിക്കണം. ജയവേവ.

0: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදිහා සමකිරීම උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇලියකට කුරුවිට 076-447-953
1: අනුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777-300-940
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
5: සංක දිනය සශිකා නිසංසලා
6: සුනීර සුමංගා
7: නුවන් විකාසේනරත්න
8: අමීෂ මිනුවල්
9: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී
10: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
11: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansudaye Idiripat Kirimak. Anugrahaya.
12: Hondamade aduma milata tipa vyapta shaka jalayak samagin kasakala green super jeevitheti tiriyak.
13: Hello. Hello. Hello.
14: අතහරින්නේ ඇත්තටමයි
15: මන්තර බ්‍රෑ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
16: කින්දර හැන්දෑවා
17: brought to you by
18: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
19: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
20: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් 100,000ක් 0777-462-947 කතා කරන්න
21: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-313-540
22: සුබ සන්ධ්‍යාවක් හවස 4:00 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැත්ලස් මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝවන් මේ පැයේ රටතොට සමගින් මම තරංක. දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස් එම් චන්දසේන මහතාට එරෙහිව අල්ලස් කොම්සන් විසින් කොළඹ මහධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. විත්තිකාර හිටපු අමාත්‍ය එස් එම් චන්දසේන මහතාට එරෙහිව අල්ලස් කොම්සන් විසින් අධිචෝදනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. 2014 වසරේ ජනවාරි මාස පළමුවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මාස 31වනදා දක්වා කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු ගොවීන්ට සහනදායි මිලකට ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද බඩේනගු බීජ කිලෝග්‍රෑම් 36000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් අල්ලස් පන්සේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන දූෂණය නැමැත්ත සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිට පමාත්‍යවරයාට රහිව ගොනු කළ චෝදනාවල සඳහන් වනවා. මිලඟ නෙත් නිවුස් පසර පහට.
1: නෙත් නිවුස් මේ පැයි රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් හදරවටේ
1: brought to you by
2: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
4: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

සුබසන්ධ්‍යාව කවස 4යි විනාඩි 10යි වෙලාව අපි සිකුරාද දවසේ 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ සතියක වැඩ ඉවර කරලා සෙනසුරාදා දින දවස් එකේ ගෙදර යන්න බලාගෙන එහෙම නැත්නම් පොඩ්ඩක් නිදහසේ ඉන්න බලාගෙන අද වැඩ ඉවර කරලා chill එකේ ඉන්න ඔයාට ලස්සන සින්දු ටිකක් අහන්න තියෙන පය දෙකක වැඩ පටන් අරගෙන තියෙන්නේ හවසරියෝ වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන අසම සින්දු අහන්න කලකරන්න මේ පත්‍රය ඔයාමගේ හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ එහෙම නැත්නම් ලේසිකි වගේ නම් ඔයාට මැසේජ් එකක් දාන්න එක 0711 95 95 95 තියෙනවා අපිට WhatsApp එකකින් chat කරන්න පුළුවන් පය දෙකක්ම තියෙනවනේ නේද එන්සාර ඇගල මේ පත්‍රය මැසේජ් එකක් එවන්න සිකුරාද දවස නිසා ඔයාව වැඩියෙන් මතක් කරන්න මම බලාගෙන ඉන්නවා නැතෙම් ඔෆිෂියල් Facebook page එකත් ඔයා දැම්ම follow කරලා තියාගන්න ඕනේ AI කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනද නැේනේ නේ අද නැතෙම් DJ Night face to face attack show එක වෙනස්ම මුහුණුවරකින් ඔයාලට අහන්න බලන්න අවස්ථාව තියෙනවා නැතෙම් ඔෆිෂියල් Facebook page එක පැත්තට හරියටම අදරය නවයේ විද්‍යාවහම සාමාන්‍යයෙන් වෙනදට අපි මේ ස්ටුඩියෝ එකේනේ අපි වාට නෙතෆම් ඩිජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක අරගෙන ආවි. හැබැයි අද මේ සීරම වෙනස් වෙලා වාට වෙනස්ම විදිහකට වැඩේ අහන්න බලන්න ලස්සන දේවල් ගොඩාක් බලා ගන්න අවස්ථාව තියෙනවා අද රෑ 9ට. නෙතෆම් විශේෂම ඉදිරියේ තමයි අද දවසේදී වාට ඔන්න ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක බලන්න අවස්ථාව හම්බ වෙන්නේ. රෑ 9ට අපි වැඩේ අරගෙන ඉන්නේ කෑගල්ල එක කළුතර දිස්ත්‍රික්ක දෙක අතර තමයි ඔන්න දවන්ත සංග්‍රාමයක් අද රෑ 9ට අපි පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. වාට හැමදාම කියනවා වගේ ඉතින් මේ දිස්ත්‍රික්ක දෙක අතරින් ජයග්‍රහී දිස්ත්‍රික්කේ තෝරගන්න අවස්ථාව තියෙන්නේ ඔයාටම තමයි. හරිද? එනිසා ලෑස්ති වෙලා ඉන්න ඔයාලට වොට් කරන්න chance එක තියෙනවා. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. අපි අද වැඩියෙන් සින්දු අහන දවසනේ නේ. ඉතින් ඒ නිසා හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දු අහන්න. මේ පැත්තරේ නමතක් කරන්න එපා. මේක වාගේ මගේ බෝරින්න තීවිනින් drive එක 4 වටේ with DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: සුබසන්නවක් හවස 4:18යි දැන්.
4: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
5: Don't stop remix remake එකට happen DJ blast එක.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ Night face to face Attack show. Attack show.
4: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
5: 0-7-11-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Adara Naveta Muhunata Muhuna Tarangavadinne Kegalla Districtaya DJ Volume DJ Madhu J and DJ Lucky Kalutara Districtaya DJ K1S with DJ Miza
7: Brought to you by
8: Sloan Green Caps. Your city, your ride.
9: Rasa nahar pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satoso superi velanda salvalin. My cola, ape rate, ape madeak.
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112-636-636
11: සුබ දවස
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි
11: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ සුබ දවස
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
14: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
16: ekeka dewal walata set vela inna ayata hama athinma set connection ekak gena inne speed budget usage lifestyle okkotama set SLT mobitel home 4G connection hama athinma set
17: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
17: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0173-273-540.
19: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.

හැපී එක යහන්න ජනී එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් A-level වානි ජංෂෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112

0: Hatırvati.
1: Velava House 4යි විනාඩි 28යි. අපි WhatsApp එක පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ මාව වහගෙන ඉන්න සෙට් එක මතක් කරන්න. හයි කොහමද සා අපිත් මේ වෙලාවේ ඔබ වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් ලෑස්ති වෙලා ඉන්නේ අදරා 9ට Net FM DJ Night Face to Face Attack Show එකත් එක්ක එකතු වෙන්න කියලා හැලියගොඩ සමින්ද මොටර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. බොස් චමින්ද බයි රසින්දතුළු කොල්ල සෙට් එක මේකතු කරගන්න නියමයි අදෝ අනිවාර්යෙන් බලන්න ඕන. ඒ වගේම හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ වැඩ කරන ගමන් සද්දෙට මාව වහගෙන ඉන්නේ. මාවයි මාෂියක් අවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා සීදු වෙන්න. ෂීසි Mashi, Sheezy, dennaam ekathu karaganna. Good evening, Asa boy. Kaumada api hawa hagin inna ba adarata apith Net FM Region Night Face to Face Attack Show ekata set wenna balagin inne kiyala thiyena. Udarai aniwaryen owath ekathu karagannam mekata ma. Thank you.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 4:35 දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුතැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද. ජුනි 13 උඩවලව.
7: ආ කොහෙන්ද මේ JBL එක?
8: කීල්ස් එකෙන්.
9: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
10: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් Damro office furniture කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු office furniture Damro showroom සිතින් ගන්න පුළුවන්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
12: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7 WhatsApp කරන්න.
13: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
14: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 047-31-33-540.
15: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
16: සංඛ දිනය. සාශිකා නිසංසලා.
17: සුනීර සුමංගා.
18: නුවන් විකාස සේනාරත්න.
19: අමීෂ මිනෝල්.
20: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී.
21: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
22: Tickets mytickets.lk within. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
23: හොඳම දේ අඩුම විලට. තෙප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
24: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
25: ඔවුන්ම දොරටු හරනු ඇත.
26: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුඟුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
24: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
25: net fm සංසාර කතන්දර.
24: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
27: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කීල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
28: හතර වටේ. හතර වටේ.
29: Brought to you by.
30: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
31: රත්ති 3-in-1. දවස අතරතුරේ බොන කිරිතේ.
32: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
33: ඔයත් පහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
34: කවදත් අලුත් කාගෙත් නෙත්.
0: රයිට් වෙලාව හවස 4 විනාඩි 40යි මේ පැත්තේ සෑහෙන net fm dj night face to face attack show එක ඔයාලට වෙනස්ම අයරකින් අරගෙන එන්න අපේ කට්ටිය සෑහෙන මහන්සි වෙන ගමන් ඉන්න අතිශය කාර්යබහුල සිකුරාදාවක් අද කාර්යබහුලත්වයේ මැද්දෙම මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ගියක් හදන්න හිතාගෙන ඉන්නවනම් නැත්නම් ගේ අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවනම් ගෙදර වහලේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි කියලා අයිඩියා එකක් තියෙනවනම් ගෙදරට වහලට අලුතෙන් රූෆින් ෂීට් දානවා කියලා හිතාගෙන ඉන්නවා නම් ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ එකපාරින්ම ගෙදරට ගැලපෙන හොඳම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ දැන් නිකම්ම රූෆින් ෂීට් දාන්නේ නැණ ඉස්සර වගේ නේද ගෙදරට ගැලපෙන වර්ණයක් එක්ක ලස්සන රූෆින් ෂීට් එකක් දානවා නේද ගොඩක් අය හැබැයි උනට ගොඩක් අය වරද්ද ගන්න තැන තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක දානම වෙනුවට සමහර කට්ටිය නිකන් රූෆින් ෂීට් එකක් දාලා මේක කලර් කරනවා නිකන් පේන්ට් කරනවා හරි ටික දවසක් ගියාම මොකද වෙන්නේ වැස්සක් වැස්සොත් එහෙම කලර් එක ෆේඩ් වෙලා යනවා ඊට පස්සේ අපි හිතමුකෝ හොඳටම පායනවා කියලා ඒත් කලර් එක ෆේඩ් වෙනවනේ රයිට් ඊට පස්සේ සමහර වෙලාවට සෑහෙන ෂීට් එක රත් වුණාට පස්සේ අර ගාලා තියෙන පේන්ට් එක පොතු ගැලවිලා යනවා අපි දැකලා තියෙන සමහර වෙලාවට වහල කළුම කළු පාට ගෙවල් පාසි බැඳිලා වගේ ඒ නිකම්ම ෂීට් එකක් ගෙනල්ලා පේන්ට් එකක් ගෑවහම ඇති වෙන අතුරු ප්‍රතිඵල තමයි ජීවිත කාලෙම වෙන්නේ ෂීට් එක පේන්ට් කර කර ඉන්න තමයි පොඩි වියදමක් නෙමෙයි නේද ඕම කරන්න මොකෝ ගස් වලින් සල්ලි කඩනවා කියලා එකපාර වහලට දාගන්නනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක මතු පිට තින්තාලේපනේ සඳහාම වසර 5ක වගකීමක් හම්බ වෙනවා හරිද ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා කලයක මොකක් හරි වෙලා ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ මේගොල්ලොන්ටම කියලා රීපේන්ට් එකකට යන්නත් පුළුවන් අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාර ගෙදරට ගැලපෙන කලර් එකෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න හරිද දෙතුන් පාරක් සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ එකපාරින්ම ගෙදර වහලටත් හොඳ නිමාවක් එක්ක මුළු ගෙදරටම ආකර්ෂණීය වෙනුමක් එනවා. රයිට් ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගොවිසෙත ලොතරැය ගැන. ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ හැමදාමත් සැබෑ කරන NLB ලොතරැයිපත් අතරේ සතියේ දවස් 7ම දිනුම් මදින ඔයාගේ ජීවිතේට රුපියල් කෝටි 6කින්ම වාසනාව අරගෙන එන එකම ලොතරැයි තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දකින්න දකින්න තන බලන බලන තන හැම තැනකදීම ඔයා අනිවාර්යෙන් ගොවිසෙත ලොතරැය අරගන්න ඕන. විශේෂයෙන්ම මේ ගොවිසෙත ලොතරැය ගැන කතා කරද්දි ගොවිසෙත ලොතරැය ඔයාගේ සිහින සබෑ කරනවා විතරක් නෙමෙයි අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන් ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැය තමයි. ඉතින් ඒ නිසා ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදාවලදී සහන සැලසීම, ඒ වගේම ගොවි ජනමන් සල්ලි ඉදිකිරීම කියන දැවැන්ත ව්‍යාපෘති රාශියක් කරන ගමන් ඔයාගේ කෝටිපති සීනෙත් සැබෑ කරන ගොවිසෙත ලොතරැය ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත හිතේ හැටියට අරගන්න සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැය ගැන තමයි මේ විදිහට මතක් කරේ. හවස 4:43 සිංදුවක් අහලා මේ පැත්තට එමු.

එවගේම තමයි වෙලාව හවස 4යි විනාඩි 45ක් වෙනකොට ඔයාලට මතක් කරන්න තව දෙයක් තියෙනවා. මේ දවස්වල මම ඔයාලට නිතරම කියන දෙයක් තමයි NSB Digital Drive තෙවන දීරේ ආරම්භ වෙලා තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔන්න ඔයාව ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මූල් ඇතුළත්කරණය හරහා සයිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන NSB Digital Drive වැඩසටහනේ තෙවන දීරය ජූනි මාසයේ 7 වෙනිදා ආරම්භ කරා. ඊට පස්සේ යක්කල ප්‍රදේශයෙන් ආරම්භ කරලා මේ වෙද්දි යක්කල ප්‍රදේශයේ පුරාම ඒ වගේම තමයි කිරිඳිවැල ප්‍රදේශය ආවරණය කරමින් ප්‍රධාන ස්ථාන 15ක් පුරාවටම ඔයාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ජූනි මාසයේ 11 වෙනිදා කිරිබත්ගොඩ බස්නාහතුම් පොළසරට ආවා. ඒ වගේම ජූනි මාසයේ 12 වෙනිදා පූගොඩ මන්සන්දී, ඒ වගේම 13 වෙනිදා දෙල්ගොඩ මන්සන්දී අසලත් මේ දැවැන්ත ක්‍රියාන්විතේ ඔයාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන ඔයාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ඔයාල ළඟම ඔයාට ළඟම තියෙන තැනට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. මොකද මේක සෑහෙන්න වැදගත් ඔයාට. අන්න ඒ නිසාම තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් NSB Digital Drive තෙවන අධීරේ ඔයා වෙනුවෙන්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop remix remake ekat happena DJ blast ek
4: anga galene inna kumariye
2: radio itihase pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show ek
3: NetFM DJ Night Face to Face Attack Show Attack Show
2: 1 2 3 let's go Lankawa mudanna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන්ඩ් DJ ලකි කලුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
5: brought to you by
6: Sloan Green Caps Your city, your ride.
7: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satosa supiri velanda salvalin. My cola, aperate, apema deyak.
8: Supiri bawa tahavaru karagan. Diya vediyawa parandan. Gin somen, then sieluma pharmacy valin.
9: Kedua demma kalawan kara, vinadiyen hari padamata tea ek ready.
10: Ratti 3-in-1, tavasa ataraturey buna kirithi.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
14: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
15: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
17: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ NetFM කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ෙන් ඉන්න අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 10 අතර උඩවලව කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
18: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
19: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
20: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
21: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
22: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා ඉතින් හිට වෙකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
21: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
20: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
19: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
21: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
5: brought to you by
19: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
23: ඔය
0: ට්‍රයි කරන්න.
1: ගන්න විජය ආප පිටි.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
23: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
24: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
25: FM Algo Town.
26: හවස 5:01 දැන්.

0: අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
1: අයිබෝවන් මේ පැයේ රටතොට සමකින් මම තරංක. ශ්‍රී ලංකන් ගුවන්සේවේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලානුමැතිය හිමිව තිබෙනවා. ඒ සමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මොල්ලේ සහ ආයතනික උපාය මාර්ගික විශේෂඥ දේශාල්ද මෙල්, ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණයේ ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම විශේෂඥ දුමිත් ප්‍රනාන්දු සහ මුදල අමාත්‍යාංශ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා, සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජිතයෙකුද ඇතුළත්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ආයතනික ගුවන් සේවා මහජන නීති යන විෂයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශාරදයින් ගුවන් සේවා කර්මාන්ත විශේෂඥින්ද කමිටුවට ඇතුළත් කරනු ඇති. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News. Be pay what a thought.

හවස පහයි විනාඩි 13යි අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන හතර වටේ අහගෙන ඉන්න ගම මම වාඩි කිව්වනේ අද සෑහෙන කාර්ය බහුල දවසක් මොකද net fm dj night face to face attack show එකේ අද දවන්ත වෙනසක් වෙනවා අපේ විශේෂ මැදිරිය ඉඳලා තමයි අපි වාට අද net fm dj night face to face attack show එක අරගෙන එන්නේ ඉතින් ඒකට කළුතර දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අතර තමයි අද දවසේදී ද්වන්ද සංග්‍රාමයේ තියෙන වාට කමෙන්ට් කරලා ඔයාගේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි මේ වෙලාවේ මම බහගිරින්න සෙට් එකක් ඉන්නවා ඒ කට්ටිය මතක් කරන්නත් ඕනේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා තුෂාර ඒ වගේම චතුරි මැසේජ් කරලා තිනවා සායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හවස වරේ අපිත් ආව තමයි අහගෙන ඉන්නේ අදරයට අපි සෙට් වෙන්න බලාගෙන ඉන්නවා කියලා කමල් මැසේජ් කරලා තිනවා thank you kamal ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන non stop එකට වෙලාව හවස 5යි විනාඩි 14යි හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
4: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show
3: 1, 2, 3, let's go! ලංකාවම දන්න DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න
4: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ Volume DJ Madhu J and DJ Lucky කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
6: Brought to you by
7: Ceylon Green Caps Your city, your ride.
8: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Kills, cargills, apiko, satoso, supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
10: Yes, Fortune Soy.
11: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
12: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
13: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
14: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
13: මාරයිනේ.
14: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
16: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4394 කතා කරන්න.
17: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 13 පල්ලෙබැද්ද ජුනි 14 උඩවලබ
18: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
1: Finishing
19: වහලක් නම් කලරස් තමයි.
1: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
0: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
16: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
20: සංක විනය සශිකා නිසංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
16: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
6: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
20: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
21: හොඳම දේ අඩුම බිලට තීපව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
22: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
23: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයසසූයේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80යේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
24: හදරවටේ හදරවටේ
25: brought to you by
26: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
27: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
28: ලොතරේ මණ්ඩලය කොවිසිත ලොතරේ.
29: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලා හස පහයි විනාඩි තිහයි අපිනන් සෝපය කහන්න තමයි ලෑස්වෙන්නේ කලර ෆෘපින් චීට ගන තමයි මතක් කරන්න යන්නේ. ඔට ලංකාව දේශකුණට ඔරොත්තු දෙන විදිහට වාගේ ඉදර ලස්සනත් ඊට පස්සේ වාගේ බහලට නියම නිමාවක් කරගෙන එන්න වා අනිවාරෙන් දාන්නන් රුපින් චීට තමයි කලර ෆෘපින් චීට් කියල කියන්නේ. සාමාන්‍යෙන් දැන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි නිකන් රුපින් චීට් එකක් කරගෙන ගිහිල්ල වහලට දාලා කැමති පේන්ට් එකක් ගාගන්නවනි. හැබැයි ඕකේ ප්‍රශ්නේන්නේ ටික කාලයක් ගියාට පස්සේ කලයක ෆේඩ් වෙන්න ගත්තාම නේද? ඊට පස්සේ අවුවට වැස්සට අහුවෙලා කලයක ෆේඩ් වෙනවා වගේම ගාලා තියෙන පේන්ට් එකේ පතුරු යන්න ගත්තාම මාසෙන් දෙකෙන් ෂීට් එක කළු වෙන්න ගත්තාම තමයි ඔයාට ආයි බියදමක් කරන්න වෙන්නේ නේ. එතකොට ඉතින් ජීවිත කාලෙම ඔයාලට පේන්ට් කර කර තමයි ඉන්න වෙන්නේ. එහෙම ප්‍රශ්න නැතුව ඔයාලට ජීවිත කාලෙටම එකපාරක් ගන්න තියෙන හොඳම තීරණේ තමයි වහලට රූපින් ෂීට් දාද්දි කලර රූපින් ෂීට් දාන එක. මේක ඔයා ගන්න හොඳ තීරණයක්. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ගෙදර වහලේ ගහනව නම් අසන නිමාවක් ඕනේ නම් ඔයා අනිවාර්යෙන් කලර රූපින් ෂීට් තමයි දාන්න ඕනේ. Right, ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යාළුව කට්ටියක් එකතු කරගන්න ඕනේ. හයි කොහොමද සා? අපිත් මේ වෙලාව ඔයා වහගෙන ඉන්නේ අදරෑ නෙත් FM DJ Night Face to Face Attack Show එක බලන්න අපිත් ලෑස්ති වෙලා ඉන්නවා කියලා චලන මැසේජ් කරලා තිනවා. Thank you චලන. ඒ වගේම තමයි යසින්දු මැසේජ් එකක් දාලා තිනවා සායි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ලක්මාලි කඩවතින් මැසේජ් කරලා තිනවා අපිත් මේ වෙලාව ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා. ජය වේවා. ඔයාවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේ non stop එකට හවස 5:31යි දැන්.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොතේසි සහිතයි
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ
8: වට්සප් කරන්න 076 441 1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදාහරිත සමග බැඳෙන්න
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus app එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න win කරන්න කොන්දේසි සනියම යන දලවේ
13: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: වනකා මහිනා
3: right වෙලාව හවස 5 විනාඩි 47යි යන්න වෙලාව ඇවිල්ලා තියෙන හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ වාගේ ජීවිතයේ සින්න සබෑ කරන ගොවිසතල තරයිය ගැන රුපියල් කෝටි 6න් ගැනබෙන සුපිරිතයාගේත් එක්ක සතිය දවස් 7ෙම දිනුම් වදින්නේ ගොවිසතල තරයිය තමයි. ඉතින් ඒ නිසා වා දකින්න තන බලන තන දෙපාරක් හිතන්න නැතුව ගොවිසතල තරයිය වැඩියෙන් අරගන්න ඕනේ. වාගේ ජීවිතයේ සින්න සබෑ කරගන්න කෝටිපති සීනේට පාර කියන්නේ ගොවිසතල තරයිය. ඒ ගැනත් මතක් කරලා මට අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද net fm dj night face to face attack show එක අපේ විශේෂ මැදිරි ඉඳලා අද දවසේදී අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා හරියටම රෑ 9ට. අද වාර්තා බිඳින දවසක්. කතා දෙකක් නෑ වාර්තා බිඳින දවසක්. මොකද කෑගල්ල දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය අතර ද්වන්ද්ව සංග්‍රාමයක් තමයි අද යන්නේ. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්නවාට හිතා ගන්න බැරි experience එකක් අද ගන්න පුළුවන් හරියටම රෑ 9ට net fm dj night face to face attack show එකත් එක්ක. එකතු වුණාම වොට් කරන්න ලෑස්ති වෙලා ඉන්න. හරිද? එහෙනම් ඉතින් රෑ 9ට හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. අපි හතර වටෙන් ආයෙත් හම්බ වෙන්නේ. සඳුදා හවස හතරට. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා.

0: चाय पिएगा क्या?
1: तो सेट।

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Don't stop remix remake ekat happena DJ blast ek
5: anga galene igna kumariye
3: radio itihasse prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show
3: 1 2 3 let's go Lankawa mudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
4: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන් DJ ලකි කලුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza
6: brought to you by
7: Sloan Green Caps Your city, your ride.
8: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satoso supiri velanda salvali. My cola, aperate, apemadeak.
9: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
0: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7272.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: Kiehl's Crispy Fridays 8 piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's within පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සයිතයි.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
5: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකක් 076-780-7178 WhatsApp කරන්න.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.

0: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: FM 94.8 Net FM Divaina Pura.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන්ත ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: පාස්කු ප්‍රහාරය ගැන පූජිත් තෙරෙහි නඩුවේ තීන්දුව ජූලි 31. සීඑඩීජී වරුණ අතනංගුඩ ගැනීමේ සූදානමක් නැහැ නීතිපති දන්වයි. හිටපු ඇමති එස්.එම්.ට අධිචෝදනා. ණය බර වැඩි වෙලාද මැති සභයේ සංවාද. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කමිටුවක් ප්‍රධානියා හාන්ස්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ලවීමට නියමිත බබට බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපතරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විරුසුරු මඩුල අද නියම කළා. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විරුසුරු මඩුල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී. එම නඩුවේ වාචික සහ ලිඛිත දේශන මේ වන විට පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර අවසන් කර තිබෙනවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විරුසුරු මඩුල මෙම නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා. මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හෙම්සිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවද අද කැඳ වූ අතර එහිදී පැමිණිල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන් ද සිල්වා මහතා දේශන ඉදිරිපත් කළා. ඉන් අනතුරුව විත්තිකාර හෙම්සිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින් දතුකෝරල මහතා දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සෞදා දක්වා කල් තැබීමට විනසුරු මඩුල්ල නියෝග කළා. පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව දැනට ඉදිරිපත් වී ඇති කරුණු මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතනඟුඩ ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට අද දැනුම් දුන්නා. පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතනඟුඩ ගැනීම සහ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කළ රිට් පෙත් සමාද කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මෙම පෙත්සම අද ශශි මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නව මුහුණුවරකින් විමර්ශනයක් සිදු කරන බව සඳහන් කළා. එම විමර්ශනවලදී මෙම් පෙත් සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ දක්වා කරුණු අනාවරණ වී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒ අනුව මෙම් පෙත් සම්කර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතනඟුඩ ගැනීමට හෝ ඒ යටතේ රඳවා ගැනීමට විමර්ශකයන් විසින් මේ අවස්ථාවේ තීරණය ගෙන නොමැති බවත් පැවසුවා. මෙහිදී පෙත් සම්කර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තම සේවාදායකයා සම්බන්ධයෙන් නිකුද්දා මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබූ බව පෙන්වා දුන්නා. ඒ අවස්ථාවේ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පෙත් සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළ සිද්ධියට අදාළව සාක්ෂි අනාවරණ තිබේදැයි විමසුවා. ඊට සාක්ෂි දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ මේ වන මේ අවස්ථාවේදී සාක්ෂි අනාවරණය වී නොමැති බවත් එවැනි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් යලිත් කරුණු දැක්වූ පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරයා විශ්වාසදායක සාක්ෂි නොමැතිව මෙවැනි කරුණු ඉදිරිපත් කරන්නේ කෙසේද ප්‍රශ්න කළ අතර තමන්ට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස සිය සේවාදායකයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළත් එයද මේ දක්වා ඉටු වී නොමැති බවත් පැවසුවා ඒ අවස්ථාවේ විනිසුරු මඩුල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට පෙන්වා දුන්නේ විමර්ශනයක් සිදුවන බැවින් මෙම පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සුදුසු ස්ථාන මාරුවක් ලබා දීම යෝග්‍ය බවයි. ඒ අනුව පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දීමට තිබෙන හැකියාව පිළිබඳ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡා කර ලබන 17 වනදා අධිකරණයේ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අතරංගුවටගෙන රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචන අධිකරණයේ හමුවේ ගොනු කර තිබුණා. දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම්. චන්දසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් කොළඹ මහඅධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. විතිකාර හිටපු අමාත්‍ය චන්දසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් අධිචෝදනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. 2014 වසරේ ජනවාරි මාස පළමුවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මාස 31 වනදා දක්වා කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනුදු ගොවීන්ට සහනදායී මිලට ලබා දීමට රාජ්‍ය වියදමින් ගෙන්වන ලද බඩිරිඟු බීජ කිලෝග්‍රෑම් 336,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් අල්ලස් 570 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන දූෂණ නැමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම් විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කළ චෝදනාවල සඳහන් වනවා. පියවීමට ඇති විදේශ ණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැනවූ වැඩමුළුවකදී දැක්වූ අදහස්ද පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා එදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
4: ජාත්‍යන්තර මුල් අරමුදල විසින් ශ්‍රී ලංකා ඇමරිකාන් ඩොලර් මිලියන 695ක් ලබා දීම සමග නිකුත් කළ නවතම වාර්තාව මගින් තවමත් ශ්‍රී ලංකා නායකයෙම හැකියාව ඉහළ අවදානම් මට්ටම පවතින බව අන්තර වගවා ඇත. ඔන්න ගරු කතානායකතුමනි. ඊට පස්සේ ගරු කතානායකතුමනි මෙතන තියෙනවා ඊළඟ 70 වසරේටම 9 ට්‍රිලියන 28යි පුන්රු දේ ලැබුවා විතරයි 9 ට්‍රිලියන 33යි. 9 ට්‍රිලියන 5යි මේ අවුරුදු කාමාන්ට. අර්ශනාද මොකද කියන්නේ? හොඳයිද? ඊයේ මා බැංකු අධිපතිවරයා කියන නියුත කතා කරාමනි මන් දන්නේ මේ මෙන්ටල්ද කියලා. මේකේ මේ ප්‍රශ්නයක් නෑ මේක ආර්ථික මිද වැටෙන්නේ බඩු දම් වැඩි වෙනවා උද්දමනය වැඩි වෙනවා 113යි 115යි උද්දමනය නියතට ඔබතුමාගේ අවධානය යොමු කරන එක්ස්චේන්ජ් රේට් එකට ඉතා ඉක්මනින් ඉහළ යනකොට රටේ ආර්ථිකය වැටෙනවා ගෙවන්න ඕන ඔක්කොම මුදල් ප්‍රමාණය ට්‍රිලියනයකට වැඩි බිලියන 1000කට වැඩි වෙනස මේකේ කරු නියෝජ කතානායකතුමනි මේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි එක්ස්චේන්ජ් රේට් එක ලෝකයේ හැමතැනම ඒක සමහර තැන්වල ගොඩක් තැන්වල ඒකට වෙනස් වෙලා තියෙනවා මේ යුද්ධේ ඉඳන් හැබැයි ඉන්දියාවේ අඩුයි එතකොට මට මෙයා කියනවා මහ බැංකු අධිපතිවරයා කියනවා ඉන්දියාවේ එතකොට මේ තියෙනවා ලොකු සංචිතයක්ල ඉතින් ඉන්දියාවේ ජනගහනේ බිලියන එකමාරක් තියෙන සංචිතයක ඩොලර් බිලියන 6ක් සංචිතය තිබිලා හරියනවද බිලියන එකමාරක් කියන ජනගහනයක ඒ ජනගහනය අනුව තමයි රටවල සංචිතය එතකොට ඒ ප්‍රමාණය ලංකාව තමයි එතුමගේ චාට් එකේ පෙන්නනවා වැඩියෙන්ම රුපියල තමන්ගේ රටේ ඒ මුදල බාල්දුලා තියෙන ලංකාවේ කියලා අය මොනවා කතා කරනවද
3: මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විවාදයට එක්වමින් කියා සිටියේ 2025 වසරට සාපේක්ෂව විදේශ ණය බර අඩු වී ඇති බවයි.
5: බෝධුරට අපි නිල සංඛ්‍යා ලේඛන දත්ත අමාත්‍යාංශයේ වගකිය යුතු ආකාරයට ඉදිරිපත් කරනවා. මේවා දැන් අපේ අනපනත් වලට අනුවත් නිල වශයෙන් දත්ත ඉදිරිපත් කරනවා. හැබැයි මේ දත්ත වෙනුවට තව කොහෙදෝ තියෙන දත්ත සමාජයේ කියනවා ඒක සමාජගත කරගෙන නැති බියක් සමාජයේ හදනවා. සමහර අවස්ථාවක ණය රුපියල් ට්‍රිලියන 5කින් වැඩි කරලා කියලා. ඒක පිළිබඳ උත්තර සමහරලා දෙනකොට ඒක නෑ වෙන ගාණක් කිව්වා. ඒ විදිහට විවිධ තත්ත්වාව. දැන් මේ තියෙන්නේ අවසාන 2026 දී ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අපේ කාර්යාලයේ විසින් නිකුත් කරන ලද තොරතුරු. ඒ අනුව ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2026 මාර්තු අග වෙනකොට මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 98,965යි බිලියන 98.96යි. ඒ වගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මිලියන 23ක ප්‍රමාණයක් තියෙනවා. වගේම රාජ්‍ය ව්‍යවසායයන්ගේ තියෙන එකත් එකතුනාම බිලියන 102.2යි. මේ 2025 අග තිබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව බලපම අඩුවීමක්.
3: එහිදී වැඩිදුරටත් දැස් දක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
5: ලංකාව ඇතුලේ වාර්තාකරණය කරද්දී රුපියල් වලින් වාර්තාකරණය අපි රුපියල් වලින් බැලුවත් ඩොලර් වලින් බැලුවත් අපි ණය කළමනාකරණය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණයක් මේම. ණයක් ඩොලරය අධි ප්‍රමාණ වෙනකොට තව රුපියල් අව ප්‍රමාණ වෙනකොට වාර්තාකරණය සඳහා ජාත්‍යන්තර ආයතනත් එක්ක කරන ගනුදෙනුවලදී වාර්තාකරණය අපි ඩොලර් වලින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි එවැනි තත්වයකදී ඒ වාර්තාකරණයේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අද ඩොලරයක් අරන් තිබුණා ණයක් රුපියල් 320 නම් රුපියල් වලින් ඉදිරිපත් කරපුවම රුපියල් 320යි. හැබැයි ඩොලරය රුපියල් 340ට ගියොත් එහෙනම් රුපියල් ණය ප්‍රමාණය 340ක් විතර වාර්තා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඩොලර් ණය ප්‍රමාණය වැඩි වෙලා කියලා. ඒ අපිට ඒ ඩොලරය ගන්න දැන් ණය මේ මොහොතේදී ණය පියවුවොත් තමයි රුපියල් 340ක් අවශ්‍ය වෙන්නේ. දැන් මේ මොහොතේදී සමස්ත ණය අපි පියවන්නේ නැහැ. හැබැයි අපි උපකල්පනය කරොත් දැන් මේ තියෙන ඩොලරේ 320 ර වාර්තා කරලා තිබුණා. දැන් 340ට ගිහින් තියෙනවා. දැන් පියවුවත් අපිට අතිරේක යන රුපියල් 20 ණය නෙමෙයි ඒ ණය වෙනුවෙන් දරන විදේශ විනිමය අලාභයක්. ඒ වගේ මේක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. 300 පල්ලයට ආවොත් මොකද වෙන්නේ? විදේශ විනිමය ලාභයක්. මේ තියෙන ගිණුම් කරණය සම්බන්ධයෙන් වෙච්ච සංඛ්‍යා දත්තයක් මිසක් ණය පිළිබඳව නිවැරදි අර්ථකථනය නැහැ. ණය ඩොලරේ නම් ඩොලර් විදිහම තමයි මේක ඇතුලේ තියෙන්නේ.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂිත් සිල්වා මහතා සහ නියෝජ්‍ය මාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර එහිදී මෙවන් සංවාදයක් ඇති වුණා.
6: දැන් අත වශයෙන්ම දැන් අද 340 කට මේක අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙළඳ පොලේ
7: විවාදයකට
6: නොයයි. උදාහරණයක් හැටියට ඉස්සර දැන් අපි ඔක්ෂන් එකට ගියාම ISBN නම්බර් එකෙන් ගත්තේ කොච්චරක්ද, උපරිම ලීල්ඩ් එක කීයද, අවම ලීල්ඩ් එක කීයද, වේටඩ් ඇවරේජ් ලීල්ඩ් එක කීයද, ඒවා වෙළඳ පොලට දන්වනවා. ගොඩක් වෙලාවට වෙළඳ පොල දත්ත පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා පිළිගන්නව ඇති ඔබතුමාලාගේ රජය විසින් වෙළඳ පොළට නිකුත් කරන දත්ත සීමා කරලා තියෙනවා. එතකොට ඇග්‍රිගේට් කරලා ක්වෝටර් එකකට ඉදිරිපත් කරන දත්ත සහ තතියක් පාසා ඩිස්ඇග්‍රිගේට් කරපු ඩේටා අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක මම මේ කියන්නේ ඔබතුමාටවත් වැදගත් වෙයි මම මේ කියන දේ අත්වාසම තේරුම් ගත්තොත් බොහොම ස්තුතියි.
5: අපි අතිරේක තවතරතුරු වුණා අපි ඉදිරිපත් කරමු. නමුත් දැනටමත් මේ ඩෙඩ් බුලටින් එක ආරාසා රාජ්‍ය ණය කළමනාකර කාර්යාලය හරහා ඔබ සඳහන් කරපු යීල්ඩ් එක සහ ඒ බැඳුම් කරය සහ පත්වල අතරේක තොරතුරු තියෙනවා. නමුත් තොරතුරු වල විශ්ලේෂණය කර ගැනීම මූල්‍ය විශ්ලේෂකයන්ට අයිති කාරණයක්. නමුත් ඔබතුමා සඳහන් කරන තවත් තොරතුරු ඉදිරිපත් කළ යුතු නම් අපි ඒවා සාකච්ඡා කරලා ඉදිරිපත් කිරීමේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ යම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් කරා. බොහොමත්ම ස්තුතියි.
3: ගණේමුල්ල සංචිව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ටාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ගණේමුල්ල සංචිව ඝාතන සිද්ධියට දාල් නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා ඉදිරියේ කැඳවුණු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අතරංගුවටගත් ඔස්මන් ගුණසේකර නැමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පැවසුවා. සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන් ගුණසේකර නැමැත්තාගේ නිවස සහ භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ රතු නිවේදනයේ තිබූ බවත් පොලිසිය සඳහන් කළා. එමෙන්ම ගණේමුල සංචිව නැමැත්තාට පෙර තිබූ නඩු දැනට පවතින නඩුවල විස්තර සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන්ද ලේඛනයක් ඒ අතර තිබී හමු වූ බව පෙන්වා දුන් පොලිසිය මේ තුළින් ගණේමුල සංචිව නැමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳ මෙමසැක්කරු අවධියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් පැවසුවා. ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමු වූ බවත් ඒවා පිළිබඳ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලිසිය සඳහන් කළා. මීට අමතරව මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැතිය තවදුරටත් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියා. මෙහිදී සැකකාර ඔස්මන් ගුණසේකර වෙනුවෙන් පෙනිසිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ටාශයේ රඳවා සිටින සේවාදායකය හමුවීමට තමන්ගේ අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව පැවසුවා. නමුත් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනේ කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනිසිටිය කරුණු දක්වන ලෙස දක්වා නොතෙසිනිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. ඉනතුරුව මෙන් පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙස නියම කෙරුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ සමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මූල්‍ය සහ ආයතනික උපාය මාර්ගික විශේෂඥ දේශාල්ද මිල්, ගනුදෙන සහ ආයෝජන බැංකු කරණය ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීමේ විශේෂඥ දුමිත් ප්‍රනාන්දු සහ මුදල අමාත්‍යාංශ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජිතයෙකු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ආයතනික ගුවන් සේවා මහජන නීති යන විෂයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයින් ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයින් පත් කරනු ලබනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ දෘෂ්ටි කෝණයන් සැලකිලට ගනිමින් පුළුල් උපාය මාර්ගික සමාලෝචනයක් සිදු කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ මත දිගු කාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින් මුල්ලිමේ වශයෙන් තිරසාර සහ වාණිජමේ වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීමයි. ඒ අනුව ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කමිටුවක් පිහිටවීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙනවා. උපාය මාර්ගික දෘෂ්ටි කෝණය සහ ආයතන අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහ ඇගයීමක් කිරීමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා සහ විකල්ප ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘති පිළිබඳ නිර්දේශ ලබා දීමත් නිශ්චිත උපාය මාර්ගික විකල්ප ඇගයීමක් සහ රජයේ සමස්ත අරමුණු සමග සමානව ගැලපෙන වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමත් ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරනු ලබන තෝරාගත් උපාය මාර්ග සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා අධීක්ෂණය මාර්ගෝපදේශනය සහ සහාය ලබා දීමත් මෙම කමිටුවට පැවරී තිබෙනවා. මෙම කමිටුව උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින කාල සීමාව තුළ හෝ ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියාත්මක වනවා.
7: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026
3: ලෝකුසලන පාපන් තරගාවලියේ සමසත්කාරක කැනඩා කණ්ඩායම සහ බොස්නියා අතර තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ 12:30 යි. බී කාණ්ඩේ තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝහිදී.
0: Net News.
3: Net News දිමාව. මීළඟ Net News එක උදෑසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total කේ අපගේ වෙබඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
8: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන. ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-863-363-076-716-3872.
0: FM 95.8 Net FM Divaina Pura
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80 දී ඕකේ

0: අටසිය අසූතුනක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින් අමතන්න 0112 200 200.
1: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
3: කොහෙන්ද මේ JBL එක?
4: කීල්ස් එකෙන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සානියම යන දළවේ.
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්, ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: FM 95 94.8 Net FM Divaina Pura.

දාහක් රහස් සඟවා ගැන අදත් සීතල සුළඟ හමනවා. ඒ රහස් වල වැදි වැදි කොළඹ හසින්දලා වැහි බිඳුබිමට වැටෙනවා. මන් දන්නවා ඔබත් කාටවත් නොකී රහස් මේ හොළඟ දරාගෙන ඉන්නවා කියලා.

ආදරේ නම් රණ්ඩු කරන්න ඕනේද? ආදරේ නම් තරහ වෙන්න ඕනේද? හැබැයි එක දෙයක් මට කියනවාද? ආදරේ රණ්ඩු කරලා දිනා ගන්න ඕනේද? අද අපි කතා කරන්නේ ඒ ගැන. ආදරේ රණ්ඩු කරලා දිනා ගන්න ඕනේ දෙයක්ද? 0795 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

සුබ මන්දාරම්රෑ තරංගක්කා රණ්ඩු කරල දිනාගන්න ආදරේ මොකටද? ආදරේ කියන්නේ දැනිලා දෙන්න ඕන දෙයක්. රණ්ඩු කරලා දිනාගත්තත් වැඩක් තියේවිද? ළඟ ඉඳේවිද? රැඳේවිද? මං පබෝ

හැමදේම මායාවක් කියලාද හිතන්නේ? රණ්ඩු කරන එක තරහ වෙන එකත් මායාවක් නං. ඔව් සමහර විට ඒක වෙන්න ඇති රණ්ඩු කර කර ආදරවන්තයෝ මේ තරම් ළඟින් ආදරය කරන්න ඕනි කියලා කල්පනා කරන්නේ. ආදරණීය තරංගා, ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. රණ්ඩු කරලා දිනා ගන්න ඕනේ දෙයක්ද ආදරය කියලානේ අහන්නේ. එහෙම හදි අද කාලේ ළමයි කියයි ඕනේ කියලා, අපි වගේ අය කියයි නැහැනේ කියලා. දන්නවද සමහරු බලෙන්ම ජීවිතවලට ඇවිත් යාල නැතුව මේ බැරි විදි මුකුත් නෝනු ගන්නට අත්තරල දාලා යන්නේ යනවා. එතනදි රණ්ඩු කරලා වැඩක් නැහැ. ආදරය කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි, ඒ හිතේ සතුට ගැන හිතන එක. මම හිතන්නේ සමහරු අපිට මුණ ගැහෙන්නේ එකට ජීවත් වෙන්නම නෙවෙයි, ජීවිත කාලෙම විඳවන් මතක එකතු කරන්න කියලා. දන්නවද තරංගා, එක හිතක් මැත්තේම නැහින මිනිසු දුර්වල නෑ, දුර්ලභයි. ඒ වගේමයි දන්සලක් බෙදෙන ගානට බෙදෙන කොහේද ආදරේ තියෙන්නේ? දන්සල් වල. ඒකයි හුඟක් දෙන ආදරීලල රණ්ඩු කරන්නේ. සමහර හිනාව උදුරගෙන කඳුළු දෙනකොට තවත් සමහර කඳුළු මකලා හිනාව දෙනවා. එහිඳ රණ්ඩු කර කර බලෙන් තියාගන්නේ කොහොමද ආදරේ? යන්න මහදනයට යන්න දීලා හිනා වෙලා අතරින් මන්නම් තරංග රැඳෙන්නේ ඌමනාවක් නැති අය වෙනුවෙන් නෙවෙයි. රණ්ඩු කරන්නේ නැතුව අතහැරලා දාලා නිහඬ වෙන තැන මහපෞරුෂයෙකුයි ආදරේකුයි දෙකම හැංගිලා තියෙනවා. මං රමණි සුමේධා.

ආදරය කියන එක ඔයා හොරෙන් අරන් ගිහිල්ලා හදවත කියන එකත් එහෙමයි ඇයිනවාද දැන් මං ගාව මං නෑ Now I'm lost

0: ಅಟ್ಯಾಕ್ ವಿತ್ ರಾಕ್ ನವೆ ಬೇಕ ಡಿಜೆ ಅಟ್ಯಾಕ್ ಕಾಕ್.
1: Don't stop. Remix, remake. Ekta happiness. DJ Blastika.
2: Anga galle ne, inna kumariye.
0: Radio itihas se pratham vatavata. Lankaya superi DJ Tharu. Muhunata muhuna gatana. DJ Attack Show Eka.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go.
0: Lankawa mudanna vilanga DJ star in the kamathinam. Oya DJ play karana pahadili video ak. Dan ma apita WhatsApp karana.
1: Binduai 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Other and Navayata. Muhunata Muhuna Tarangavadinne. Kegala Districtaya. DJ Volume. DJ Madhu J and DJ Lucky. Kalutara Districtaya. DJ K1S with DJ Miza.
0: Brought to you by
4: Ceylon Green Caps. Your city, your ride.
5: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pella. Kills, cargills, apiko, satoso, superi velanda salvalin. My cola, aperate, apemadeak.
6: AAT අධීර 1 සහ AAT අධීර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112559669.
7: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
8: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011126 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

සීතලමැදි අම්රයක් වේවා හිතවතිය. ආදරය කියන කෙනෙක්ව පරද්දලා දින්න තරගයක් නෙවෙයි. රණ්ඩුවකින් දිනුවා කියලා හිතක් රිදුනොත් ඒ ජයග්‍රහණේ වටිනාකම කන්දලකින්ම මැකෙනවා. සැබෑ ආදරය තියෙන තර්ක දිනන තැන නෙවෙයි, දෙන්නම එකිනෙකා තේරුම් ගන්න උත්සාහ කරන තැන. ඒ නිසා සමහර වෙලාවට දිනනට වඩා ලස්සනයි ආදරය වෙනුවෙන් නිහඬව පසුබැසීම. මොකද ආදරය රැකුණොත් දෙන්නම දිනලා ඉවරයි. ලෙරංගන බස්නායක බදුල්ලෙන්. ඒ නිසා සමහර වෙලාවට දිනනට වඩා ලස්සනයි ආදරය වෙනුවෙන් නිහඬව පසුබැසීම. මොකද ආදරය රැකුණොත් දෙන්නම දිනලා ඉවරයි.

من دارم ریحه تایوین ها دویسی های آیدن پونچی وحی پینی کوڑ ولت تیمون دیمالی چگ گی کچی بچی ہینا وگ ماینکو گی گلے ہیریونو شوک گی تیک کپوٹگو گی اوڈنگو آڈ پالی آتره اون نکم دوک کی وارد کاماک نیت سندر اون منی شکرانی نا نید اون ہینا وین نا نید مگی کاندلو ولت ماتونی تانی وین ہم دے کی ماتر دانگ وین کاؤلو تو یان بیری وین ترمت නමක් නැති ලිපිනයක් නැති පැරණි සිතුවමක් වගේ මම කියන්න. රිදෙන හිත පිරිමදින්නානේ කවුරුත් නොදකින කාමරයක් කවුරුත් නොසන රාත්‍රියක. වෙලාවකට හිතන සොඳුර නාය යන්න ඕන මෙන්න තියාගෙන. නාය යන්න ඕන මෙන්න තියාගෙන. මතක කඳු පන්ති වලට බැරියර්ස් දාලා තාප්ප බැඳලා. හිර කරලා තිබ්බත් මදිනේද කියලා. ඒ කඳු පන්ති වලට ඇස් දෙකක් තිබ්බනම් මගේ කඳුළු මැනගන්න කට අඩක් තිබ්බනම් මගේ මුමුණ නාවහන්න හදවතක් තිබ්බනම් මගේ වේදනාව තේරුම් ගන්න ඒත් කිසි පළක් නෑ නේද සොඳුර මට තනියම ඉන්න ඕනි කිව්වට මට ඕනේම ඔබ ළඟ ඉන්න ඔබේ හුස්ම සුවඳ ළඟ දවටෙන්න ඔබේ නිහඬ ගමේ පව රැකවරණය හොයන්න වැඩියෙන්ම රිදුණු දවසටත් වචන නැති දවසටත් ලෝකෙම මට විරුද්ධුන දවසටත් ඔබේ උරහිස වනමයි මම කොහොම කිව්වත් මම තනියම ඉන්න ආසයි කිව්වත් ඉතින් ඒ බව දැනගන්න තනි වෙන්න ආසුනත් ඔබ නැතිව ජීවත් වෙන්න බැරි බව විතරක් දැනගන්න මම තනියම නෙවෙයි සොඳුර අනේ ඔබ නැතිව පාළුයි මං ජනනී බවන්ත

0: வண்டாரம் வித் தரங்கா. தரங்காக்கு வித்ரா நெவை மேக்கம் டிஜே அட்டாக்கா.
1: Non stop remix remake ekatta happena DJ blast ek
2: anga galene igna kumariye eni
0: aladinde radio itihas se pratham vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show eka
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
0: 1 2 3 Let's go. Lankawa mudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Other and Novator Muhunata Muhuna Taranga Vadinne Kegalla District DJ Volume DJ Madhu J and DJ Lucky Kalutara District DJ K1S with DJ Miza
3: Brought to you by
4: Ceylon Green Caps Your city, your ride.
5: Rasa nahara pina yanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satosa supiri velanda salvalin. My cola, ape rate, ape madeak.
6: ගමන්ටිකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
7: තාමත් සීට්ටුවට ගෙවනවද?
6: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගුඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
7: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
8: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 0111
9: ගුරු අමරදේව ගීතාවලිය
10: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
10: tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansadaye idiripat kirimak anugrahaya
7: hondama de aduma bilata tipa vyapta shakha jalak samagein kasakala green super jeevithayata ithiriyak

පිටුවන් එකසි හැට හත ආදරණය තරංගාට ආදරෙහින්ද පපුුව පලාගත්තු යක්කු. මිනිස්සු පැලෙන් ආදරය කරන්න පටන්ගත් හම යක්කු වෙනවලු. ඔවු රහසින්වත් ලව් නොකලසේක කියල දොහොත් මුදුන්දීල වදිනෙවු ඇත්තට මාදරය කරන්න පටන්ගත් හම යක්කු වෙනවා තමයි. එහෙවුන් මරාගෙන හරි කොහොමරි තමන්ගි කරගන්නවා. යක්කු කරපු ආදරේ ඕබං උඹ හින්ද මන්දැන් යකෙක් වලාකුළු ආදරවන්ති. මිනිසු පැලෙන් ආදරය කරන්න පටන් ගත්තාම යක්කු වෙනවලු. ඔව් රහසින්වත් ලව් නොකලසේක උඹ හින්ද දැම්මයි යකෙක්.

ආදරණීය ප්‍රියය, මේ ඍතුව ඔබේ නැත මගේ නැත අපේ සුන් සාතියජි සුන් සාතියජි සුන් සාතියජි මේ ඍතුවට මට ඔබ විතරක් ඇතේ.

මම මගේ මහත්තයාට ගොඩාක් ආදරේ. අපි අවුරුදු 6ක් ආදරේ කරලායි විවාහ වෙන්නේ. අපි බැඳලා අවුරුදු 19ක් වෙනවා. එයා රට ගියා. එබැයි ඊට පස්සේ ගොඩක් වෙනස් වුණා. මම කිව්වා රණ්ඩු කළා. නෑ වැඩක් වුණේ නෑ. එයා ඒ රටේදිම ජීවිතෙන් සමුගත් අන්තිමට. මං ළමයි දෙන්නත් එක්ක තනි වුණා. කළුතරින් හිතවතියක්. මම මොනවා කියන්නද ඔයාට සහෝදරි? මේ ලෝකේ තියෙන ලස්සනම හිත අයිති ගැහැණුන්ට සුරංගනාවියෝ කියන්නේ සුරංගනාවි කියලා. ඔයා සුරංගනාවියක්.

0: மந்தாரம்ரே ஹத்தாயி வினாடி 48.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: Kills within the now Nishpadan Sandha Ajumamila, Mataka Gram Siak, then Rupia Namiai, Arthur Columban, Amber Gram Siak, Rupia Visinaviai, Isso Madim Gram Siak, then Rupia Ekasia had the Namiai Kills, now Babai Ajumamila.
5: Sloan Green Caps. Your city, your ride.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්.

0: सुना सुना पमनाए
1: ओ बसीना सुना पमनाए
0: सुबह मंदारम रैक वेवा तरंगा के इल्लुवाट रंडु कर कर अल्प मात्रयक वत आदरयक एयागे पार्श्वेइन मट नोलेबेद्दी कालयत एक्क मगे हित हरियट हंगीमक दैनीमक नैति गलक वगे उना कियन्नवत एया दन्ने नै अने मन दना हिटियाना එයාගේ ආදරේ හරියට සුවඳ ඉටිපන්දමක් වගේ ඉක්මනින් දිය වෙලා නිවිලා යනවා කියලා. කවදාවත් එච්චරට බොළඳ නැවී ඉන්න තිබුණා. වචනෙන් මුදාහල ප්‍රේමයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන එක නොලැබෙන දේම අද ලැබෙයි හෙට ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් ජීවත් වෙන එක හරියට ක්ෂිතිජයක් රස විඳිනවා වගේ දෙයක්. ඉතින් මෙතින් මුදාහල ප්‍රේමය නැවත කිසිදාක හමු නොවිය යුතුය. නෝරා තිනොවිය හැවත්.

නොලැබෙන බව දැන දැනම රණ්ඩු කර කර ආදරයක් ළඟින් තියාගෙන උත්සාහ කරන්න එපා. කවදාවත් එපා. මොකද ඒක අපි අපිටම කරගන්න හානියක්. රසි රාගමින්

තරන් ගියේ. සැබෑ ආදරය කියන්නේ අනිකාගේ රැකවරණය නේද? දියුණුව සතුට අවංකවම අපේක්ෂා කිරීම. මේ හැමදේම මේ වෙනුවෙන් කැපවීම. එතන තියෙන මට මොනවද ලැබෙන කියන ආත්මාර්ථකාමී හැඟීමට වඩා මගෙන් එයාට මොන වගේ යහපතක්ද දෙන්න ඕන කියන පරාර්ථකාමී හැඟීම ආදරය කියන බලහත්කාරයෙන් උදුර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙනෙකුගේ හදවතින් ස්වේච්ඡාවෙන්මයි ගලාගෙන එන්න ඕනේ. කෙනෙක්ට ආදරය කරන්න කියලා බල කිරීම හරියට කෘත්‍රිම මලකට සුවඳ දෙන්න හදනවා වගේ වැඩක්. ආදරය කියන මන්දිරයේ ගොඩනැගෙන විශ්වාසය ගැන අතිවාර මූඩ මං ආස මල් පඳුරු අස්සේ කටු හොයන්න නෙවෙයි, කටු අකුලුණත් මල් දකින්න. රංජන රත්නායක.

අපි වැඩියෙන්ම ආදරය කරන අයක නේ. අපි වැඩියෙන්ම කේන්ති ගැන රණ්ඩු වෙන්නේ. ඒත් ටික වෙලාවයි නේද තරංගක්ක මාතරින් නරන්දී.

Adrenalin tarangai meni samundra vidrak avilian shitijeta vidrak adre karan virale vidrak lassana dakinne ai ai ai ඒ වගේමයි ආදරේ දිගේ හැන පිරිමි කියලා නැහැ ආදරේ ඉලලා අඬනවා මහ ගොඩක් අසරණවනවා ඉතින් කවුරුත් දකින්නේ නැද්ද කවුරුත් දකින්නේ නැද්ද ගංගාවක් මුහුදට වැටෙනකම් මොනතරම් දේවල් දරාගෙන දෙන්නේ කියලා මුහුදට කලින් ඇත්තටම පුංචි ගංගාව දකින්න පුළුවන් නම් හැමදේම තේරුම් යාවි බණ්ඩාරවලින් සාගරේ

0: 빠엔 아누 하드라이 다시마 아텐 넷넷 FM 만다람래
1: තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: පැය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උත්සාහය.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා
5: සුනීර සුමංගා
6: නුවන්දිකා සේනාරත්න
7: අමීෂ මිනුවල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansadaye idiripat kirimak anugrahaya
9: hondama de aduma milata tipa vyapta shaka jalayak samagin kasagala green super jeevithayata itiriyak
10: wake up satutu hormones alpha studio
11: dawasata moona karana vitamins alpha studio
10: yes yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

හීනවලට කොයි තරම් වචන තියෙනවද? විස්තර කරන්න ඔබ ගොඩාක් වචන පාවිච්චි කරලා. 0.7195 95 95 95 තරංගක්කා දම්පාට මතක මැද දම්පාට හිනාවක්. සඳැබෙන මානයේ දිදුලන දම්පාට හැන්දාවක සතුටේ රන්වන් පාට හසපුරා පැතිරුණා. මතක අවචන අතරින් නැතින් හැලෙන පිනි බින්දු අතරින් හින දම්පාට මලක් දැකලා නොදැනීම මගේ පපුවත් ආදරෙන් පිරුණා. හිනාවක සේයා මතුණා. දන්නවද මේ කියපු දම්පාට හින කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්? මොකද දන්නවද? මේ ලෝකෙන ටොක්සික්ම ඕවර් තින්කින්ම කෙල්ල මම කියලයි මං හිතන් ඉන්නේ. මං හිතා හිටියට කලින් මං කියලා. ආදරේ ළඟදී සම්පූර්ණ අවධානයම මට ඕනේ. ඉතින් රණ්ඩු කියන්නේ මගේ ආදරේක කොටසක්. හැබැයි මගේ හැම ටොක්සික් ගතියක්ම එයා අවුරුදු ගානක් තිස්සේම දරාගෙන ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මං වගේ කෙල්ලන්ට ලැබෙන්න ඕනේ අපිව දරා ගන්න පුළුවන් හරි ලස්සන ආත්මයක් තියෙන පිරිමියෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගත්තී. රණ්ඩු කියන්නේ මතක විතරයි තරංගක්ක මං හර්ෂී.

සුබමන් දරම්රයක් ආදරය අතීතයේ ඉඳන් මේ වෙනතුරුත් හුස්ම අල්ලන්නේ ලස්සන හිත්වල තමයි බලන්න කුසපබවතී කතාව සම්බුලා ජාතකය පබවතී දිනාගත්ත විදිහ රජෙක් වෙලත් හත් අවුරුදු බැලමහැවරකින් පසුව ආදරේ පරිත්‍යාගය කියන්නේ එක තරංග හැම කියන්නේ නිකවැරටියෙන් චම්පික මං මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්නේ මගේ නංගිලා දෙන්නට මොකද ඒ දෙන්න මට පනවාගේ ආදරේ කියලා සතුනි කියනවා තරංගා ආදරේ ස්තුති කෝ වෙනම සුබ මන්දාරම් රැක් වේවා තරංගක්කේ ආදරේ වෙනුවෙන් රණ්ඩු වෙන්න ඕනේ නෑ ඒක දැනෙන්න දෙන්න ඕනේ එහෙම කියන්නේ සුදර්ශනී මහවිලින් 1795 නම පණිවිඩ ටික කියවලා ඉවර කරගන්න පුළුවන් වුණොත් මේ මන්දාරම් රාත්‍රිය ඉවර වෙන්න කලින් ඒක ලොකු දෙයක් ආදරණීය තරංගා එයා මට ආදරේ කරලා නැහැ එයාගේ නියම ආදරේ හමු වෙනකන් මගේ ආදරේ වින්ද විතරයි එහෙම කියන්නේ තරංගා මම කොහොමද එයාට දීපු ආදරේ ආයෙත් ඉල්ලගන්නේ මං ආදරේ කළේ එයාටනේ ඔයා මට හොම කළේ ඇයි මගේ නපුරු කුමාරයෝ කියලා කියන්නේ චමරි සමහර මුකුත් හිතලා කරන්නේ නෑ සහෝදරි ඒවයි බේ සිද්ධ වෙනවා අඩන්ඩ වෛර නොකරන්නන්ඩ ඉවර වෙයි කඳුළු වල වාංදුරට විවර කරන්න

නොලැබෙන ආදරය. නොලැබෙන බව දැන දැනම ආදරය කිරීම හරියට පළඟැටියෝ කෑම කියලා හිතාගෙන ලාම්පු දැල්ලට පොර කනවා වගේ එකක්. පිච්චෙන පිච්චෙන අනිවාර්යෙම පිච්චෙන තරංගේ පිච්චෙනක් නවත්තන්නේ නැහැ. ආසනෙතේ වුණත් නොපිච්චින්නෙත් නැහැ. කෑගල්ලෙන් සමන්න රැගම

අද මට යා වෙනුවෙන් මේ ලස්සන ගීතය දෙනවාද? එයා ටිකක් අසනීපෙන් හින්දා දුකෙන් ඉන්නේ. රේනෝ ආදරේ මනින්න එහෙම පුංචි පුංචි අසනීප හැදෙනවා. ආදරේ තරන් හොයාගන්න.

0: மந்தாரம் ரே வித் தரங்கா. தரங்காக்கு வித்ராக் நெவை மேக்க டிஜே அட்டாக்கா.
1: Don't stop, remix, remake. Ekatta happena DJ blast eka.
2: Anga galene inna kumariye
3: meni alavinde
0: apna jeevan ke tarah. Radio itihas se pratham vatavata Lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go.
0: Lankawa mudanna vilanga DJ star in the kamathinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: Binduway 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය. DJ වොලියුම් DJ මදු ජේ ඇන් DJ ලකි. කළුතර දිස්ත්‍රික්කය DJ K1S with DJ Miza.
4: Brought to you by
5: Sloan Green Caps. Your city, your ride.
6: Rasa nahara pina yanu my cola vetin my guava my tamarind my blueberry athulu rasa pela kills kagils apiko satosa supiri velanda salvalin my cola ape rate apema deyak.
5: Sloan Green Caps. Your city, your ride.
7: මුදලාලි
8: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: හරිද?
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? I never thought ඔයා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
8: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
9: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු.
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
11: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

මේ වගේ මෝසමක් නම් මීට කලින් කවදාවත් ඇවිල්ලා නැහැ. මට නොතේරෙන මේ වර්ෂාමය හැඟීම, මේ තරම් සීතලෙත් හිත ඇතුළේ ගිනි ගැනීම, කොහොමද තේරුම් ගන්නද මේ වැස්ස හරියට ආදරේ වගේ?

0: आग सी।
1: मन में लगे आग सी।
0: आदरे बूस्ट करन एपा ऑर्गेनिकली ग्रो इन देम लेबनान अंग अद्देके में वैलंदगन नेतन तप्परे अक्वत नावती इन एपा මකද ඔයා එක තැන මේ තියෝරලෝසේ කටුනන් නවතින්නේ නැහැ කාලේ ඉස්සරහට යනවා. ඉතින් වසාගේ දොරවල් දිහා බලමින් ඉන්න එපා. අලුත් මං පෙත් හොයන්න අලුත් හින දකින්න අලුත් මිනිස්සු හමු වෙන්න. ජීවිතය කියන්නේ කෙනෙක් වෙනුවෙන් නවතින ගමනක් නෙවෙයි. තමන් හොයාගෙන තමන්ටම ආදරය කරගෙන ඉදිරියටම යන ගමනක්. ආදරය වෙනවා නම් ලස්සනට පිළිගන්න. ජනව නම් ආශිර්වාදයක් දීලා යවන්න. ඒ ජීවිතය නම් කවදාවත් නවත්තන්න එපා. ඉදිරියටම යන්න. ඩොක්ටර් දිනේෂ්.

ආදරය හරියට ගිනි දැල්ලක් වගේ. ළඟට වෙලා ඉන්නකොට ජීවිතේට මොනසුම කාලෝකයක් දෙනවා. හැබැයි ඒ ගින්න දිහා සිහියෙන් බැලුවේ නැත්තම් හීනියට පටන්ගෙන මුළු හදවතම දවලා අපිටත් නොදැනීම අපිව අලු කරලා දාන්න පුළුවන්. මටත් හිතුණා ඒ විදිහට මම පිච්චිලා අලු කරලා දාපු ආදරය හිතුණා නෙවෙයි මට තිබුණා. පුදුම කියන්නේ ආදරේ ගිනිපුපුරු අදටත් මේ මොහොතටත් මගේ හදවත ඇතුලේ දැවෙනවා. මාව රහසින් පුච්චනවා. ශාලින් ගින්න නිවෙන්න ටිකක් වෙලා යනවා. හැබැයි නිවෙනවා. විශ්වාස කරන්න.

0: හොරෙන්
1: ආදරණීය තරංග අක්කා, මගේ හිත හොරෙන් හොරකම් කරපු කෙනා මගේම වුණා. මගේ ආදරණීය සැමියා, මම ගම්පල උමගිරි උයනේ හන්සනී. ඔයා කොච්චර වාසනාවන්තයිද හන්සි.

0: Men där är det här i vinnade jag hade listat nej.
1: Velava oba beta gena enne.
2: Rapunzel wage mannang inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawala yanna. Ayata ida harinna. Commercial credit.
4: Sandhi Soyet Nava Pivisumang Abhyantarin Habahirin Sandhi Pradaha Samane Tolin Novartin Sandhi Soyo Dakaragana Bindo Hatsi Dhaya Tunsianu Hatai Tunsia Anu Navayamata Dikayu Joints Reborn Sandhi Pradaha Samana Sobhavika Pratikara Katale Nivasatamakin Vagana Ikinumata Honda Matwele Master Guide Perapasali Sita Dahatuna Shreni Dakwa Sielu Vedapotetalu Navatama Prakashana Langama Potalin Ho Master Guide Prakashakyo Vithin Bindo Hatai Tunsi Dhatanai Tihai Tishaya
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
9: සංක දිනය. සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනුවල්
8: ජුනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
9: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
10: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්

ගැහණි අඬනවා නම් අඬන්න යක කාටවත් රිද්දන්න නෙවෙයි. එයාට දරා ගන්නම බැරි වුණ තැන. ඒ කඳුළු හරි බරයි. මං එරන්දි.

ආදරේ නිසා තමයි තරංග රණ්ඩු කරන්නේ. රණ්ඩු නැති ආදරයක් හරියට පරිප්පු නැති හෝටලයක් වගේ. නිර්නාමිකයි.

වැඩිපුරම රණ්ඩු කරන්නේ ආදරේ වැඩිපුර තියන අය නේද තරංගක්කේ. හෂිය හැම කියනවා. මොන උත්තරේ දුන්නත් ආදරේදී අපි හරි නැත්තම් වැරදි නංගී.

ඇයි බලවත් වුණාම මැණික් කැටවලට පයින් ගහන මිනිස්සු ළඟ මැණික් කැටවලටත් ජීවත් වෙන්න වෙනවා තරංගා. මං සුජා.

ඇත ක්ෂිතිජය අදදර තාමත් තනිතරුවක් තනිරකිනව ඇති හැබැයි අපිට පේන්න නෑ මෙහැට කළුවර. ඒ කළුවර පිරුණු රාත්‍රියයේ දීජනයිට් එක වෙනුවෙන් අපේ කණ්ඩායම දුක සූදානමක.

0: මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: FM 95 94.8 Net FM දිවයින පුරා
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: Wake up.
5: Satutu hormones. Alpha Studio.
6: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: තුන අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop remix remake ekata happena DJ blast eka
3: anga galene igna kumariye
1: radio itihase prathama watawata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
2: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go.
1: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අදරෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ කෑගල්ල දිස්ත්‍රික්කය DJ වොලියුම් DJ මදු ජේ ඇන් DJ ලකි කල්තර දිස්ත්‍රික්කය DJ කේවන් S with DJ මිසා
5: brought to you by
6: Sloan Green Caps Your city, your ride.
7: Rasa nahara pinayanu my cola vetin, my guava, my tamarind, my blueberry atulu rasa pela. Hills, Cargills, apiko satoso supiri velanda salvalin. My cola, aperate, apemadea.
8: Aruban, Aruban. Dinahas, Visi Hai, Janamasa, Dinasini Sigradawa. ශ්‍රීලංකා රේඩියෝ ඉතිහාසයේ වෙනස්කම් රසක් අලුත් දේවල් රසක් ඔබට තිළිණ කරමින් හැමදාමත් කවදත් අලුත් කාගෙත් නෙත් ඔබට බොහොම ආදරයෙන් සාඩම්බරයෙන් ගෞරවයෙන් තිළිණ කරන NetFM DJ Night Face to Face Attack Show තුන්වන දිනේ ආරම්භය සනිටුහන් කරන්නටයි ආදරණීය ශ්‍රාවක හිතවතුනි අපි සූදානම් වෙන්නේ. ලංකාවේ හැමදාමත් විනාශ වෙන අලුත් වෙන තාරුණ්‍යට තමන්ගේ ශේෂ්ත්‍රයේ ඇතුලේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන්නට හැමදාමත් පාර කියපු NetFM ඔබේ ආදරණීය ගුවන්විදුලි නාලිකාවෙන් අපි ජනවාරි මාසයේ ආරම්භ කරා NetFM DJ Night. එහි අලුත් පිටුවක් පෙරලන්නට අපි මීට සති 3කට පෙර සූදානම් වුණා. ඒ තමයි ලංකාවේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එක් එක් දිස්ත්‍රික්කයන්හි දක්ෂ DJ වාදක ශිල්පීන් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ව එකම වේදිකාවකට එකම බැදිරියකට අරගෙන ඇවිල්ලා ඒ අතරින් ඔබේ මනාපයෙන් ජයග්‍රාහී දිස්ත්‍රික්කේ තෝරන්න අපි කටයුතු සූදානම් කරා. මේ අද දවස NetFM DJ Night Face to Face Attack Show තුන්වැනි සාඩම්බර දිගරුම මෙතනින් එහාට අපි ඔබට දිලින්න කරන්නටයි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් කෑගල්ල දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කයේ ලංකාවේ දක්ෂ DJ වාදක ශිල්පීන් හතර දෙනෙක් එකම තැනක එකම පිටියක මුහුණට මුහුණ තරඟ කරවන්නට. අපි අද දවසේදී මේ දිස්ත්‍රික්ක දෙකෙන් ප්‍රථමයෙන්ම තරඟ කරන්නේ කවුද කියලා වාසනාවන්ත මිනිත්තු 10 අයිතිකාරයෝ කවුද කියලා තෝරාපත් කරගත්තා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිට කේකාසු වුණු K1S ඒ වගේම DJ මිසා ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වොලියුම් ප්‍රධාන කණ්ඩායම අද දවසේදී කාසියේ වාසි උරගා බැලීමෙන් අනතුරුව මේ දිස්ත්‍රික්ක දෙක අතරින් අද දවසේදී ප්‍රථමයෙන්ම වාසනාවන්ත මිනිත්තු 10 උරුමකම් කියන්නට කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වොලියුම් ප්‍රධාන කණ්ඩායම අවස්ථාව ලබා ගත්තා. එසනම් අපි සූදානම් වෙන්නේ මේ වාසනාවන්ත මිනිත්තු 10 ආරම්භයත් එක්ක NetFM DJ Night Face to Face Attack Show තුන්වන දිනේ වාසනාවන්ත දිගරුම ඔබට අරන් එන්න. ඊට කලින් ඔබට මතක් කරන්න ඕන අද දවසේදී ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවීමේ වාසනාවන්ත අයිතිය තියෙන්නේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න ඔබටමයි. ඒ නිසාවෙන් මේ සජීවී අත්දැකීම අද NetFM අපේ විශේෂ මෙදිරි සංකීර්ණයේ ඉඳලා ඔබට දිලින කරද්දී ඔබට පුළුවන් NetFM official Facebook පිටුවට ගිහිල්ලා මේ සජීවී විකාශයේ යටින් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඔබේ මනාපය කළුතර දිස්ත්‍රික්කයේද එහෙමත් නැත්නම් කෑගල්ල දිස්ත්‍රික්කයේද කියලා මේ දිස්ත්‍රික්ක දෙකෙන් ඔබට පුළුවන් අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහකයව තෝරාපත් කරගන්න. එහෙනම් වැඩි කතාව මොකටද? මෙන්න අපි සූදානම් නැත FM DJ night face to face attack show තුන්වන දිනේ පළවෙනි විනාඩි 10 වාසනාවන්ත උරුමකාරයන්ට අවස්ථාව ලබා දෙන්න. එහෙනම් මෙන්න දෙන්න පුතා සද්දෙ මෙන්න කෑගල්ලෙන් DJ volume.

හොඳයි පළමු ආසනාවන්ත මිනිත්තු 10 කෑගල්ල පුරවරේ නද දවසේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් net fm dj night face to face attack show වේදිකාවට ගොඩ වුණු dj volume ප්‍රධාන කණ්ඩායම පළවෙනි විනාඩි 10 තමන් සතු කර ගනිද්දී අපි සූදානම් වෙන්නේ තවත් දක්ෂය දෙන්නේ මේ වේදිකාවට මේ දවන්ත සජීවී අත්දැකීමට එකතු කරන්නට කලුතර දිස්ත්‍රික්කයේ අද දවසේදී net fm DJ night face to face attack show එකට battle එකට DJ volume ට හිතාගන්න බැරි වෙන්න battle එකක් දෙන්න නියම තරගයක් දෙන්න පුළුවන් තවත් සුපිරි වැඩ දෙන්නෙක් මගේ වම්මත පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා අපි සූදානම් වෙන්නේ ඔවුන්ට මෙතනින් එහාට තවත් විනාඩි 10ක අවස්ථාව ලබා දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ අද දවසේදී net fm DJ night face to face attack show සඳහා අපිට අනුග්‍රාහක දායකත්වය ලබා දෙන රස නහර පිනායන් අලුත්ම අත්දැකීම මයිකෝලාගෙන මතක් කරන්න ඕන. පේර රස ඇති මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, ඒ වගේම මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස පෙළක් ඔයාට රස විඳින්න අවස්ථාව දෙනවා මයිකෝලා එක්ක. කීල්ස්, කාගිල්ස්, ආවිකෝ, සතස සුපිරි වෙළඳසැල් වලින් මයිකෝලා අලුත් රසයක් අලුත් විදියට අත්විඳින්න දැන් ඔයාට අවස්ථාව දෙනවා. මයිකෝලා වෙතින්ම පමණයි මේ රසය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මහන්සියක් දැනෙන වෙලාවට, පාටි වෙලාවට ගෙදරට කවුරු හරි එනවා නම් ඔයා ගන්න ඕනේ අනිවාර්යෙන්, දෙන්න ඕනේ අනිවාර්යෙන් මයිකෝලා තමයි. රයිට්, ඕකේ. අපි එනවා මයිකෝලා රසයත් එක්ක සූදානම් වෙන්නේ මීළඟ වාසනාවන්ත තරංග කරුවන් දෙදෙනාට ඔවුන්ගේ වාසනාවන්ත මිනිත්තු 10 ලබා දෙන්න. එහෙනම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ මනාපය කළුතර දිස්ත්‍රික්කයට නම් කළුතර කියලා කමෙන්ට් කරන්න. අද දවසේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන Facebook සමාජ මාධ්‍ය හදිසි බිඳවැටීමකට ලක් වුණා. අපි ඒක පුළුවන් ආකාරයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී තමයි මේ සජීවී අත්දැකීම ඔබට අරගෙන එන්නේ. ඒ නිසා වෙන් කවදත් අලුත් කාගෙත් net එක මෙන්න net fm DJ night face to face attack show කෑගල්ලට අභියෝග කරන කල්ුතර K1S සමගින් DJ Mizaa.

මිනිත්තු 10ක කාල සීමාව කණ්ඩායම් දෙකටම අපි ලබා දීලා හමාරයි. හැබැයි බොහොම ආදරෙන් ආඩම්බරෙන් කියන්න ඕනේ අද දවසේදී සමාජ මාධ්‍ය බිඳවැටීමකට ලක් වෙලා තිබියදී උදාර විදිහට මගේ වචනෙන්ම කියනවා නම් උදාර විදිහට මේ වෙද්දී Facebook live එක 100කට අධික ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ comment section එක මේ වෙද්දී අමාරුවෙන් හරි ඔබේ ආදරය මේ කණ්ඩායම් දෙකට ඔබ අරගෙන එනවා අපි දැක්කා. ඒ නිසා අතාරින්නවා මල්ලී හොම්මම වැඩේ අල්ලගෙන ඉන්න මේ වෙද්දී මට මේ වෙද්දී සිය සීමාව බහු කරලා තිනවා සජීවී විකාශයේ බලාගෙන ඉන්න ප්‍රමාණය මේ තියන්නේ කළුතරට සහ කෑගල්ලට ලැබෙන ආදරය. අපි බලමු මේ ආදරයත් එක්ක අද දවසේදී කවුද වාසනාවන්ත ජයග්‍රහකයා වෙන්නේ කියලා අපි සූදානම් වෙන්නේ. මිනිත්තු 10ක කාල සීමාව ලබා දීමෙන් අනතුරුව දැන් කණ්ඩායම් දෙකටම විනාඩි 20 බැගින් ප්ලේ කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන සිලෝන් ග්‍රීන් කැප්ස් ගැන. ඔයාට සාමාන්‍යයෙන් හදිස්සියකට ගමනක් යන්න ඕනේ නම් දැන් ඉස්සර වගේ වාහන හොය හොය ඉන්න ඕනේ නැහැ. අම්මා තාත්තට හදිසිය අසනීප වුණොත් එහෙම ගෙදර වාහනයක් නැත්තම් දැන් ඉස්සර වගේ හිමේ ගම වටේ දුවන්න ඕනේ නැහැ. අයියා මල්ලී අක්කා නංගි කවුරු හරි රටේ ඉඳලා එනවා නම් දැන් එයාව එක්කන් එන්න යන්න වාහන අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. ඔයාට තියෙන විශ්වාසවන්තම සහ ආරක්ෂිතම සේවාව සපයන්නේ සිලෝන් ග්‍රීන් කැප්ස් වෙතින්. ඔයාට අවශ්‍ය කරන ආසන 27 37 45 ඒ වගේම 54 බස් රථ ඒ වගේම ආසන 9 12 14 වෑන් රථ වගේම සුඛභෝගී මෝටර් රථ ඔයාට පරිස්සමට ගමන ගිහිල්ලා එන්න පුළුවන් සුවපහසු මෝටර් රථ ඔයාට ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. දක්ෂ පළපුරුදු රියදුරෙක් එක්කම හොඳ අධීක්ෂණයක් යටතේ ඔයාට විශ්වාසෙන් ගමන බිමනක් යන්න ඔයා කතා කරන්න ඕන සිලෝන් ග්‍රීන් කැප්ස් එකට. මෙන්න නම්බර් එක 0114900800 කතා කරලා ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් කැබ් සම්බන්ධ කරගන්න. බොහොම ස්තුතියි අපිට ලබා දුන්න අනුග්‍රහක දායකත්වයට. හොඳයි එහෙනම් අපි සූදානම් වෙන්නේ ඔබේ ආදරයත් එක්ක මීළඟ වාසනාවන්ත තරගකරුවන් දෙදෙනාට දෙන්නා නෙමෙයි 3 දෙනෙක් ඉන්නවා අවස්ථාව ලබා දෙන්න. මම ඔයාට හැමදෑම වගේ අදත් ඔන්න චැලෙන්ජ් එකක් ගේනවා. වෙලාව තාම රෑ 10 වෙලා නැහැ. රෑ 10 වෙනකොට අපි කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් 4000 සීමාව පුරවලා පෙන්නමුද? රයිට්. ඔයාට පුළුවන් මේ ආදරයත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එක 4000ක් කරන්න රෑ 10:30 වෙනකන් ඔයාට වෙලාව දෙන්නම්. හරි එහෙනම් මෙන්න අපි සූදානම් වෙන්නේ කෑගල්ලට ආයෙත් යන්න. මෙන්න කෑගල්ලෙන් DJ volume.

වැඩේ සැපටම රහටම ගලාගෙන යනකොට කරන්න දෙයක් විනාඩි 20යි නේ දීලා තියෙන්නේ දෙවෙනි සෙෂන් එකට අපිට ලෑස්ති වෙන්න වෙනවා තවත් අලුත් විනාඩි 20කට යන්න රයිට් හොයාගේ ආදරේ ඔයාගේ මනාපය තියෙන්නේ අද දවසේදී net fm dj night face to face attack show එකේ ජයග්‍රාහි දිස්ත්‍රික්කයේ බවට කෑගල්ල දිස්ත්‍රික්කයේ පත් කරන්න නම් ඔයාට පුළුවන් අද දවසේදී කෑගල්ල කියලා කමෙන්ට් කරන්න. එතකොට DJ වොලියුම් ලංකාවේ ඉන්න රියල් වැඩෝ තුන්දෙනෙක් අද දවසේදී මේ වොලියුම් කියන්නේ තුන්දෙනාම දාගත්තු එක නමක් නේ. තුන්දෙනාට නම් තුනක් වෙනම තියෙනවා නේ. රයිට්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. කොහොම වුණත් කෑගල්ලේ අභිමානය අද දවසේදී ඉස්සරහට අරගෙන යන්න මේගොල්ලොන්ට සපෝට් එක දෙන්න පුළුවන් 100%ක් හැකියාව තියෙන්නේ ඔයාටම තමයි. ඒ නිසා මොන කරදර මොන බාධකාවත් ඔය අතාරින්න නැතුව අපේ ලයිව් එක බලාගෙන අල්ලගෙන ඉන්නවා. ඒ හයියට ඔය විදිහටම ඔගලොන්ගේ ආදරේ කෑගල්ලේ DJ වොලියුම්ට ලබා දෙන්න අවස්ථාව තියෙනවා. රයිට්. ඒ විදිහට ඒ ගැන කියද්දි අපි සූදානම් වෙන්නේ මීළඟ විනාඩි 10ට යන්න. හරිද? ලෑස්තිද දෙන්නත් එක්ක මේකට අභියෝග කරන්න මේ පැත්තෙන් හොඳ සෙෂන් එකක් දෙනවද?

ඕකේ කිව්වා වගේම කළුතර දිස්ත්‍රික්කයෙන් කෑගල්ලට දෙන විනාඩි 20 ඊළඟ අභියෝගය මොන වගේද කියලා අපි බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට හැකියාව තියෙනවා අද දවසේදී ඔයාගේ ආදරේ තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයට නම් අද දවසේදී ලයිව් එක බලාගෙන ඉන්න ගමන් කළුතර කියලා කමෙන්ට් එකක් තියන්න. හරිද? අපි බලමු. හරියටම රෑ 11 වෙනකන් විතරයි අපි ඔබට අවස්ථාව දෙන්නේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔබේ මනාපය පළ කරන්න. ඉතින් ඒ නිසා රෑ 11ට කලින් ඔයාට පුළුවන් තරමක් කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් කරලා ඔයාගේ දිස්ත්‍රික්කයේ වාසනාවන්ත ජයග්‍රහී දිස්ත්‍රික්කයේ බවට පත් කරන්න පුළුවන්. මීළඟ තරඟ වටේ සඳහා අවස්ථාව ලබා දෙන්න හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් වැඩි කතා නැතුව වෙලාව රෑ 10 වෙනකොට අපි ලෑස්ති වෙන්න හදන්නේ මෙන්න විනාඩි 20ක අභියෝගයට තවත් විනාඩි 20කින් පිළිතුරු දෙන්න මෙන්න කළුතර දිස්ත්‍රික්කයෙන් K1S එක DJ මිසාට අපි සූදානම් වැඩේ බාර දෙන්න 3 2 1.

රයිට් වැඩේ සැපට රහට ගැම්මට ගලාගෙන යන්න පටන් ගත්තා විතරයි. මැද්දෙන් ඇවිල්ලා ඇඩ් එකක් දාන්න හදන්නේ තරහ නැහැනේ. රයිට් ඕකේ අපි විනාඩි 20ක දවන්ත අභියෝගයක් එක්ක කළුතර දිස්ත්‍රික්කයේ වැඩේ සැපට රහට ගලපලා දෙනකොට ඒ රසේ හැමෝම අරගෙන අපි යන්න හදන්නේ කෑගල්ල මැත්තට කොල්ල තුන්දෙනා වැඩේට ලෑස්තියිද? දැන් මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. මෙතන තරඟි තියෙන්නේ මායි මේගොල්ලොන්ගේ අතරෙදි කියලා මට පොඩ්ඩක් හිතුණා. සෙෂන් එක ප්ලේ කරගෙන යද්දි හතර දෙනාම පස් දෙනාම එකම විදියට නටනවා, එකම විදියට සපෝට් කරනවා. මේ තමයි දිස්ත්‍රික්ක දෙක අතර තියෙන ආදරය. තරඟය මොකක් වුණත් ඒ ආදරයත් එක තමයි වැඩේ මෙතනින් එහාට ගලාගෙන යන්නේ. අපි සෝදානම් වෙන්නේ තවත් විනාඩි 20ක අභියෝගයකට යන්න. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන, ඔබට ඕනෑම ගමනක් ආරක්ෂිතව යන්න තියෙන හොඳම තේරීම තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. හරිද? දැන් ඉස්සර වගේ කවුරු හරි අපි තමුක තමන්ගේ පුතා දුව රට ඉඳලා ලංකාවට එනවා කියලා ඉස්සර නම් ගම වටේම යන්න ඕනි, වාහනයක් හොයන්න මෙයා වෙක්කන් එන්න නේද? දැන් එහෙම ඕනේ ඔබට හැකියාව තියෙනවා සිලෝන් ග්‍රීන් කැබ්ස් එකට කතා කරලා එයාපෝර්ට් එකේ ඉඳලා ගෙදරටම තමන්ගේ ඕනම කෙනෙක්ව පරිස්සමට එක්කන් එන්න. ට්‍රිප් එකක් යනවා නම් ඉස්සර වගේ ගමේ අයියලා හොයාගෙන යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් කැබ්ස් එක එකතු වෙලා ඔයාගේ වන්දනා ගමන වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ චාරිකාව වෙන්න පුළුවන්. ඔයාට පරිස්සමට ගිහිල්ලා ඉන්න හැකියාව තියෙනවා. ඔයාගේ පුතාව දුවව ඉස්කෝලේට එක්කයි යන්න වාහනයක් හොයනවා නම් ඔයා අනිවාර්යෙන් තෝරගන්න ඕනේ එකම තැන තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ආසන 27 37 45 54 බස් රථ සඳහා, ඒ වගේම ආසන 9 12 14 වෑන් රථ, ඒ වගේම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා ඔයා කතා කරන්න ඕනේ එකම තැන, වාගේ ප්‍රවාහන සේවාවන් සපයා ගන්න කතා කරන්න ඕනේ එකම තැන තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. 011 4 900 800 සිලෝන් ග්‍රීන් කැබ්ස් ගැන තමයි මේ විදිහට මතක් කරේ. රයිට්, මට පොඩ්ඩක් වෙලාව කියන්න පුළුවන්ද? මට කවුරු හරි කියන්නේ ටග් ගාලා වෙලාව කියන්න. 10යි 20යි, රෑ 10යි විනාඩි 20යි වෙලාව. අපි දැන් නැස්සු වෙන්නේ කෑ ගල්ලට අභියෝගයේ විනාඩි 20ක් බාර දෙන්නේ. ඒ කියන්නේ 10යි 20 ඉඳලා විනාඩි 20ක් හම්බ වෙනවා. ඔයාට මෙතනින් එහාට පුළුවන් කෑගල්ලට තියෙන ආදරේ වාගේ කමෙන්ට් එකකින් එවන්න, ජයග්‍රහණය කරවන්න. කමෙන්ට් සෙක්ෂන් එක ගිය සතියේ 15000ක් තිබ්බා, මේ සතියේ අභියෝගය ඔයාට මන් දෙනවා. පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ ආදරයෙන් 20000ක් කරලා පෙන්නන්න. 11 වෙනකම් වෙලාව තියෙනවා. කළුතර වෙන්න පුළුවන්, කෑගල්ල වෙන්න පුළුවන්, ඔයාගේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න 100%ක් අයිතිය තියෙන්නේ ඔයාටම තමයි. ඒක නිසා Net FM DJ Night Face to Face Attack Show තුන්වෙනි දවසේ අපිට කරට කර තරඟයක් දෙන දක්ෂ කොල්ල තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ලෑස්ති වෙන්න යටි විනාඩි 20ක අභියෝගය ලබා දෙන්න. රයිට් ලෑස්ති නේද? රයිට් එනම් මෙන්න 3 2 1 මෙන්න DJ වොලියුම්.

0: අනේ අම්මේ මේව සැපා. මම මේ පැත්ත බලන්නද මේ පැත්ත බලන්නද? රයිට් ඕකේ. කෑගල්ල කොහෙන්ද අපේ උච්චර මේ මේ මේ නටවල ගන්න පුරුදුනේ. රයිට් අපේ වොලියුම් එන්නකො දෙන්නම් පොඩ්ඩක් මේ පැත්තට. මම මෙයා වෙනම ගන්නම්. ඔයාට එහෙම නිකම්ම වැඩ ඉවර කරන්න දෙන්නේ නැහැ. හරිද? රයිට් ඕකේ. විනාඩි 20ක සෙෂන් එක ඉවර කරලා දැන් මොකද්ද කියන්නේ කරර මං වගේ දෙකක් විසර උසහා දෙකුයි මගෙන් එකා මාරුයි තමයි ඉන්නේ. හරිද? මේ දෙන්නගේ මේ වැඩේ ලොක්ක කවුද? දෙන්නම ලොක්කෝ. රයිට්. වායන්නකෝ මේ පැතර මට මුලින්ම සෙට් උනේ ඔයානේ. රයිට්. net fm එකට ආපු net fm dj night එකට ආපු ඊට පස්සේ එන පළවෙනි වතාවෙම face to face attack show එකට මුහුණ දීපු වාසනාවන්තයෝ තුන් දෙනෙක්. හරිද? මට මුලින්ම කියන්න මොකද හිතෙන්නේ මේ ලැබුණු අවස්ථාව ගැන?
1: ඇත්තටම සතුටුයි. ඉගෙන අපි කෑගල්ල වගේ කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙන්න දෙපොලක කෑගල්ල කිව්වට අපි මං යන්න ඕනේ කිලෝමීටර් 25කට. ඉතින් අපි වගේ දක්ෂ යන්න මේ වගේ තැනක් හදන එකට net fm එකට සෑහෙන අපිට වටිනවා. ඉගෙන අපි හදරන දැනෙනවා. ඉතින් තැන්කූ net fm. අපි වගේ ගම්වල ඉන්න DJ ආතිස්ලා මේ වගේ තැන් වලට ගෙන්නලා අපිට සපෝට් එකක් දෙනවට.
0: රයිට්. හොයන්නකෝ මේ පැත්තට. හරිද? ඇත්තම කතාව දැන් අපි ඔබට ආරාධනා කරා අපිට මේ දක්ෂතාවය තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට ඔයගොල්ලෝගේ වීඩියෝ එකක් එවන්න කියලා. එතකොට මේගොල්ලෝ එවලා තියෙච්ච වීඩියෝ එකේ මම මුලින්ම දැක්කේ මෙන්න මේ හාදයව. හරිද? අපේ තෝරා ගැනීමේ පරීක්ෂණයන් සිදු කරනකොට අපි මුලින්ම දැක්කේ මේ හාදයව. මේ හාදයයි ඔය හාදයයි එකතු වෙලා මේ යන ගමන ගැන. හරිද? සාමාන්‍යයෙන් එහෙම දෙන්නෙක් එක්ක එකතු වෙලා වැඩක් කරගෙන යනවා කියන්නේ හරි අමාරුයිනේ. මොකද හිතෙන්නේ මේ යාළුකම මේ සම්බන්ධතාවය මේක කොච්චර කල්ද පටන් අරගෙන ඊට පස්සේ දෙන්නත් එක කොහොමද ඉස්සරහට වැඩ ටික කරන් යන්නේ? මඩ පොඩක් කියන්නකෝ ඒක ගැන.
2: යාළුකම පටන් අරන් අවුරුද්දක්වත් නෑ මම හිතන්නේ. පොඩි කාලයක් ඇතුළත තමයි පටන් ගත්තේ. මේ අලුතින් අපි ගෲප් එකට ආවේ. ඉතින් ඇත්තටම හිතුවටත් වඩා දවස් කීපයක් වගේ ප්‍රැක්ටිස් කරේ. ඒත් අර හිතුවටත් වඩා අපි දැන් අතර සෙට්ලා වැඩි ගහගත්තා. ඇත්තටම හොඳයි. කියන්නේ මගේ වයිබ් එකටම සෙට් වෙන්නම
0: සමාජ මාධ්‍ය බිඳ වැටිලා තියෙදි ෆේස්බුක් යන්න අපහසු වෙලාවක වෙලත් මේ වෙද්දිත් 100කට අධික ප්‍රමාණයක් අඛණ්ඩව බලාගෙන ඉන්නවා. කමෙන්ට් සෙක්ෂන් එක දසදහසේ සීමාවත් පහු කරලා තියෙනවා. ඒ කියන්නේ කෑගල්ලට දැන් මුළු ලංකාවක් ආදරය කරන්න පටන් අරගෙන කමෙන්ට් සෙක්ෂන් එක බලුවාම කෑගල්ල කියලා රට වටෙම කමෙන්ට්ස් එනවා. හරිද? මේ දෙන්න දිහා බලාගෙන ඉඳලා ඔයාගේ ඉවෙන්ට් එකක් ලස්සන කරන්න ඕනේ, හැඩ කරගන්න ඕන, ඊට පස්සේ හැපනින් කරගන්න ඕනේ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට බලුවන් ඔන්න මේ දෙන්නව ලංකාවේ නෙමෙයි ලංකාවෙන් එහා ඕනම ප්‍රසංගයකට කතා කරන්න දෙන්නව සම්බන්ධ කරගන්න ඕන. මට එක්කෙනෙක්ගේ දුරකථන අංකයක් කියන්න.
1: 0.75, 79, 74, 836. ඉතින් DJ වොලියම් කිව්වත් එකයි, DJ මදු කිව්වත් එකයි, අපේ DJ ලකිෂී කිව්වත් එකයි. ඉතින් අපි කාට කතා කරක් කමන්නේ, මගේ නම්බරේ දුන්නේ. ඉතින් අපි දෙන්නම එක ගමනක් යන්නේ. ඉතින් හැමෝටම මේ නම්බරේට කතා කරලා අපි සම්බන්ධ කරගන්න කියලා හැමෝටම ආදරයෙන් ඉල්ලනවා.
0: රයිට්. ඒත් එක්කම මේ තව හාදේ ඔය දෙන හෝමම යන්නකෝ. මේ දෙන්නත් එක්ක ඇවිල්ලා ඉන්දියා තව හාදේක් මෙහෙ එන්නකෝ. හරිද? මෙයාව පොඩ්ඩක් අපි මේ වෙනම හොයාගත්තේ වැඩේට. සාමාන්‍යයෙන් දැන් මේ දෙන්න DJ කරනවනේ. ඔයා මොකද්ද කරන්නේ?
1: මම ඉතින් මේ අලුතෙන් තමයි මෙයාලට එකතුනේ. ඉතින් මේ මෙයාගේ වැඩක් පටන් ගන්නවා කියලා කිව්වා. ඉතින් මම පොඩ්ඩක් ජොයින් වුණා ඉතින් මෙයාලත් එක්ක.
0: රයිට්. එතකොට දැන් තව පොඩි වෙලාවකින් ඔයාට වෙනම අභියෝගයක් දෙනවා. ලෑස්ති වෙලා ඉන්නවනේ. රයිට් ඕකේ. බලාගෙන ඉන්න කට්ටියගේ ආදරේ දෙගුණ තෙගුණ කරන්න ලොකු දායකත්වයක් දුන්නා. කෑගල්ල තමන්ගේ සෙෂන් එකේ විදිහට ඉවර කරද්දී එන්නකෝ කේවන්නේස්. මේගොල්ලොත් එක කතා කරන්න ඩග්ගල මේ අන්තිම ඒ කියන්නේ ඔබට කමෙන්ට් කරන්න පුළුවන් අන්තිම විනාඩි කිහිපය. ඔයා නම් තුම්පාරක් ආවනේ මේ පැත්තට නේද? අද ලැබෙන මේ ආදරය ගැන මොකද හිතෙන්නේ?
2: ඇත්තටම සතුටුයි. අද පොඩි වෙනසක් නේ. ඉතින් ඇත්තටම සතුටුයි. මම හිතන්නේ කමෙන්ට් මම හිතන්නේ දසදහස පහු කරලා මම පොඩක් බැලුවා ගිහිල්ලා. ඉතින් සතුටුයි තුන්වෙනි පාරටත් මට කතා කරාට.
0: රයිට්. ඔයත් එක මම ඉස්සරහට කතා කරන්නම්. එන්නකෝ බලන්න. අද මම කැට තියලා කියනවා වැඩේ කොල්ලෝ නම් වැඩිපුර බලාගෙන හිටියේ මෙන්න මේ නංගි නිසා. හරිද? පළවෙනිම දේ තමයි මුලින්ම කියන්න ඕන දවස් දෙකෙන් තමයි මේ වැඩේට මෙයා ලෑස්ති වුණේ මොකද අපිත් එක්ක සම්බන්ධ වෙන්න හිටපු තව DJ ආටිස්ට් කෙනෙක් හදිසි අසනීප තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ නිසා ඒකට හරියන්න මෙයා වරගෙන ආවා. මොකද හිතෙන්නේ දැන් එනකොට මාර බයනි හිටියේ බයත් එක මේ ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නේ?
3: ඇත්තටම ගොඩක් සතුටුයි. හැමෝටම thank you.
0: Right, එතකොට especially කවුරුම හරි කෙනෙක් ඉන්නවද මේ ගමනට support එකක් දීලා අද දැන් ඔයා මෙතන play කරද්දී එළියේ වැඩේ handle කරන්න support එක දෙන special කෙනෙක් ඉන්නවද?
3: අනිවාර්යයෙන්ම ඉන්නවා. එයා තමයි DJ Isa. මේ වෙනකොට එයා ලංකාවේ නැහැ. ඒ තමයි මගේ ගුරුතුමා. ඒ වගේම මගේ ආදරේ.
0: ඔය පිරිමි ළමයින්ගේ කමෙන්ට් එක නැති කරගන්න හදන්නේ. Alright, okay. අපි ආයෙත් කතා කරමු. දැන් ඕගොල්ලොන්ගේ වැඩේට තමයි අවස්ථාව දෙන්න හදන්නේ. අපි තව පොඩ්ඩකින් මේ දෙන්නගේ contact numbers මතක් කරන්නම්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වෙද්දි සිකුරාදා දවසේ Facebook මාධ්‍ය හරහා වැඩිම ප්‍රමාණයක් එක දිගට බලාගෙන ඉන්න වැඩසටහන බවට net fm dj night face to face attack show පත්වගේ හමාරයි. ඉතින් ඒ නිසාවෙන් ඒ වෙනුවෙන් ජනවාරි මාසේ ඉඳලා මේ වෙනකන් අපිව බලාගෙන හිටපු ඔබට ආදරෙයි කියන ගමන් අපි සූදානම් වෙන්නේ මෙන්න මීළඟ විනාඩි 20ක අභියෝගය සඳහා අවස්ථාව ලබා ගන්න. දැන් රෑ 11ට කමෙන්ට් කරන එක නතර කරන්න කියලා අපි කියලා තියෙන්නේ. හැබැයි ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්, මේ දෙගොල්ලොන්වම ලංකාව පුරාම වෛරල් කරවන්න පුළුවන්. හරිද? මොකද්ද කරන්න තියෙන්නේ? බලාගෙන ඉන්න වීඩියෝ එක ඔයා ඔහොමම ෂෙයා කරන්න. මෙන්න ඔයාට මම දෙන අභියෝගය, පුළුවන් නම් රෑ 11 මාර වෙද්දී ෂෙයා ඉගෙන එක 500 ඉලක්කම මට පෙන්වන්න. ඔකේ, ලස්සී නේද? රයිට්. එනම් මෙන්න ඔබේ ආදරයත් එක්ක කෑගල්ලට අභියෝගය අරගෙන එන්න මෙතනින් එහාට DJ K1S එක්ක DJ Miza Kaludari 3 2 1.

ඉනා වෙලා කොහේවත් යන්න එපා. තව හරියට විනාඩි 45ක් තියෙනවා. එනිසා ඔහොමම බලාගෙන ඉන්න ඕනේ. මට පොඩ්ඩක් මාව ඇහෙනවා මදි. චුට්ටක් අපේ ඉංජිනේරු අංශය මට පොඩ්ඩක් ඒක හදලා දෙන්න. රයිට්, ඕකේ. නියමයි. දැන් තමයි හරිම ගානට වැඩේ තියෙන්නේ. හරිද? රයිට්. එතකොට දැන් මේ මීට පුංචි වෙලාවකට කලින් මම මේ පැත්තට අරගෙන ආවා මේ මයිකෝලා බෝතල් වගේක්. එහෙ බලලා මෙහෙ බලද්දි මයිකෝලා ඉවරයි. මොකද ලංකාවේ ඕනම පාටි එකක්, ඕනම ගෙදරක වෙන්න පුළුවන් පාටි එකක වෙන්න පුළුවන්, රසය දෙගුණ තෙගුණ කරනවා නම් ඒ මයිකෝලා තමයි. ඉතින් ඒ නිසාම තමයි net fm dj night face to face attack show එකේ තද රසවර අනුග්‍රහක දායකත්වය මයිකෝලා ලබා දුන්නේ. ඔයාට අවශ්‍ය ඕනම රසයකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. පේර රස ඇති මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, ඒ වගේම මයි බ්ලූබෙරි අතුළු තවත් රස පෙළක් දැන් ඔයාට දිවයින පුරා කීල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතස, සුපිරි වෙළන්සල් වලින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මයිකෝලා වෙනස් දෙයක්, අලුත් දෙයක් මයිකෝලා වෙතින්ම පමණයි. මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. රයිට්. ඒකනත් මතක් කරලා දැන් මෙහෙමයි. හරිද? අපේ K1S ඉන්නවා. ඔය දැක්කනේ හොරා වහුණා මයිකෝලා බොන්නේ මෙන්න මෙයා. රයිට්. ඕකේ. මෙහෙමයි. හරිද? දැන් මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක දෙන්නටම කියන්නේ දසදහසේ සීමාව බහු කරලා තියෙනවා. දැන් ෂෙයා කරනවනේ මේ ලයිව් එක. දැනට 150 සීමාවේ තියෙන්නේ. හරිද? කෑගල්ලෙන් මේ ලයිව් එක දැන් කෑගල්ලෙන් ආදරය කරන කට්ටිය සැහෙන්න බලාගෙන ඉන්නවනේ. අන්න දැන් තමයි රියල් ආදරේ පෙන්වන්න තියෙන වෙලාව. හිතල ගානක් කියන්න මෙන්න මෙච්චරක් කෑගල්ලෙන් ලයිව් එක ෂෙයා කරයි කියලා අපි බලමු ඔයා කියන එක මේගොල්ලෝ කරයිද කියලා. මේ 150ට අඩු ගානක් කියමු. 79 150ට අඩු ගානක් කියන්නේ කොහොම මන්නම් කියන 149ක් කියලා. 80ක් අතුළු. රයිට්. ඕකේ. කෑගල්ලෙන් කෑගල්ලේ ආදරේ 80ක්. හරි. හරි. කමන්නේ. කළුතරින් මොකද කියන්නේ? කළුතර ආදරේ 149යි. මන් දන්නේ කියන්නේ. කළුතර මොලේද? හරිද? රයිට්. ඕකේ. අපි බලමු කළුතර ආදරේද කෑගල්ලේ ආදරේද වැඩියෙන් තියෙන්නේ කියලා. සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. 80යි කියලා කෑගල්ල පැත්තේ නිකන් අර කියන්නේ නිකන් 160යි වගේද දන්නේ නැනේ. අනිත් කට්ටිය එතකොට ඩග්ගල කෑගල්ලේ දන්නවා. ආ කිව්වේ 160ක් කරන්න කියලා නේද? රයිට්. ඕකේ. කොහොම වුණත් අන්තිම විනාඩි 45 අපි හරියටම 11:30 වෙද්දි ඔයාලට නිල ප්‍රතිඵලය ලබා දෙන්න බලාගෙන ඉන්නවා. රයිට්. ඕකේ. දැන් මේ ප්ලේ කරේ මෙච්චරලා ප්ලේ කරේ. ආයිට්. මේගොල්ලෝ එතකොට එතනින් එහාට අපි ඊළඟ මිනිත්තු 15 දෙන්න හදන්නේ කෑගල්ලට. හරිද? කොල්ල සෙට් එක ලෑස්ති නේද? මෙතනින් එහාට අපේ අර වාඩි වෙලා දැන් සාමාන්‍ය මියුසිකල් ෂෝ එකක් බලන්න ගියාම පොඩ්ඩ ඉස්සරහා වාඩි වෙලා අප්පුඩි ගහන සෙට් එකක් ඉන්නවනේ. මේ වෙලාවෙත් එහෙම කට්ටි ඉන්නවා. නටවල ගන්න ඕන. රයිට්. ඕකේද? හරි. අපි සෙෂන් එකට යන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී net fm dj night face to face attack show එක හැමදාම වගේ අලුත් විදියට වෙනස් විදියට අරගෙන එන්න අපිට ශක්තියක් ධෛර්යයක් ලබා දෙමින් අපිට නිවැරදි මඟ පෙන්වීම කරන්නේ net fm ඉහළ කළමනාකාරීත්වයේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම net fm වැඩසටහන් අංශය, ඒ වගේම ඉංජිනේරු අංශය, ඒ වගේම නිෂ්පාදන අපේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක, ඒ වගේම තමයි අපේ ෆයිනෑන්ස් එකේ, ඊට පස්සේ මාකටින් එකේ, ඊට පස්සේ අපේ ලයිබ්‍රරි එකේ, එකීම් එකී නොකී අපේ ඩිජිටල් අංශයේ මේ හැම මේ වෙද්දි තහගෙන යන සෙට් එකක් ඉන්නවා. සම්පූර්ණයෙන්ම මුළු net එකම මේ වැඩේට ලොකු සපෝට් එකක් දෙන නිසා ස්පෙෂලි අපේ කුමාර අයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. ලොකු සපෝට් එකක් දෙනවා අපේ සබා අයියා ගොඩක් ආදරෙන් මතක් කරනවා. කැමරාව පිටිපස්සේ අපේ ගොඩාක් කට්ටිය ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියොත් අද ගොඩයි. හරිද? අපේ අමිල අයියා, ඊට පස්සේ චන්දිම සෙට් එකක් මේ ඉන්නවා. ওই විදිහට ගොඩාක් කට්ටිය වට වෙලා ඉන්නකොට තමයි මේ වැඩේ බොහොම ලස්සනට අපි අරගෙන යන්නේ. ඔබට බොහොම ස්තුතියි අපිට බලන්න ලස්සන වැඩසටහනක් හදන්න හැමදාමත් ලබා දෙන ශක්තියට. ඒ ශක්තියත් එක්ක අභිලාෂි වෙන්න වෙන කෑගල්ලට මිනිත්තු 15ක් ලබා දෙන්න. අපි මේ මිනිත්තු 15න් පස්සේ සූදානම් අද දවසේ ජයග්‍රහණය ලබා ගන්න දිස්ත්‍රික්කය නිල වශයෙන් ප්‍රකාශයටපත් කරන්න. මොකද කියන්නේ අර 80ට හරියන්නේ 160ක් ෂෙයා කරන්න ආදරේ ඉන්න ගහලා ගමුද? රයිට්. වෙන 3 2 1 වෙන

0: චුට්ටක් වැඩේ නවත්තන්න වෙනවා. මොකද ඔබට නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. හරිද? කේවන්නේ ඊට පස්සේ ඩීජේ මිසා, ඊට පස්සේ ඩීජේ වොලියුම් ක්‍රූ එක. ලෑස්තිද ප්‍රතිඵල අහන්න? ලෑස්තිද? රයිට්. ඒගොල්ලෝ ලෑස්තිලු ඔබ ලබා දීපු ප්‍රතිඵලය අහන්න. හරිද? හැබැයි ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පොඩ කොහොම ඉන්න? හරිද? රයිට්. අද දවසේදී නැත FM DJ Night Face to Face Attack Show එකට රසයෙන් අනුග්‍රහක දායකත්වය ලබා දුන්නේ ලංකාවේ ඕනම තැනක ඉවෙන්ට් එකක් තියෙනවා නම්, ගෙදර මොකක් හරි උමනාවක් තියෙනවා නම්, අලුත් එක ගොය හරි යනවා නම්, මහන්සි වෙලා වැඩ කරනවා නම්, ඔයාට රසය අරගෙන දෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ලංකාවේ අංක එකේ පානේ රස නහර පිනායන අලුත් අත්දැකීමක් එක්ක මයිකෝල තමයි ඔයාට හරියටම හරියන්නේ. පේර රසති මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස පෙළක් එක්ක දිවයින පුරා කාගිල් සාපිකෝ සතස සුපිරි වෙන්සල් වලින් ඔයාට මයිකෝල මිලදී ගන්න පුළුවන්. වෙනස් රසයක් අලුත් දෙයක් එක්ක අපේ රසය හැමදාමත් අරගෙන එන්නේ මයිකෝලා තමයි. මයිකෝලා වගේම තමයි ඔයාට ආරක්ෂාකාරී ගමනක් යන්න ඕනේ නම්, ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ට්‍රිප් එකක් යන්න ඕන නම්, ඊට පස්සේ ගෙදර කට්ටියව එකතු කරගෙන අම්මලා තාත්තලාව එකතු කරගෙන කොහේ හරි වන්දනා ගමනක් යන්න ඕන නම්, දැන් ඉස්සර වගේ එහෙම කියලා වාහන හොයන්න ඕනේ නැහැ. ඔයාට තියෙන හොඳම තැන තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. ඒ වගේම තමයි හිතන්නකෝ කවුරු හරි කෙනෙක් රට ඉඳලා එනවා කියලා ඉස්සර වගේ ওই බඩු ටික උස්සන් එන්නේ එහෙම එහෙ දුවන්න ඕනේ නැහැ වාහන හොයන්න. දැන් ඔයාට තියෙන හොඳම තීරීම තමයි ඔයාට විශ්වාසවන්තම සේවාව ලබා දෙන්නේ සිලෝන් ග්‍රීන් කැප්ස් වෙතින්. ඒ වගේම තමයි ඔයාගේ දරුවා ඉස්කෝලට ගිහින් දාන්න වාහනයක් හොයනවා නම්, පරිස්සමට යාව එක්කන් එන්න වාහනයක් හොයනවා නම්, ආරක්ෂාකාරීම ප්‍රවාහන සේවාව ඔයාට ලබා දෙන්නේ සිලෝන් ග්‍රීන් කැප්ස්. හොඳ වාහන, ඒ වගේම හොඳ පළපුරුදු යදුරු මහතුන් එක්ක හොඳ අධීක්ෂණයක් යටතේ වාඩ ප්‍රවාහන පහසුකම් ලබා ගන්න නම් ඔයත් කතා කරන්න නම්බර් එක දැම්ම ලියා ගන්න, නැත්නම් ඩයල් කරලා තියා ගන්න. සිලෝන් ග්‍රීන් කැප්ස් 011-4900-800 සිලෝන් ග්‍රීන් කැප්ස් 011-4900-800 රයිට්. ඒක නම් මතක් කරලා අපි නිල ප්‍රතිඵලය ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. යලිත් මතක් කරන්න ඕනේ මේ වැඩේට සපෝට් එක දීපු net crew එක, ස්පෙෂලි අපේ අද දවසේදී නිල ප්‍රතිඵල ගණනය කරන්න දායකත්වය ලබා දීපු අපේ net crew එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ගෙදර ඉඳලා මේ වැඩේ බලාගෙන කමෙන්ට් එකක්වත් මිස් වෙන්නේ නැතුව නිදි වරාගෙන මේ වැඩේට සපෝට් එක දීපු ඔයගොල්ලොන්ගත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අද ප්‍රශ්න ගොඩක් ආපු දවසක් සමාජ මාධ්‍ය බිඳ වැටලා, ඒ කියන්නේ Facebook බිඳ වැටලා තියෙද්දි ඒත් කොහොම හරි මොන විදියෙන් හරි අපේ කොල්ලන්ට සපෝට් එක දෙනවා කියලා වැඩේට කර දීලා කමෙන්ට් කරපු කළුතරද, කුරුණෑගලද, ඊට පස්සේ ගාල්ලද, මාතරද, කොහෙද කියලා නෑ, කෑගල්ලද කොහෙද කියලා නෑ, ලංකාව වටේම අපිට සපෝට් එක දීපු ඔයාට උදාරයි ආදරෙයි කියලා කියන ගමන් මම ලෑස්ති වෙන්නේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න. හරිද? ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න රයිට්. මං කියන්න වැඩි වෙලා ගන්න බෑ. මොකද මේමයි, කවුරු දින්නත් කවුරු වැරදුනත් පරාජයක් කියලා දෙයක් නැහැ. මොකද ඔබේ නම මේ වෙද්දි ලංකාව පුරාම දහසක් දෙනා අහගෙන බලාගෙන ඉඳලා ඔබව දැන් මුළු ලංකාවක්ම දන්නවා. ඒ නිසා මං හිතන්නේ ඔබ එතනම ජයග්‍රහණය ලබලා හමාරයි. බොහොම ස්තුතියි මේකට සතියක් පුරාවට මේ දෙගොල්ලොම මහන්සි වුණා තමන්ගේ යාළුවන්ව දැනුවත් කරලා ලොකු කැම්පේන් එකක් කරලා මේ වැඩේ ලස්සන කරන්න සතියක් තිස්සේ පුරුදු පුහුණු වෙලා දවස් දෙකක් පුරුදු වෙච්ච එකනයි ඉන්නේ. හරිද? රයිට්. එහෙනම් අද දවසේදී මං කොයි පැත්ත බලාගෙනද ප්‍රතිඵල කියන්න ඕන? මේ පැත්ත බලාගෙනනේ. රයිට්. මෙන්න වැඩි වෙලා ගන්නෙ නෑ. මම මේ පැත්ත බලාගෙන ප්‍රතිඵලය කියන්නම්. අද දවසේදී ජයග්‍රහණය කරන්නේත් මේ පැත්තම තමයි. වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගෙන කෑගල්ල DJ වොලියුම් ප්‍රධාන කණ්ඩායම තමයි වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. කැමරාවේ පැත්තරම අද දිනුම ගියානේ. රයිට්. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන දැන් අද දවසේ අපි සමස්තයක් වශයෙන් ප්‍රතිඵල ගත්තාම මේ වෙද්දි, ඒ කියන්නේ දෙවන ස්ථානය ජයග්‍රහකයාට පස්සේ දෙවන ස්ථානය ලබාගත් වැඩිම කමෙන්ට් සංඛ්‍යාව අද දවසේදී ලබා ගන්නේ DJ K1S ප්‍රධාන කළුතර කණ්ඩායම. සරලවම කියනවා නම් චූටි ගැප් එකක් තිබ්බේ අද. ඒ නිසා අපි ඔබ දෙවලටම සුබපැතුම් එකතු කරනවා. හොඳ තරගයක් ලබා දුන්නා දක්ෂයෝ, රියල් වැඩෝ. මං හිතන්නේ Facebook එකේ ඔයාව හොයනවා නම් කොහොමද අපි වැඩකට කතා කරනවා නම් කොහොමද හොයන්න ඕන?
1: ඇත්තටම මගේ මොබයිල් එක ඇවිල්ලා මදුසංග පෙරේරා තියෙන්නේ. ඉතින් හැමෝටම මගේ නම්බර් එක යන 075 79 74 836 නම්බරයට කතා කරන්න ඕන වෙලාව WhatsApp ඔක්කොම වැඩ. ඉතින් හැමෝටම අපිව ජයග්‍රහණ කරාට හැමෝටම ස්තුතියි. ඉතින් මගේ ආදර සහෝදර සහෝදරි ඔක්කොටම සුභවැතුම්. ඉතින් අපිට ජයග්‍රහණ කරාට ස්තුතියි කියන්න ඉතින් සතුටුයි.
0: මොකද හිතන්නේ මේ ලැබුණ ජයග්‍රහණය ගැන?
2: ඇත්තම සතුටුයි. ඉතින් හිතුවේ නෑ මේව ෆස්ට් ටයිම් එක අපේ කිසිම මේ channel එකට ගිහිල්ලා නෑ මීට කලින්. ඉතින් ආ ෆස්ට් ටයිම් එකේම මෙහෙම මේ වගේ එකක් තිබ්බ එක ඇති. මම ඇටැක් එකක් තරංගයක් නැතුණු වට එතරම් මේ දෙනත් මාර හොඳයි. මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඇත්තට වැඩේ හොඳයි. දැනෙන්න තිබ්බා අවුලක් නැහැ. කිසිම විදියකින් අවුලක් නැහැ. වැඩේ හොඳටම ගියා. ඉතින් ගොඩ සතුටුයි ඇත්තටම.
0: සයිඩ් එකකින් ඉඳලා මේ වැඩේ ලස්සන කරන්න ලොකු සපෝට් එකක් දුන්නා. මොකද හිතන්නේ අද ලැබුණ ජයග්‍රහණය ගැන?
3: අනිවාර්යෙන් සතුටුයි. ඉතින් දවස් දෙකකින් තමයි අපි දෙන්න මේ බලාගද්දි. මොකද අලුතෙන්ම තමයි මේකට ජොයින් වුනේ. ඉතින් DJ වොලියුම් දිගටම කෑගල්ලෙන් ඉල්ලන්න අනිවාර්යෙන් අපි එනවා ඔයාලටනට.
0: රයිට්. තරගයක් දෙනකොට හොඳ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉන්න ඕන. ශක්තිමත් ප්‍රතිවාදී කණ්ඩායමක් හිටියොත් තමයි ඒ තරගේ ජයග්‍රහණයට නියම වටිනාකමක් තියෙන්නේ. K1S කිව්වම රියල් වැඩේ කලුතර දැන් නොදන්න කෙනෙක් නැහැ. WhatsApp එකේ බැලුවත් ඊට පස්සේ ස්ටේටස් වල බැලුවත් ස්ටෝරි වල බැලුවත් දවස ගන්න දෙයනේ කියලා අස්වාහක් අටවක් නැහැ. වැඩ ටික තියෙනවා නේ. මොකද හිතන්නේ අද ලැබුණු මේ අවස්ථාව ඊට පස්සේ ඔබට ලැබුණු ආදරය පිළිබඳව?
4: සතුටුයි. ඇත්තම දක්ෂ ටීම් එකක් කෑගල්ලේ. ඉතින් ඔවුන්ට සුබපතන ජයග්‍රහණයට. ඒ වගේම අපි මිසා සහ මම අද මේ ස්ථානයට කැඳවුවට අසහා ඔයාට සහ net fm crew එකට thank you.
0: මිසා වඩ එන්න කොහේ පැත්තේ? හරිද? දැන් මෙයාගේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. අවුරුදු කීයද DJ පටන් අරගෙන?
5: අවුරුදු 4ක් විතර වෙනවා.
0: එතකොට හැබැයි සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ හරි අඩු වෙන්නේ. දැන් වැඩ කරනවා හැබැයි වැඩ දාන්නේ නැහැ ඊයේ.
5: ඔව් එහෙම එකක් තිබ්බා තියෙනවා.
0: හැබැයි වුණාට අදින් පස්සේ මිසාගේ මාසේ දවස් 30ම අනිවාර්ය කාර්ය බහුල වෙනවා. මොකද හිතන්නේ මේ ලැබුණු ආදරය ගැන?
5: ඇත්තටම සතුටුයි. ගොඩක් සතුටුයි. මොකද මං එකපාරට බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඇත්තටම ගොඩක් සතුටුයි. Thank you හැමෝටම.
0: දැන් ලංකාව විතර නෙමෙයි ලංකාවෙන් පිට ඉඳලා සෑහෙන කට්ටියක් කමෙන්ට් කරානේ නේ. ඕන කෙනෙක්ට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් මේ වෙලාවට.
5: ඇත්තටම ගොඩක් ආදරේ හැමෝටම. Thank you.
0: DJ මිසාව සම්බන්ධ කරගන්න ඕන නම් වැඩකට දුරකථන අංකය මතක් කරමු.
5: 0711 112 79.
0: Facebook එකේ ඕන එකක සර්ච් කරොත් මිසා කියලා ඔයාව හම්බ වෙනවා නේද? DJ මිසා නේ. Right, okay. බොහොම ස්තුතියි මිසා. අපි ආයෙ දවසක අනිවාර්යෙන් හම්බ වෙමු. Right. දැන් තමයි real challenge එක තියෙන්නේ. හරිද? දැන් මේක ඇවිල්ලා පුරුදු වෙලා නැහැ, පුහුණු වෙලා නැහැ. මට රක්ගාල කවුරු හරි කෙනෙක් වෙලාව කියන්න. අපිට රෑ 12 වෙද්දි වැඩේ ඉවර කරන්න ඕන. හරියටම බල 43යි. හරිද? පැය කාලක් තියෙනවා. මෙහෙමයි. කළුතර සහ කෑගල්ල අතර දැන් අපි මෙච්චරලා බ්‍රේක් කර කරනේ session එක ගියේ. හරිද? මම මේගොල්ලන්ට අවස්ථාව දෙනවා වැඩේ පටන් ගන්න. මම කවුන්ට් කරනකම් මම නතර කරන්න කියලා කියන ගමන් ඔයා play කරන්න ඕන. ඒකටම හරියන්නේ beat එකෙන් මේ පැත්තෙන් ඊළඟට පටන් අරගෙන වැඩේ ඉවර කරන්න ඕන. දෙපැත්තම ලෑස්තිද? Right. එහෙනම් ඉතින් ලබන සිකුරාදාවේ මීට නොදෙවෙනි දවන්ත මූණට මූණ සංග්‍රාමයක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙයි. කළුතරට, කෑගල්ලට, මුළු ලංකාවටම ආදරෙයි කියලා කියන ගමන් අදට යන්න හදනේ ලබන සිකුරාදාව. අමතක නොවන සිකුරාදාවක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මේ සිකුරාදාවත් රෑ 12 වෙනකන් ඔයාගේ වෙලාව වෙන් කරගෙන අපිත් එක්ක කාලය ගත කරපු ඔයාට උදාරයි ආදරේ. ගිහිල්ලනම් අපි යලිත් හමු වෙයි මේ බලාපොරොත්තු වෙන්න. කළුතර එක්ක කෑගල්ල ගාලා ගන්න පුතා.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM, Nit Spirit Mandebeer. Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nettefem Ferit Mandepil.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.